පුද්ගලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ITN රටට වග කියන රේඩියෝ. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයබෝවන්, සුබ දවසක්. ඔබ පොතක් ලියන්න දරන උත්සාහය දැකලා කවදාවත් පරිණත කතුවරයෙක් ඔබව විනිශ්චය කරන්නේ නැහැ. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නවා දැකලා සුපිරි මිලියනපතියෙක් ඔබව විනිශ්චය කරන්නේ නැහැ. ඔබ අලුතින් නාට්‍ය නිර්මාණයක් කරන්න උත්සාහ කරද්දී පරිණත අධ්‍යක්ෂවරයෙක් ඔබව කොහෙත්ම විනිශ්චය කරන්න යන්නේ නැහැ. හැබැයි කිසිම දෙයක් කරන්න උත්සාහ නොකරන කෙනෙක් ඕනෑම මොහොතක ඔබව විනිශ්චය කරලා ඔබේ ඉලක්කයේ දිශානතිය පවා වෙනස් කරලා ඔබව අවුල් කරලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, තමන්ගේ ඉලක්ක උත්සාහයෙන් කැපවීමෙන් නිසි පියවර ඔස්සේ සාක්ෂාත් කරගත් මිනිසුන්ට මේ ජීවිතයේ ඇරියස් නැහැ. එහෙම මිනිස්සු බොහෝ විට තවත් කෙනෙකුව විනිශ්චය නොකරන්නේ ඒ උත්සාහවන්තයින් එන මාවත වැරදීම් අතපසුවීම් සිතරදීම් බහුල බව තමන්ගේ අත්දැකීම් තුළින්ම වටහාගෙන ඉන්න නිසාවෙන්. එහෙමනම් ඔබේ ජීවිත ඉලක්ක ගැන නිසි අවබෝධයක් නැති හිස් අදහස් පළ කරන්නන්ගේ විවේචනවලට ඔබව මන්දගාමී කරන්න, එහෙම නැත්නම් ඔබේ යහපත් ඉලක්ක නවත්තලා දාන්න ඉඩ දෙන්න එපා. කෙනෙක් ඔබට ඕක කරන්න බෑ කියලා කියතේ ඇයි මට ඒක කරන්න බැරි කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න ඉගෙන ගන්න. තමන්ගේ උත්සාහය වෙනුවෙන් පෙනී සිටින්න. විවේචන වලට වඩා ඔබේ සාර්ථකත්වයට ඔබ වෙනුවෙන් කතා කරන්න ඉඩක් හදලා දෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: අයිබෝන් සුබදස්සන ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාසයේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අයිබෝන් සුබදස්සනක් මේකලා
1: අයිබෝන් ගහන් සුබදස්සනක්
0: අද සුදනම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වලට එවැගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන්න මේකලා තමන්ගේ ජීවිතවල ඉලක්ක තියෙනවා මේ ඉලක්ක වලට අපිට යන්න ගොඩාක් බාධක වෙනවා විශේෂයෙන්ම ඔය එහා පැත්තෙන් ඒ වගේම අපිට ජීවිතේට සමහර අය ජීවිතේ නොදකපු දේවල් වලින් අපිට චෝදනා කරන්න පුළුවන් අපි අර කතාවටත් කියනවා අපේ ඉලක්කවලට අපි යන්න ඕන අර මුරණ බල්ලන්ට ගල් ගැහුවොත් කවදාවත් අපේ ඉලක්කයට යන්න හම්බ වෙන්නේ නැහැ ඒකින් දා ඔබ ඔබේ ඉලක්කයට ගිහිල්ලා ඒවට පිළිතුරු ලබා දෙන්න ඒකටවත් කියන ගමන් අපි ලක්හෙන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට ආරම්භ කරනවා අවධානය ප්‍රථමයෙන්ම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට පාස්කුදා ප්‍රහාරය දේශපාලන ගීමක් මහමුලකරු සලේ සිද්ධියෙන් පසු මහින්ද බැසිල් නාමල් හිරගිදුරුදී පිල්ලයන් හමු වෙලා අසාද් මෞලානාගෙන් ප්‍රකාශයකින් හෙළමුණායයි නීතිපති උසාවියට දන්වයි කියලා අද මනෝප්‍රිය ගුණසේකර ලංකාදීප පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තල විදිහට ගෙනවිත් තිබුණා. මන්දක දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයේ මේ විදිහටම සටහන් කර තිබුණා. මේ කළා පාස්කු දින ප්‍රහාරයෙන් පසුව මහින්ද බැසිල් නාමල් මඩකලපුව හිරගෙදරදී පිල්ලයන් හමු වෙලා ගෝඨාභය බලයට ඇවිත් සතියකින් අප දෙන්න පොරොන්දු වෙලා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කෙලි කරයි කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper ගහන්. Witness Azad Maulana tells CID team in France. Mahind Rajapaksha, Basil Rajapaksha, Namal Rajapaksha visited Pillayan in Batticlo prison. For the more details, Suresh Saleh had coordinated the lawyer after his attacks. Maulana prepared to return to testify request protection. Prosecution identifies Saleh as the mastermind main contractor. For the more in detail, Additional Solicitor General Dilip Pieris told Colombo Fort Magistrate Pasan Amarasena that former President Mahind Rajapaksha, Basil Rajapaksha and Amal Rajapaksha has visited Pillayan at the Batticlo prison following the Easter Sunday terror attacks. During the visit, they had promised to release him within a week of Gotabaya Rajapaksha becoming president, with Pieris noting that Suresh Saleh had coordinated the lawyers. Let's see more details about it in Sinhala Gihan.
0: අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බාට පත්‍ර තිබුණේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අපි අවධානය යොමු කරනවද ලංකාදීප පුවත්පතේ මනෝප්‍රිය ගුණසේකර ගෙනන වර්තාවට දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය සිදු කර ඇති බවත් එහි මහමුල කරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කටයුතු කර ඇති බවත් අසාද් මෞලානා නමැත්තා හෙළි කරතු ඇතැයි පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ දැනුම් දී තිබෙනවා කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශ තානාපති කාර්යාලයේදී අසාද් මෞලානා නමැත්තා කැඳවා කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු මේ බව හෙළි කර ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහතරුන් මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයන් හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වේ සතියකින් පිල්ලයන් එළියට ගන්නා බවට පොරොන්දුවක් දී ඇතැයි හෙළි කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අදාළව ආරක්ෂක ලේකම්වරයා විසින් දුන් රදබුම් නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවා තබාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීහු දැඩි කවල් මැද අධිකරණයට ඉදිරිපත් කළා කියලාත් අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. ලංකාදීප පුවත්පත දිනමින පුවත්පතද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කළ තිබුණා. ඒත් එක්කම දිවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද බැසිල් නාමල් හිරේ සිට පිල්ලයන් බලන්න ගිහින් ගෝඨා ජනාධිපති වී සතියකින් අප ලබා දෙන බවට පිල්ලයන්ට පොරොන්දු වෙලා අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් උසාවියට දැනුම් දෙයි කියලයි අද දිවයින පුවත්පතේ ඒජේඒ අබේනායක වාර්තාව ගෙනවිත් තිබුණේ මේ විදිහට.
1: අභිවදානය යොමු කරමු ගිහන් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු වලට පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයේ යළි ඇති නොවීමට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. දිත්වා සුලිකුණාටුව සහ මැද පෙරදිග යුදාර්බුද හේතුවෙන් ආර්ථිකයට ඇති වූ බලපෑමට සාර්ථකව මුහුණ දුන්නේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් තිබූ නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ මඩකලපුවේ පැවති විෂමද්‍රව්‍ය පරදන රටමයකට ජාතික මෙහෙයුම් වැඩසටහනට එක් වෙමින්
0: අද දිනමින පුවත්පත සම්බන්ධයෙන් ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. මේ කළ මඩකලපුව මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ලක් මඩකලපුව මහනගර සභාවේ මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුස්තකාලයේ ගොඩනැගිල්ලේ පිහිටි භූමියේ අඹ පැලයක් රෝපණය කළ අයුරු අද දිනමින පුවත්පත ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. අපි බලමු අහලා බලමු ජනාධිපතිවරයා මොනවද ඊයේදී ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා.
2: ජාතික ව්‍යසනයක් බවට පත් වෙලා අවසන්. ඒක පසකින් අපේ තරුණ පරම්පරාව ගිල ගන්නවා. ඒක ප්‍රතිපලයක් ලෙස දෙමව්පිය විශාල වේදනාවකට ලක් වෙනවා. මද්රව්‍ය වලට ඇබ්බැහි වුණු තරුණ කණ්ඩායමක් ගමේ සිටීම ගමේ අය බියට පත් කරනවා. නීතියක් විනයක් ශිෂ්ටභාවයක් නැති තරුණ පරම්පරාවක් ගොඩනගමින් තිබෙනවා. මේ ව්‍යසනය මොනතරම්ද කියන එක දිනපතා අපිට වාර්තා වෙන ප්‍රවෘත්ති වලින් පෙන්නුම් කරනවා. පෞගේද රාගම ප්‍රදේශ විශාල දුම්රිය පිළිපැනීම සිද්ධ වුණා. විශාල පිරිසක් තුවාල ලැබුවා. දුම්රියට මිලියන ගණනක හානිය සිද්ධ වුණා. හේතුව කුමක්ද? මද්රව්‍ය වලට ඇබ්බැහි වූ විසින් යකඩ ගලවගෙන ගිහින්ත රේල් පීල්ලේ රුපියල් 300ක් උපයා ගැනීම වෙනුවෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ STF ආරක්ෂාව දාන්න සිද්ධ වෙලා තිබෙනවා. රැයට කම්බි කපාගෙන යන ගම්මල ගේක තරුණියක් තනියම තියලා යන බය තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශාල ගැටුම් එකිනෙකා අතර වෛරය විශාල ලෙස පැතිරෙන පටන් අරන් තිබෙනවා මේ ව්‍යසනය විසින්. එහෙනම් මේ ව්‍යසනය අවසන් කිරීම අපි ඉතාම තීරණාත්මක වැදගත් කාර්යයක් ලෙස තේරුම් අරගෙන තිබෙනවා. එක කාලයක මේ විෂමද්‍රව්‍ය තිබුණේ කොහෙද? සංචාරක කලාප කේන්ද්ර කරගත් කුඩා නගර කීපයක තිබුණා. අද ඈත ගම්මාන දක්වා මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. මේ ව්‍යසනයට අපේ නාබර තරුණ තරුණයන් ගොදුරු වෙමින් තිබෙනවා. අපි මේ ජාතික ව්‍යාපාරේ පටන් ගත්තේ පහුගිය ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. දැන් මාස 6ක් විතර වෙනවා. මේ මාස 6 ඇතුළත අවුරුදු 20කට වඩා අඩු පිරිමි දරුවන් 1122ක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. අපේ දරුවෝ නෙවෙයි, ගැහෙන දරුවන් 128 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය තමත් ගෞරවනීය සේවයක් ඉටු කරනවා. ඒත් එම නිලධාරීන් කීප දෙනෙකුද අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. මද්රව්‍ය හේතු කොටගෙන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. කිසිත් වගකීතු ගෞරවාන්විත තැනක් ඉතිරි වෙන්නේ නැති තරමට මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. අපි දොහොත් මුඳුන් තියා වන්දනාමාන කරපු අපගේ ආගමික ස්ථාන දක්වා මේවා පැතිරලා තිබෙනවා. අපිට සමාජයක් ලෙස බිය දනවන චිත්‍රයක් අපි ත්‍රිපිට තිබෙනවා. මේ ව්‍යසනයෙන් අපේ රටේ ජනතාව මුදවා ගත යුතුයි. තිර අධිස්ථානකට ඇවිල්ලා තිබෙනවා මේ ව්‍යසනය පරාජයට පත් කරන බව. දේශපාලකගේ රැකවරණ යටතේ මේ කුඩු ව්‍යාපාරිකයන් සහ කුඩු ව්‍යාපාරය වර්ධනය වුණා.
1: ආර්ථිකය සම්බන්ධයෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා.
2: ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ඩාගාර ගිණුමක් අපි සතුව තිබෙනවා. ඒ නිසාම අපිට රුපියල් කෝටි 50,000ක් වැය කරන්න පුළුවන්කම ලැබුණා. දිත්වා සුලිකුණාටුවට මුහුණ දෙන්න මැද පෙරදිග යුද කලාපේ නිසා ඇති වී තිබෙන ඉන්ධන මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාමට යම් මැදිහත් වීමක් කරන්න අපිට හැකියාව ලැබුණා භාණ්ඩාගාරයේ රුපියල් තිබුණු නිසා. පහුගිය අප්‍රේල් මාසයේ සඳහා රුපියල් කෝටි 2,000ක් වෙන් කර ඉන්ධන වලට සහනාධාරයක් ලබා දෙන්න. ඉදිරි මාස දෙකෙත් රුපියල් කෝටි 2,000 බැගින් ලබා දෙනවා ඉන්ධන සහනාධාරයට. අදත් ඔබ පාවිච්චි කරන හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100ක සහනාධාරයක් දෙනවා. ඒ භාණ්ඩාගාරයේ සතුව රුපියල් තිබෙන නිසා ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන අපට විදුලි බිල යම් ප්‍රමාණයක ඉහළ දාන්න සිදු වුණා. නමුත් විදුලි පාරිභෝගිකයන් 95%කටම විදුලි බිල ඉහළ යන්නේ නැහැ. ආණ්ඩු එක සහනාධාරයක් ලෙස ලබා දෙන සීරණය කරා. ඒ නිසා විදුලි පාරිභෝගිකයන් 5%කට පමණයි විදුලි බිල ඉහළ ගියේ පහුගිය වැඩි කිරීමේදී. ඒ සහනාධාර අපි සැප්තැම්බර් මාසේ දක්වා ලබා දෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩු රුපියල් කෝටි 1,500ක වැය බරක් දරනවා. ඒ නිසා අපි ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණය අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා. ඒත් වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරයේ පිළිපද අර්බුදයකට. විශේෂයෙන් ඩොලරයේ අනෙක් මුදල් ඒක වලට සාපේක්ෂව ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකයේ කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චය සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පාවිච්චය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අපි කල්පනා කර යුතුයි. ඒ නිසාම ඉල්ලා සිටින සියලු පුරවැසියන්ගේ මේ පිළිබඳ කල්පනා කරන්න. අපි කොහොමද රටින් එළියට ගලාගෙන යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා තනි තනියම අපි මැදිහත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න කියලා මම ඉල්ලනවා. මේ කෙටි කාලයක් පවතීවි. ඒට අපි ශක්තිමත් මුහුණ දෙමු. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධිත කරනවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: බලබදසන හයයි විනාඩි 26 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතද සඳහන් කරලා තිබෙනවා චාමර සම්පත් මැතිසබින් දොට්ට මූලාසනයට අවනත නොවී කලහකාරී ලෙස හැසිරිලා. අද දිනමින පුවත්පතේ වාර්තාව ස්වර්ණා විජේකෝන් සංදේහ කරුණාරත්නයි ගෙනෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරලා.
1: Yes, Gyan. MP Charm returns, troublemaker speaker orders him out. For the more in details, Speaker Dr. Jagat Wickramaratne instructed the Secretary General of Parliament to remove MP Chamara Sampath Dasanayake from the parliamentary premises yesterday to ensure the smooth running of the parliament business due to the MP's inappropriate conduct over breach of his parliamentary privilege. Let's see more details about it in Sinhala Gihan.
0: මූලාසනයට අවනත නොවීමෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට දිගින් දිගටම උත්සාහ කළ බදුළු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සභා ගර්භයෙන් ඉවත් කිරීමට වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ නියෝග කර තිබෙනවා. කතානායකවරයා ලබා දුන් නියෝග නොසලකා හරිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දිගින් දිගටම සිය වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර මේ හේතුවෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් වරියට කිහිප වතාවක්ම නියෝග කර තිබෙනවා. එනො කතානායකවරයා ලබා දුන් මෙම නියෝගයෙන් පසුව වේතුදාරී කුෂාන් ජයරත්න මහතා ඇතුළු වේතුදාරී මණ්ඩලය ඇතුළු මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් දරු අතර මන්ත්‍රීවරයා

0: Letters of credits were opened before 15th of May cut-off date. Minister said opposition claim of 4,000 letters of credits being opened in false. Furthermore, in detail, Economic Development Deputy Minister Dr. Anil Jayanta Fernando told Parliament yesterday that the opposition claimed that two prominent businessmen or companies opened letters of credits for 4,000 motor vehicles before 50% custom import duty surcharge was imposed is false, and it is confirmed that a total of 1,780 letters of credits were opened before the 15th of May cutoff date. Let's see more details about it in Sinhala. Gihan ada me sambandhen dina mina puwatpada torotoru satahan karala tiyena
1: wahana 4000 kathawa boruwak නියෝජ්‍යමති අනිල් කියයි කියලද සඳහන් කරලා තිබෙන්නේ. සුභාෂිනී සේනානායක, ස්වර්ණා විජේකෝන් සඳහා කරුණාරත්නයි වාර්තාව ගෙනෙන්නේ. වාහන මත පනවා ඇති තීරුබද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර මෙරටට වාහන 4000ක් ආනයනය කරමින් ණයවරලි පිනිකුත් කර ඇතැයි විපක්ෂය නගන චෝදනාව සම්පූර්ණ බොරුවක් බව කම්කරු අමාත්‍ය සහ මොදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ 15 වෙනිදා වාහන 1782ක් පමණ ගෙන්වා තිබූ බවත්, ණයවර ලිපි නිකුත් කර තිබෙන්නේ 380ක් පමණක් බවත්, ඒ සඳහා වැය වුණු මුදල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 23.71ක් පමණක් බවද ඔහු අවධාරණය කරා කියලයි අද දින මින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
0: Let's move to the Daily News newspaper again. Revenue from expressway tops 16,330 million rupees in 2025. Furthermore, in detail, Transport, Highways and Urban Development Minister Bimal Ratnayake told Parliament that the country's annual revenue earned from expressway from 1st of January to 31st of December 2025 totaled 16,330.14 million rupees. The minister stated that the annual expressway maintenance cost totals 5,180.90 million rupees. Let's see more details about it in Sinhala.
1: දදහස් 25 වසරේ අධිවේගී මාර්ගවලින් බිලියන 10ක ආදායමක් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතායි මෙහෙම කියන්නේ. ස්වර්ණා විජේකෝන් සඳහා කරුණාරත්නායි වාර්තාව ගෙනෙන්නේ. සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 16,330.1 ආදායමක් 2025 වර්ෂයේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුළ ලැබී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ දුර කිලෝමීටර 312.57 බවත්, ඒවායේ නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5,180.9 බවත් අමාත්‍යවරයා සඳහන් කළා. බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියලත් අද දින මින පුවත්පත සටහන් කර තිබෙනවා. එතකම අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක. ආරාධනා කරනවා ඔබට FM 93.5 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.
1: වෙලාව 10:33 අපේ සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ මේ මාසයේ 20 වෙනිදා බදාදා දවසේ. ඊයේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මකුණේ ජයග්‍රහි 6195 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට G ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක සටහන් වෙනවා. අංක බිඳුව, අංක 3, අංක 9, අංක බිඳුව, අංක 6 සහ අවසානයේ අංක 2.
0: ගොවිසෙත 4437 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහයි අංක 3, අංක 21, අංක 31 සහ අවසානයේ අංක 72 විදිහටයි සටහන් වෙන්නේ.
1: මෙගපව ජයග්‍රහී 2543 වන දින

0: වාරිය දවසේදී ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය විදිහට X ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය අංක 8 ජයග්‍රහී අංක සටහන් වනවා. අංක 5, අංක 10, අංක 25 සහ අවසානයේට අංක 40.
1: දල නිධානය 2225 වන ජයග්‍රාහී දිනුම් මරේ දවසේදී ක්‍රාත්මකුණේ ඉසෙඩ් ඉංග්‍රිස් අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රිස් අක්ෂරය වෙනකොට ජයග්‍රාහී අංක සටහන් වෙනවා අංක 32, අංක 38, අංක 40 සහ අවසානයේට අංක 50 විදිහට.
0: හඳහන ජයග්‍රාහී 1504 වන දිනුම් මරේ දවසේදී ක්‍රාත්මකුණා බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලෙන් මිලදී ගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තිබෙන්නේ මේෂ ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 17, අංක 25, අංක 38 සහ අවසානයේට අංක 50.
1: අද සම්පත 770 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනවා. එතෙක්ම ජයග්‍රහී අංක, අංක 9, අංක 0, අංක 6 සහ අවසානයේට අංක 2 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය යදවසදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහී 463 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බාටපත් උනේ P ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 3, නවතත් අංක 3, අංක 8 සහ අවසානයේට අංක 3යි. දවසේදී NLB ජය 463 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ.
1: සුබ දවසක්. 311 වන ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය මිතුන ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක, අංක 23, අංක 42 සහ අවසානයේට අංක 56 වෙනකොට සුබ දවසක්. 311 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 1923 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරනම්. වෙලාව උදෑසන 6:00.
1: විනාඩි 36යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන් මෝර්නින් නිවුස් අලට අහගෙන ඉන්න වෙලාව 2:40.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
0: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොලලක්
2: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: බලව දසන 6යි විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේද ලංකා දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලය විදිහට වාර්තා කරලා තියෙන්නේ බඩු මිල පාලනයෙන් ගිලිහේ යානායනික භාණ්ඩ මිල ඉහළට නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර බලපෑම් සමාගම් කිරිපිට මිල උසයි ඩොලරේ නවතිනොත් එක් බඩු මිල ඉහළ යෑම වළක්වන්න බැහැද කමල් බෝගඩ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණෝයි වාර්තාව ගෙනවෙත් තිබෙන්නේ. අපි දෙවෙනි පුවත්පතේ සටහන්ට යොමු වෙන ප්‍රථමව ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. අද මේ ඩොලරේ මිල ඉහළ යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවල තිබුණා. පුවත්පත් ගණනාවක වන්දක ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් මේ කළා තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: ඔහුගේ අද ලංකාදීප පුවත්පත සටහන් කරන රුපියල දිගින් දිගටම පල්ලමට ඩොලරය දැන් 342යි. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු දෙවෙනි පුවත්පතට.
0: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිනෙන් දින අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විට වෙළඳපොළ තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු හඟවා තිබෙනවා කියලායි සටහන් කළා තිබෙන්නේ. මෙම තත්ත්වයේ හේතුවෙන් දැනටමත් වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් පැවතිය හොත් සියලුම ආනයනික භාණ්ඩ මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යා හැකි බවටද ඔහු අනතුරු හඟවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසුමකදී ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන අංශ දෙකකින් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවයි. එය අනුව ආහාර පාන, බෙහෙත්, ඉන්ධන, පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම තුළ පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවන අතර නිෂ්පාදන ක්‍රියාවට අවශ්‍ය අමුද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩ මිල ගණන් ඉහළ යාම තුළ නිෂ්පාදන ක්‍රියාවලියටද අහිතකර බලපෑම් එල්ලවීම වළක්වා ගත නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. විදුලිය, ඛනිජ තෙල්, ඖෂධ මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් දැනටමත් ඉහළ අගයක පවතින පසුබිමක තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තත්වයක් ඇතිවනු ඇතැයිද දුනුසිංහ මහතා අවධාරණය කළා. මේ අතර ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඊයේ තීරණය කළ අතර එනෝ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට එම සංගම් තීරණය කර තිබෙනවා. මේ අතර සීනි, පරිප්පු, අල, බීලුණු, ආනයනික සහල් ඇතුළු ආනයනික භාණ්ඩ රසක මිල ගණන් එකුත් සතියට සාපේක්ෂව සැලකිය යුතු ගණනකින් ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සරවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලරේ අගය ස්ථාවර වනතුරු භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම වළක්වාගත නොහැකි බවයි කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතේ සටහන් වෙන කිරිපිටි මිල රුපියල් 125කින් නගී. යොහන් බහසුරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් ඉහළ දැමුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගම ඊයේ සඳහන් කළා. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් සහ ග්‍රෑම් 400ේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමුව බවත් නව මිල ඊයේ සිට ඇසුරුම් කරන කිරිපිටි පැකට්ටුව සඳහා ක්‍රියාත්මක බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 3000ක්ද ග්‍රෑම් 400ේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1200ක්ද වන බව කී එම ප්‍රකාශකයා. ඇතැම් සමාගම් මෙම මිලට වඩා රුපියල් 100ක පමණ අඩු මිලකට අලෙවි කරන අවස්ථාද දක්නට තිබෙන බවයි සඳහන් කළේ කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන් බවට පත් වෙලා තියෙන්නේ.
0: මෙත්තකම දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබුණා රුපියල පීඩනයට පත්වුණු හේතු ජනපති 5යි, සංචාරක පැමිණීම් අඩුවීම හා යුද්ධය නිසා රටට ඩොලර් ගලා එම සීමා වෙලා කියලයි අද සටහන් වෙලා තියෙන්නේ. අමරිකානු ඩොලරය ලෝකයේ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මත යම් පීඩනයක් එල්ල වී ඇති බව ජනාධිපති කුමාර දසනායක මහතා සඳහන් කරනවා. සංචාරකයන්ගේ පැමිණීම තාවකාලිකව අඩුවීම සහ මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා ඩොලරය මෙරට ඩොලර් මෙරටට ගලා ඒම අවම වීම ඊට ප්‍රධාන හේතුව වෙලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කරලා තිබුණා. මෙම වාතාවරණයට හේතුවෙන් අපනයන ආදායම් පහත වැටීම නිසා රටතොලට ගලායන ඩොලර් ප්‍රමාණය සීමා වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම ඉන්ධන ආනයනයේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර පසුගිය මැයි මාස සඳහා පමණක් ඩොලර් මිලියන 522ක මුදලක් එවෙනුවෙන් වැය වී තිබෙන බවත්, මේ හේතුවෙන් රුපියල දැඩි තෙරපුමක් ඇති වී තිබෙන බවද, අදාළ අර්බුදයට මුහුණ දීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වැඩිදුරටත් තොරතුරු දිවයින පුවත්පත වාර්තා කළා තියෙන්නේ.
1: ජනාධිපතිතුමාම සඳහන් කරපු තවත් පුවතක් අද ලංකාදීප පුවත්පතේ සටහන් කරනවා. ගිහන් රජයේ සේවක පඩි වැඩිවීමක් ජනවාරියේ. අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන එන්නේ. ලබන ජනවාරි මාසයේදී රාජසේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී සඳහන් කළා. අදින තුනකින් රාජසේවයේ වැටුප් වැඩි කිරීම සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා, තව විශාල ලෙස විසඳිය යුතු ප්‍රශ්න තිබෙන බවත් සඳහන් කළ තියෙන. අපිට ශක්තිමත් රාජ්‍ය සේවකයන් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි කියලා තමයි එතුමන් සඳහන් කරන්න කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් උනේ.
0: එතකම දිගින් දිගටම කතා කරන ඩොලරය දැන් ඊයේ දවස වන විට රුපියල වලපල්ලට බදමා ඩොලරය ඊයේ රුපියල් 342ට නැගී කියලා අද ශ්‍යාම් නුවන් ගණේ වත්ත ගිනන වාර්තාවේ සටහන්. ශ්‍රී ලංකා රුපියල තවදුරටත් සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්වෙමින් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ රුපියල් 342 දක්වා ඉක්මවා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා කියලායි සටහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතය අනුව අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පෙරේදා ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 338.07ක් වූ අතර, මේ අනුව ඊයේ පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 4.63කින් කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන බවත්, එසේම පෙරේදා රුපියල් 328.23ක් වූ ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ඊයේ රුපියල් 332.08ක් දක්වා රුපියල් 385කින් වැඩි වී තිබෙනවා. මේ අතර ඊඑක්තරා රාජ්‍ය බැංකුවක ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන්ව තිබෙන බවද නිරීක්ෂණය වී තිබෙනවා. මෙලෙස පසුගිය දිනවල අඛණ්ඩව රුපියල වේගෙන් පිරිහෙමින් තිබෙන අතර ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් පවසන්නේ මේ හරහා මහජනතාව දැනට මුහුණ දෙමින් සිටින මිල පීඩනය තවත් උග්‍රවනු ඇති බවයි කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ.
1: වතුකරේ ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා 11 හැවිරිදි ළමයෙක් කොළඹට පාගමනක අද ලංකාදීප පුවත්පතේ වාර්තාව අරගෙන එන්නේ. උඩරට වතුකරේ ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලමින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ රජයේ වගකීතු අංශවල අවධානය යොමු කර ගැනීමේ අරමුණින් 11 හැවිරිදි ළමයෙක් තලවකැලේ සිට කොළඹ දක්වා පාගමනක ඊයේ උදෑසන නිරත වුණා කියලයි සඳහන් වෙන්නේ. තලවකැලේ ලිඳුල මෞසා කැලේ වත්තේ පදිංචි ප්‍රේම්රාජ් කාර්ති නැමැති 11 හැවිරිදි ළමයා උඩරට වතුකරේ ජීවත් වෙන මලේගම් ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා තමයි මේ විදිහට පාගමනක නිරත වෙලා තියෙන්නේ කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
0: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාවම දකරණන් වල උදැසන 6යි
1: විනාඩි 50යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ Around the World.
1: වලව දසන 6 විනාඩි 54යි අපි සූදානම් අදවසේදී පත්තරවල වාර්තා කරලා තියෙන විදේශ පිටුවේ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න මේකලාද දිවයිනේ පුවත්පත වාර්තා කරලා තිබුණා පුටින් බීචින්යයි චතුර පමුණුවයි වාර්තාවගෙන විතේනේ අපි මේ සම්බන්ධයෙන් අදවසේදී කතා බහ කරන සූදානම් අපිත් එක්ක එකතු වෙනවා ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකාර ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ සමගින් අයිබන් සුබදාසනක් ඔබතුමන්ට
2: අයිබන් සුබදාසනක් ගියන්
1: මේකලා අපි දවසේදීත් මේ සම්බන්ධයෙන් කතා බහ කරා මේ රුසියානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් අපි ඒ පිළිබඳව වැඩිදුරටත් අද දවසේදී කතා බහ කරන්න සූදානම්.
2: ඔය අතර මේ සංචාරයේදී රුසියාව සහ චීනය අතර එකඟතා වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක වුණා. නායකයන් දෙපළගේ සහභාගීත්වයෙන් ගිවිසුම් 20කට ආසන ප්‍රමාණයකට අත්සන් කළා තියෙනවා. සහ විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වලා තියෙනවා. සහ සමහරවිට ජාත්‍යන්තරේ පොඩක් බලාපොරොත්තු වෙන යම් ආකාරයක දෙයක් සිද්ධ වෙයි කියලා. නමුත් මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කියලා නැත් මොනවාද කියලා ගැන කතා කරමු දැන්. ප්‍රධාන කරුණු කීපයක් ඔවුන් අතර සාකච්ඡා වෙලා තියෙන එකක් තමයි නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීම. මෙතනදී ආර්ථික ආරක්ෂක වගේම රාජ්‍යතාන්ත්‍රික බලය පිළිබඳව උන් සාකච්ඡා කරලා තිනවා. ඒ වගේම ඇමරිකාව ඇති කරගෙන තියෙන ආධිපත්‍ය සම්බන්ධයෙන් මේ නායකයන් දෙදෙනා එක්තරා ආකාරයක විරෝධයක් පළ කරලා තිනවා. මොකද යම් ආකාරයක බහුපාර්ශවීය ක්‍රමවේදයක් වෙනුවට ඒකපාර්ශවීය ආධිපත්‍යයක් ලෝකේ පුරා පතුරන්න උත්සාහ කරන බවක් ඔවුන් පෙන්නන තිනවා කියලා ඔවුන් කියන්නේ. ඒ වෙනුවට රටවල රටකට හෝ රටවල් දෙකකට හෝ සීමා නොවී රටවල් කීපයකට සීමා වෙන බලය සහිත ආධිපත්‍යයක් තිබිය යුතුයි කියන මතවාදය උන් ඉන්නේ. වගේම සාමය සංවර්ධනය සහ සහයෝගිතාව පිළිබඳ එකඟතාව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. දැන් රුසියාවේ ටාස් ප්‍රවෘත්ති ආයතනය වගේම චීනයේ සිංහා ප්‍රවෘත්ති ආයතනය මේ ආයතන දෙක අතර සම්බන්ධතාවට අවුරුදු 70ක් ඒ පිළිබඳවත් නායකයන් සාකච්ඡා කරලා තිනවා. සහ මේ ආර්ථික සහයෝගිතාව වැඩි කරන්න ඒ වගේම ඇමරිකා ඩොලර් වලින් ඉවත් වෙන දැනට ලෝකයේ ගනුදෙන සිද්ධ වෙන්නේ ඇමරිකා ඩොලර් වලින් විශේෂයෙන් චීනය සහ රුසියාවත් නවුන් කතා බහ කරලා තිනවා මේ ඩොලර් වලින් ඉවත් වෙලා ඇමරිකාව කියන කාරණේ පැත්තකින් දාලා රෝබල් සහ යුවාන් වලින් ගනුදෙන කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කළා. මේක මීට මාසයකට විතර කලිනුත් මේ හෝමස් අර්බුදයේ ආසන්නෙදිත් ඔවුන් සාකච්ඡා කළා. ඇමරිකා ඩොලර් පැත්තකින් තියලා ඔවුන්ගේ මුදල් ඒකක වලින් ගනුදෙන කරන්න මේ සාකච්ඡාවේදී පිළිබඳව තවතත් සාකච්ඡා වැඩිදුර ගනුදෙන කරන්න පිළිබඳව අදහසක් පළ කරලා තියෙනවා. දැන් ලේඛන 20ක් විතර ඔවුන් දෙන්න අත්සන් කරලා තියෙනවා. එතකොට මේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ඉතාම බරපතල විදිහට සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ජාත්‍යන්තරය සහ මේ සංචාරයේදී අපේක්ෂා කළා දැන් රුසියාවෙන් චීනයට ගෑස් යවීම පිළිබඳව නල පද්ධතියක් සයිබීරියාව මොංගෝලියාව වගේ හරහා නල පද්ධතියක් ඉදිකිරීම සම්බන්ධයෙන් පහුගිය වසරේ උන් ගිවිසුමකට එළඹුණා. මේ සාකච්ඡාවේදී යලිත් ඒ පිළිබඳව කතා කරයි කියලා සහ අවසන් ගිවිසුමකට එයි කියලා තමයි බලාපොරොත්තු තිබුණේ. නමුත් රටවල් දෙකේ තියෙන යම් ආකාරයක ද්විපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් ඇතිවෙච්ච යම් දෙයක් නිසා හෝ මේ නල පද්ධතිය පිළිබඳ අවසන් එකකතාවට ඇවිල්ලා නැහැ. කොහොම වුණත් දැන් කවුරු වුණත් Tamange අභිලාෂයන් පිළිබඳ වැඩි අවධානය යොමු කරනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. සහ ඒ වගේම ආය ලැබල තව මාස කිහිපයකින් චීන දෙපැත්තන සමුළුවක්. ඒ සමුළුවටත් ආපහු මේ වසරේදීම පුටින් ජනාධිපතිවරයා එනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ විදිහට රටවල් දෙක අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ සමහර ඒකපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් ඊතරම් දුරට සාකච්ඡා නොවීම පිළිබඳව මත දෙකක් සමග තමයි මේ සංචාරය අවසන් වෙන්න යන්නේ.
1: හොඳයි බෙහෙන් ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ දවසේදී ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
3: දිනමින පුවත්පතටයි අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදේශ ක්‍රීඩකයන් 700කගෙන් ඉල්ලුමක්. තෝරාගන්නේ 250යි තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල කියලයි සඳහන් වෙන්නේ. ප්‍රින්ස් ගුණසේකර වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සනකලේ ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් 700ක් පමණ අවස්ථාව ඉල්ලා ඇතැයි ඇතත් එයින් විදෙස් ක්‍රීඩකයන් 250ක් පමණ ලියාපදිංචි කරගන්නා බව තනගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොරන්වැල මහතා සඳහන් කළා කියලා තමයි අද දෙනමෙන පුවත්පතේ සටහන බෙදා තියෙන්නේ. ශ්‍රී ලංකා නවසීලන්ත ඒකාන්තාවෝ අද 20:20 පිටියට කියලත් ප්‍රවෘත්තියක් සඳහන් කරලා තියෙනවා. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව අරගෙන ඉන්නේ. සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20:20 තරඟාවලිය අද පෙරවරු 10ට දමුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. දෙපළ අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ මුල් තරඟ දෙක වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූ අතර අවසන් එක් දින තරඟයෙන් නවසීලන්තයට ජයත් වුණා කියලයි අද සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ.
1: එතකම අපි යන හදනවා දවසේදී පත්‍රවල කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
0: කාටූන්ස්
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනටයි අවධානය. දැක්ක නේද විමල් වැටුණු වැටිල්ල? වැටුණු වැටිල්ලට තවම නැගිට ගන්න බැරුව ඔය දඟලන්නේ කියලා තමයි සඳහන් කරන්නේ.
1: අපි යනවා දිවයින පුවත්පතේ ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේට. රුපියල වේගෙන් මස්තබල් දුවෙනවලු. ආණ්ඩුව සද්දයක් නැහැ. පොරටෝක් තියන්නේ විපක්ෂින්නකොට විතරයිනේ. අද ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ කියලා තියෙන්නේ.
3: ලංකාදීප පුවත්පතේ පංගජුරු වින්දගේ සරදම් කාටුනේ. චාමර දියවන්නාවෙන් එළියට දාලා ඇක්ටින් හොඳ චාමරගෙද විමල්ගෙද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද ලංකාදීප පුවත්පතේ පංගජුරු වින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙනවා.
1: අපි ලකඩ මෝර්නින් නිවුස් වලට නිමා කරන තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. වසන්ත සමරසිංහ කියනවා ඉන්දියාවේ රුපියල අපේ රුපියලට වඩා වැටිලලු. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනුනාට අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියන්නේ මේවටද බං කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන්නේ. අපි ලක්ෂණ මෝර්නින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
3: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය
6: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ලක්හඬින්
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: Good morning. උදේ 7 විනාඩි 8 වෙලාව.
2: Good morning. සුබෝදාසනක්.
1: සුබෝදාසනක්.
2: අද උදේ තේකත් නැතුව ආවේ ඇත්තනම.
1: එහෙම කොමඩ පේනවාම තේ වගේ.
2: පරක්කු තුනක් පොඩ්ඩක් හැරෙනකොට.
1: අහහා.
2: ඊට පස්සේ ගෙදර එක්කෙනා ගුවා මේ පිටිය කිවරයි කියලා.
1: අහහා. පිටිගේ නැ කඩේ දුවන්නේ මේ උදේ පාන්දර.
2: පාන්දර යන්න බෑනේ. අපි එහෙම කලින් ඉඳලා එහෙම ලෑස්තියකුත් නැහැ.
1: ඔව් මාසෙට හරියනවල බඩු ගන්නද?
2: එහෙම තමයි ගත්තේ දැන් මේ. එහෙම මේ අවුරුදු කාලා අතේ සතේ නැති අපිට මේ දවස් ටික පොඩ්ඩක් අමාරු වෙන යන්නේ.
1: ඕකේ ඕකේ.
2: 25 වෙනකන් ටිකක් අමාරු වෙන
1: යන්නේ.
2: ඒ අතරේ තමයි බඩු මිල පාලනයෙන් ගිලිහුණේ.
1: ඔව්.
2: අද මම දැක්ක දිවයින පත්‍රයේ තියෙන ප්‍රධාන සිරස්තලේ.
1: හරි.
2: බඩු මිල පාලනයෙන් ගිලිහෙයි. හ්ම්. ටික දවසින් අපිවත් ගිලිහිලා මේ. මේ හුස්ම ටිකත් එහෙම ගිලිහිලා යයි. ඔව්. ඒක අල්ලගෙන ඉන්නව කොහමාර තදින් අපි.
1: හ්ම්.
2: ආනයනික භාණ්ඩ මිල ඉහළ ගියා.
1: ඔව්.
2: නිෂ්පාදන ක්‍රියාවලියට අහිත කර බලපෑම් මෙල්ල වෙලා කියලා කියනවා. සමාගම් කිරිපිට මිල උස්සයි.
1: හරි.
2: ඉතින් ඩොලරය නවතින තෙක් බඩු මිල ඉහළ යාම වළක්වන්න බෑ.
1: ඩොලර එක 344යි.
2: ඔව් ඒ කියන්නේ මේ රුපියල අව ප්‍රමාණය වෙලා නෙමෙයි රුපියලෙන් අර හිතන තරම් එකක් එන්නේ නැහැ ඩොලරයකට ඇටැක් කරලා.
1: වටිනාකමක් එන්නේ නැහැ.
2: ජනනීය වෙන්නේ.
1: ඔව්.
2: නේ. ඒක වෙලා තියෙන ඉතින් මේ කොහොම හරි
1: අපි කිව්වනේ ඊයේත් කිව්වනේ පොඩ්ඩක් අපිට පටි තද කරගන්න වෙනවා කියලා නේ.
2: ඔව් ඊයේ ජනාධිපතිතුමාත් කිව්වා ටිකක් අපහසු කාල සීමාවක් මේ ගෙවෙන්නේ.
1: ඒ කොහොම වුණත් ලැබෙන අවුරුද්ද පඩි වැඩි වෙනවනේ නේද?
2: ඔව් රාජ්‍ය සේවකීන්ට පඩි වැඩි වෙනවා. ලබන ජනවාරි වල ඉඳලා.
1: අහහ.
2: ඉතින් අර තව මාස 6නේ මේ ටික මෙහෙම ෂේප් එකේ අල්ලගෙන යමු වගේ එකක් තමයි අපේ ඔළුවට දැන් දාගන්න තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම කියනා වගේ වියදම්මවම කරන්න.
1: හරි. අනවශ්‍ය දේවල් ගන්න යන්න එපා.
2: අපේ ගෙදර ඕක කිව්වම මගේ අහනා. ඒ කියන්නේ මොකද්ද?
1: ඔව් මොනවාද කපන්න
2: ඕනේ? තමුසේ මොකද්ද කියන්නේ? උදේට කන එක නවත්තන්නේ.
1: ආහා.
2: දවල්ට රැයට?
1: ඔව්.
2: මේ ළමයි බඩගින්නේ තියන්න කියලාද කියන්නේ?
1: ආහා.
2: මුන් ඉල්ලනවා අරව මේවා. ඉස්කෝල වලින් ගේන්න කියනවා එක එක.
1: ආහා.
2: ඉස්කෝල වලත් මේ ඔය අර ක්‍රියාකාරකම් මේ ක්‍රියාකාරකම් ෆොටෝ කෝපි ගහලාම ඉවර යන්නේ.
1: හා.
2: හරි. දැන් අපි කියනවානේ ඩිජිටල් ආර්ථික අධ්‍යාපන ක්‍රමයක අපි ඉන්නේ ස්මාර්ට් ක්ලාස් රූම්.
1: ඒකට මොකටද ෆොටෝ කෝපි?
2: ඒව මුකුත් නැහැ. ඈ ඩබල් රූල් CR පොත් දෙකයි.
1: අහහ
2: ඊට පස්සේ තව මොනවා හරි.
1: හරි.
2: ඊට ඔය රෑට එක පාරට පොඩි එකා ඉල්ලනවා. මේ අම්මේ මෙහෙම ගේන්න කිව්වා.
1: ඔව් මවන්නද?
2: ඔව් එතකොට ඒවට වෙන වියදමක්
1: යනවා.
2: ඊට පස්සේ පාසල් වෑන් වලට තව වියදමක්
1: යනවා.
2: ඒගොල්ලෝ බලන් ඉන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඩීසල් එක පෙට්‍රල් එක මෙහෙම වෙනකොට ඒගොල්ලෝ.
1: අහහ
2: පන්තිපීස් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඔය ගෙදර අපි හම්බ කරගෙන ගිහිල්ලා දුන්නා වගේ නෙවෙයි.
1: ඒක මැනේජ් කරන එක හරි අමාරුයි.
2: ඔව් ඒක කළමනාකරණය කරන බිරිඳ එහෙම නැත්නම් මව එහෙම නැත්නම් ඔබේ නේද ගෙදර ඉන්න
1: වගකිව යුතු මබ්බෝනාද සල්ලි ටික මේන්ටේන් කරන
2: කෙනා. එයා තමයි මෙතන ප්‍රශ්නේ මූණ දෙන්නේ. අපිට ගිහිල්ලා හම්බෙන ගානේ යාගේ අතේ තියන්න පුළුවන්.
1: ඔව්
2: ඉතින් අර අධික මේ අවශ්‍යතා වුමනා ටිකක් තියෙනවා. ඒ ටිකට සරලන විදිහට මේක වියදම් කරගන්න එක දෙන්නත් එක්ක කතා වෙලා කරගන්න ඕනේ වැඩක්.
1: අන්න ඒකයි. 7 විනාඩි 12 වෙලාව අපි අද දවසේ එනම් පටන් ගන්නවා.

0: උදේ 7යි විනාඩි 19යි දැන්.
1: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
2: ඩෙන්ගු මාරාන්තිකයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලක්හඬින්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ඇස්වා කටවහා වදිනවා කියන එක මන් දන්නෑ විද්‍යාත්මකෝ කොහොමද ඔප්පු කරන්න කියලා.
1: හැබැයි එහෙම එකක් තියෙනවා.
0: තියෙනවා කියලා ඔප්පු කරන්න උදාහරණයක් කියන්න. මේ පාර IPL එකේ අපේ ශාන් මාලිංග, ඔයාට මතක ඇති තරඟ 10ක් විතර ක්‍රීඩා කරලා ඉන්නකොට
1: හොඳට සෙල්ලම් කරා.
0: හොඳට සෙල්ලම් කරලා විකට්ස් අරගෙන ලීඩින් විකට් එක, අර පර්පල් කැප් එක අරගෙන හිටියේ ශාන් මාලිංග. ඊට පස්සේ අපි ගොඩාක් මෙයා ගැන කතා කරන්න ගත්තා. අපේ Facebook වල, YouTube channel වල, TikTok වල ඉෂාන් මාලිංග මාරයි, මාර දක්ෂයි, ලංකාවේ නම තියෙනවා. අපි තුදේ සමහර තැන්වල කතා කරා. වැදුනා වැදිල්ලා කැස්වහා දැන් ඉන්නේ ලිස්ට් එකේ පස්වෙනියට වෙනකම් පල්ලම් බහැලා.
1: අයියෝ,
0: මේවා ගැන මම කියන්නේ ඕනම දෙයක් සම්බන්ධව ඕනාට වැඩිය කතා කරන්න ගියාම,
1: වර්ණනා කරන්න ගියාම,
0: මේවා මොකක් හරි දන්නේ නැහැ. මේක සයන්ස් එක නම් ඇත්තටම. කටවහ නේද? ඇස්වහ කටවහ කියන ඒවා පෙන්න බැරිද කියලා හිතෙන්නේ නැද්ද?
1: හිතෙනවනේ. එන්න
0: දැන් ඔය පර්පල් කැප් එකේ උඩින්ම ඉන්නේ භුවනේශ්වර් කුමාර් ඉන්දියාවේ. දෙවනියට ඉන්නේ කාගිසු රබාඩා.
1: හරි.
0: ඊට පස්සේ අන්ෂුල් කාම්බෝජ් කියලා කෙනෙක් අලුත් කොල්ලෙක් ඉන්නෝ චෙන්නයි සුපර් කිංග්ස් වල. එයා තුන්වෙනියා. ජොෆ්රා ආච හතරවෙනියා. අපේ ඉෂාන් මාලිංග පස්වෙනියා. ඉතින් පළවෙනි එක්කෙනා විකට් 24යි, අපේ කොල්ලා 17යි තාම. ඉතින් හොඳට කරගෙන ආපු ඉෂාන්ට මොකද වුනේ?
1: අපිට ඇස් වහ වැදුනා මැනික.
0: සමහර වෙලාවට මේ

0: ගත්තම හොම්මෝ ඒෂාන් මෝලින් ගෙච්චරක් ගාලා
1: අපි වාහනයක් ගත්තා. අපි සමහරවිට හොඳ තැනක ජොබ් එකක් කරනවා කියලා කිව්වමනත් කවුරුහරි අතෝ නෑ හොම්මෝ ලීසි නෑ වගේ තැනක ජොබ් එකක් කරන එක වාහනේ කීයක් වුණාද? 100 ගාණක් නේද? එච්චර
0: ගාලා අදිනවා උඩට.
1: පහුගිය කාලේ කොහොමද අවුරුදු වලට වැඩ කරලා එහෙම හොඳ ගාණක් හම්බ කරන්න තිනේ?
0: අහහ
1: එහෙම කියනවනේ.
0: ඔව්.
1: ආ ඊළඟ මාසේ මැයි මාසේ වෙනකොට
0: කැඳත් නැහැ.
1: හදන්නේ කියලා.
0: හරි මේ 7 විනාඩි 30යි හරියටම වෙලාව.
1: ඒ අශ්වා කටවහ වගේ තමයි සමහරලාට වාගේ වාසනාව කියන එක තියෙනවා නම් ඒ අශ්වා කටවහ වලට බෑ ඔයාව නවත්තන්න.
0: අන්න ඒකයි වාසනාව ඔබව හොයාගෙන එනවා. ඒ නිසා ජීවිතයේ තියෙන හීන වලට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ ඊයේ විශ්වාස කරලා ගත්ත ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික අපි බලලයිමු. මහජන සම්පත 6195 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක බිංදුව අංක 3 අංක 9 බිංදුව අංක 6 සහ අංක 2. ගොවිසත 4437 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F ජය අංක අංක 3 අංක 21 අංක 31 සහ අංක 72. මෙගා පවර් X අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 8 ජය අංක අංක 5 අංක 10 අංක 25 සහ අංක 40. දන නිදානේ Z අක්ෂරයත් එක්ක අංක 32 අංක 38 අංක 40 සහ අංක 50. හඳහන අපි ඔබට නිතරම ගන්න කියන ටිකට් එකක් නියත ධනයෝග පිරි ටිකට් එකක්. ඒ නිසා ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන ඔබ ඊයේ දවසේ ගත්තේ හඳහන 1504 වෙනි දිනුම් වාරය නම් බලන්න ජයග්‍රහී ලග්නේ වෙලා තියෙන මේෂ ලග්නය ජය අංක අංක 17 අංක 25 අංක 38 සහ අංක 50. අද සම්පත 770 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක අංක 9 බිංදුව අංක 6 සහ අංක 2. NLB ජය 463 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P ජය අංක අංක 3 නැවතත් අංක 3 අංක 8 සහ අංක 3. සුබ දවසක් මිතුන ලග්නයත් එක්ක අංක 23 අංක 42 සහ අංක 56යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: හතයි විනාඩි 35යි දැන් වෙලාව.
1: පොඩක්වා ගන්නකො.
0: පෝ මෙතන වතුර බොන්නයි කන්නයි බොන්නයි නාන්නයි ඔක්කොම කරන් තියාගන්න එපානේ. එපා වෙනවනේ.
1: පොඩ්ඩ ඉන්න.
0: ඉවරද?
1: උදේට බොන පෙත්ත බිව්වා. උදේට බොන පෙත්ත නොබිව්වම
0: අවුල්.
1: ඔව්.
0: අට අට හමාරෙයි දවල් වෙනවනේ.
1: ඉස්සරහට හම්බෙන අයගේ මේ ලේකෝපය. හරි.
0: හා.
1: මේ නැ මේ පඩනිකම් පොඩි එම්බ්‍රිස්සා ගතියක් උණගතියක් තියෙනවා. ඉතින් දන්නේ නැද්ද පොඩි පෙත්තක්. හැම ගෙදරකම තියෙන පෙති තියෙන.
0: අත දහුව වෙන පෙති බොන්න ලෑස්ති වෙන්න පා.
1: දැන් ඔය මේ ඔය කැස්සට අරවා අපි මතකද ක්‍රිමිරාජ ගැන කතා කරා.
0: ඔව්.
1: ක්‍රිමිරාජ මේ නිවසේගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: ඔව්.
1: අට කැස්සට තියෙන වෙනම ප්‍රොඩක්ට් එක.
0: අහහ වැල්මී පැණිය.
1: වැල්මී පැණිය. දැන් ඕක මම ඊයේ ගන්න කියලා හිටිය ගන්න බැරි වුණා. මොකද මේ මම යන පාරේ සුපර් මාකට් එකක් තියෙනවා ෆාමසි ඕන තරම් තියෙනවා හැබැයි ඊම යන වෙලාවේ පොඩි වැස්සක් තිබුණා ඊට පස්සේ ඕක ගන්න කියලා ආයි තෙමුනොත් මේක ඩබල් වෙනවා ඒ කොහොම වුණත් ක්‍රිමරාජ නිවසින් එනව නිෂ්පාදන රසක් ඔයාට ගෙදර අවශ්‍යම කියලා හිතෙන දේවල් ටික අරගෙන ගිහිල්ලා තියාගන්න
0: දැන් ඔය කැස්සට වැල්මී පැණිය වගේ දැන් හෙඹිරිස්සාවක් හැදුනම උණක් හැදුනම ඔන්න ක්‍රිමරාජ පේයාව ඔබට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා එතකොට හන්දි කැකුම් වගේ තියෙනනම් හන්දි තෛලය මේ ආදී වශයෙන් ගුණාත්මක ආයුර්වේද ඖෂධ කිහිපයක්ම ඔබට ක්‍රිමරාජ හරහා මිලදී ගන්න පුළුවන් ඒ අතරිනුත් හැමෝම දන්න ඔය බඩේ අමාරුවක් ආවට පස්සේ ලදරු පණු රෝග වලට ෂණික අරගෙන එන ක්‍රිමිරාජ කරල් ගුලි ගැන අපි කියලා තියෙනවා දශක හතක ජනතා ප්‍රසාදයත් එක්කයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබ අතරපත් වෙන්නේ 75 වසරකට වඩා විශ්වාසය දිනාගත් ISO GMP තත්ත්ව සහතිකෙන් පිළිඹුලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ඔබට මේ ක්‍රිමිරාජ හරහා ලැබෙන වැඩි විස්තර දැනගන්න 011 2753 889 එහෙම නැත්නම් www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්
1: දැන් ඔය රුපියලට මේ සාපේක්ෂව ඩොලරය ගැන හැම තැනම කතා කරනවානේ. මේක ඇවිල්ලා රුපියලට පයින් ගහලා ඩොලරය මේ දවස්වල මේ ලොකු රේසයක ඉන්නේ. ඒ කියන්නේ සති ගණනක ඉඳලා අඛණ්ඩව තමන්ගේ ස්ථානය රැකගනිමින් අතිධාවනකාරී තරඟයක ඉන්න ඩොලරය ගැන මේ කතාව.
0: ඕකේ.
1: දැන් මේ ලංකාවේ ආර්ථිකය ඇතුලේ මේ රුපියල අවප්‍රමාණය කියන වචනේ මේ මාර මැජික් එකක් නෙවෙයි.
0: ඕක අපිට කොච්චර ඇහිලා තියෙනවද?
1: අදීය වෙච්ච එකක් නෙමෙයි කියලා මම මේ කියන්නේ. සති දෙකක විතර ඉඳලා රුපියල්ට සාපේක්ෂව ඩොලරයගේ අඛණ්ඩව ඉහළ යමින් තියෙනවා. ඩොලරේ ඉහළ යාම කියලා කියන්නේ ඩොලර් නෝට්ටුවේ ප්‍රමාණය විශාල වීම හෝ ඒ නෝට්ටුවේ තියෙන බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නේද?
0: එයාගේ
1: ෆොටෝ එක. විශාල වීමක් නෙමෙයිනේ.
0: අගය
1: වෙනස් වීම රුපියල්ට සාපේක්ෂව. එතකොට ඩොලරේ රුපියලකින් ඉහළ යනකොට අපේ කිරිතේ කෝප්පි
0: හරි
1: රත්තරම් පවුමි
0: ඕකේ
1: එතකොට බාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනවා ඒව අතින් අල්ලලා නවත්තන්න බෑ
0: අල ලූණු සීනි කිරිපිටි
1: අතින් අල්ලලා නවත්තන්න මේ මේක ඩොලරේ හරි හේ යන්නේ ඒක නවත්තන්න බෑ
0: හරි
1: එතකොට ඩොලර් අර්බුදේ අර මෑත කාලයේදී ලෝකේ පුරාම කතා වෙන ප්‍රශ්නයක් ඉන්දියාවේ මෝදි මහත්තයා මීට සතියකට කලින් මේක කිව්වා. ඔව්. ඒක නිසා තමයි කිව්වේ රත්තරන් මිලදී ගන්න එක පොඩ අඩු කරගෙන මීට යන්නේ. හරි.
0: පොදු ප්‍රවාහනය භාවිතා කරගෙන යමු කියලා.
1: ඔව් දැන් ලංකාවේ ගත්තම මෑත කාලයේදී මේක පුපුරා ගිය තැනක් තමයි ඔය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ. කොරෝනා උවදුර හේතුවෙන් රට වහලා දැම්මා.
0: හරි.
1: විදේශගත ශ්‍රී ලාංකිකයෝ පවා අපේ රටට ආයි ගෙන්න ගත්තා. රටට ඩොලර් වෙන මාර්ග සියල්ල අවුරා ගත්තා.
0: හරි.
1: එද කියන්නේ විදේශ සංචාරකයෝ ආවෙනේ.
0: අර කොවිඩ් වලට බෙහෙත් ගෙන්නන්න අපිට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් ගියා.
1: ඔව් ඊට පස්සේ ඇඟලුම් ශේස්ත්‍රයේ ප්‍රොඩක්ටිව් يعني මේ මේක අඩු වුණා. නිෂ්පාදනය අඩු වුණා. ඒවා යවලා සල්ලි ගෙන්න ගන්න බැරි වුණා. තිබ්බ සල්ලි ටිකෙන් බෙහෙත් ගෙනාවා ඉන්ජෙක්ෂන් ඊට පස්සේ ඔන්න ඔය කියන தත්ත්වෙත් එක රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ ඔයාලට මතකයි ඊට පස්සේ ආව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැඩි මූල්‍ය පාලනයක් අනුගමනය කරා. ඩොලරේ අගය ස්ථාවර කියන්නේ අර පාවෙන්න නොදී අල්ලගෙන ඉන්නවා කියන්නේ.
0: ඔව්. තදට අල්ලගෙන ඉන්නවා.
1: අන්නේ එහෙම કૃතිම අල්ලගෙන ඉන්නත් බෑ.
0: හහ.
1: එහෙම වෙන්න ගියත් එක තැනක් එනවා අතාරින්න වෙනවා. ඒ අතාරිනකොට අර අල්ලන් හිටපු ටිකත් අල්ලලා තමයි උඩ යන්නේ.
0: ඔව්.
1: අන්න එහෙම එකක් තමයි පෞගිය කාලවල දකින්න ලැබුණේ. ආනයන සීමා කරා මතක ඇති.
0: ඔව්.
1: නේ ඊට පස්සේ වාහන ගෙන්නන එක සීමා කරා. සෑහෙන දේවල් කළා බැලුවා කොහොමද අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් දැන් මේ වර්තමානයේ වෙනකොටත් මේ රජයත් අනවශ්‍ය වියදම් අඩු කළා, ප්‍රාග්ධන වියදම් බොහෝ දුරට පාලනය කළා,
0: සංචාරකයෝ වැඩිපුර ගෙන්නගෙන නේද,
1: ඩොලර් සංචිත ඉහළ නංවාගෙන යම් කිසි මට්ටමකින් හිස මෙහෙම උස්සන්න මෙහෙම බලනකොටම ආයි මෙන්න වැඩේ හම්බුණා. ඔය ඉරාන
0: මැද
1: පෙරදිග අර්බුදය නිසා පොදුවේ ගත්තම ළඟයි ලස්සනයි මැද පෙරදිග
0: අර්බුදය.
1: එතකොට දැන් මහා භාණ්ඩාගාරයට ලැබෙන මේ තීරුබදු එහෙම නේද ගැන විතරක් හිතලා අත දිගෑලා ලංකාවට වාහන ගෙන්වන්නේ ඉඩ කඩ නැහැ. ඔය වාහන ගෙන්වන එක සම්බන්ධයෙන්ම බද්ද ගැන අපි තව පොඩ්ඩින් කතා කරමු. ඔය සමහර මේක ෆැරදීර අර්ථකථනය කරගන්නවා 150ක බද්දක් කියන එක.
0: ඔව්.
1: ඒක ගැහුවේ අර ගහලා තිබ්බ 130ට 130ක් ගහලා තිබ්බනේ. දැන් ලක්ෂ එකක් ගෙන්නනවා නම් 130යි. ඒකට
0: 20ක් එකතු කරාද?
1: ඔව් 130000යි නේද උඩට. ලක්ෂයයි 30000යි 130000.
0: හරි.
1: ඊට පස්සේ ඒ 30000ට ගැහුවා 115ක්.
0: අහහ.
1: එතකොට ඒක 45ක් වගේ වුණා.
0: අහහ.
1: අපි හිතමු නිය සරලව. ඊට පස්සේ 145000ක් වගේ වෙනවා.
0: හරි. ඊට පස්සේ 5ක් ගැහුවා.
1: නෑ ඊට පස්සේ තව එකක් තියෙනවා මොකක් කරේ 18කුයි 2කුයි. අපි තව පොඩ්ඩක් ඒක ගාන හදලා කතා කරමු.
0: ඕකේ.
1: ඉතින් ඔය වගේ මේ වාහන ගෙන්නන එකත් දැන් සීමා කරගත්තේ මෙන්න මේ හේතු නිසා. එතකොට දැන් මේ නෝඩ ප්‍රශ්නයක් උද්ගත වෙමින් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ හැමතිස්සෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යන්නේ නැතුව අනිත් දේවල් අපිට සීමා කරගන්න වෙනවා. දැන් පරිප්පු කිලෝ එකේ ඉඳලා සමහරලාට අපිට ගාන වැඩිපුර ගෙවන්න වෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා ඔය ව්‍යාපාරිකයොත් බලන් ඉන්නේ ගෙනල්ලා තිබ්බ පර්ණ ස්ටොක් එක උනත් වැඩි ගාන්ට දෙනවා. ඒ නිසා මේ අර ගහෙන් වැටුන මිනිස්සුන්ට ගුණා ඉන්න වගේ කඩේට ගියාම කඩේ මුදලාලි අපිට වෙන විදිහකටනේ මේ පහර දෙන්නේ.
0: හරි.
1: ඒ නිසා මුදලාලි මහත්තුරු උනත් ව්‍යාපාරික උනත් මේලා පොඩ්ඩක් අර මේ ඩොලරේට ඇති වෙලා තියෙන තෙරපුම හරියාකාරව පාලනය කරගන්න සහයෝගය දෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්.
1: ජනාධිපතිතුමා ඊයේ මේ ගැන කිව්වා මේ මඩ කලපුයේදී. ඒ නිසා සහයෝගය දෙමු. හැමෝම එකතු වෙලා සහයෝගය දුන්නම ලේසි. මේක මේ සාමාන්‍ය අපි කැමති නෑ. සමහරු ඉන්නවා තව කෙනෙක් මේක කරනකොට කැමති නෑ. තව කෙනෙක් කරනකොට කැමති නෑ. ඒ කියන්නේ මේක අපේ මේ 76 වසරකම ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම කායින් හරි කකුලෙන් අදපු එක නේ. කවුරු හරි දෙයක් කරනකොට සපෝට් එක දුන්නේ නෑනේ. දැන් මේ වෙලාවේ 77ත් මේක කරලා බෑනේ.
0: ඔව් අනේකනේ.
1: කවුරු හරි සපෝට් එක දෙන්න ඕනේ.
0: ඔව්.
1: ඒ නිසා අපි හැමෝටම මේ සම්බන්ධව වගකීමක් තියෙනවා.
0: අනිවාර්යෙන්. අල්ලගෙනෙමු නේද?

0: හතයි විනාඩි 52යි වෙලාව. ඩීප් ටෙක් සෝලා. දැන් තමයි හොඳටම මතක් වෙන්නේ.
1: හා බීල් එනකොට?
0: ඔව්. ඕගොල්ලෝ තමයි හොඳටම කරන්නේ. ගෙදරට ඩීප් ටෙක් සෝලා එක කයි කර ගමුනේ දැන්වත්.
1: ඔව් නේ.
0: දැන් ඉතින් නෝනලා කියනවා. දැන්වත් මොකද කියන්නේ? සෝලා එකට යමුද?
1: හරි. ඒ හොඳින් කියන අයනේ. කිව්වා කිව්වා. මං කිව්වා තමුසෙට.
0: ඔව්. එහෙමත් තියෙනවා.
1: ඔව්.
0: එහෙම පොඩ්ඩක් සැර වුණාම තමයි සමාහල්ලාවට නේද?
1: හස්බන්ඩ්ලට මොලේ පෑදෙන්නේ.
0: හරි. එහෙනම් ඩීප් ටෙක් සෝලා ලංකාවේ අංක 1 සෝලා සිස්ටම් එක ඔයාගේ ගෙදරට සවි කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බර එකට කෝල් කරලා.
1: 071 711 711 1 කියන නම්බරයකට කතා කරන්න සුවිශේෂී මිලාඩු කිරීම සහිතව බොහොම සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබට ඩීප් ටෙක් සෝලා හරහා උපකාර ලබා ගන්න පුළුවන්.
0: විජය නිෂ්පාදන කැමරස කරනවා. අදත් ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
1: දැන් ඔබට කැම ටික රස කරගන්න කුළුබඩු වගේම රස කැම ජාති හදාගන්නත් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නිෂ්පාදන විජය කියන නමින්ම මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෘතිම වර්ණක රසකාරක නැතුව ස්වභාවික කුළුබඩු වලින් කැම ටික රස කරගන්න නම් ඔබ තෝරගන්න ඕනේ විජය නිෂ්පාදන.
0: මේ කාලේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වීමේ සිහිනය සැබෑ කරන්නේ ඔයාට
1: ධන නිදානය.
0: ඔව්. හඳහන නෙමෙයිද?
1: හඳහනත් එහෙමයි. අපි දැන් කියන්නේ ධන නිදානය ගැනනේ. මොකද සන්ඩේ බෝනස් අවස්ථාවක් තියෙනවා කියලා ඔබ දැන් දන්නවා. මොකද සුපුරුදු තෑගිවලට අමතරව තමයි දැන් මේ සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලප ගන්න කියලා ඔබට කියන්නේ. තින් 2026 අවුරුද්දේ පහුගිය මාස කිහිපය තුල ධන නිදානය ලොතරැයියෙන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 18 දිනක් බිහි කරන්නත් ඔන්න මාර්තු 1 වෙනිදා ඉඳන් අලුත් තෑගි රටාවක් විදිහට තමයි සන්ඩේ බෝනස් හරහා ඔබට තවත් තෑගි ලබා දෙන්නේ. ඉතින් වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්න මිලදී ගන්න කියලා ඔබට මතක් කරනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔබේ හීන හැබෑ කරගන්න තියෙන හොඳම මාර්ගය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජංග ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න රටටම දැනෙන්න තෑගි දුන්න දවසක් තමයි පෙරේදා. මහජන සම්පත ලොතරැයි 6157 වෙනි වාරයේ සුපිරි තෑග්ග රුපියල් 2,71,00,000 අධික සුපිරි මුදල හිමි කරගත් වාසනාවන්තයා සහ මෙගා පව 2438 වෙනි වාරයේ සුපිරි මෝටර් රථ ජයග්‍රහණ හිමි කරගත් වාසනාවන්තයා ඇතුළුව ප්‍රථම ත්‍යාගලාභීන් 39 දෙනෙක් සඳහා මුදල් චෙක්පත් පිරිනැමීම හොන පෙරේද දවසේදී සිද්ධ කරා. ඉතින් දවසින් දවස තැනින් තැන රට පුරාම වාසනාවන්තයෝ හොයාගෙන යන ලොතරැයි ලොව ප්‍රමුඛ නාමය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.
0: එවගේම පළාත නිෂ්පාදන අවුට්ලට් වලින් වගේම සුපර් මාකට් වලින් ගන්න පුළුවන් ලංකාවේ කිරි නිෂ්පාදකින් අතර දැන් බලන්න ඊයේ පිටරටින් ගෙනෙන කිරි පිටි පැකට් එකේ මිල රුපියල් 50කින් ගියා ග්‍රෑම් 400.
1: ඉතින් අපිට මොකෝ?
0: ඔව් කිලෝ එක 125කින්ද හොයද කියා.
1: ඉතින් අපිට මොකෝ?
0: වැඩක් නැහැ. අපිට අදාල නැහැ.
1: අපි ඒකයි කතා කරේවත් නැත්තේ නේද?
0: ලංකාවේ ආයේ කිරි පිටි මේ පිටරටින් ගෙන්නනවා කියලා කිව්වමත් නිකන් විහිළුවක්.
1: විහිළුවක් වෙලා තියෙනවා.
0: ලංකාවේ හැමෝටම කිරි පිටි ටික දෙන්න පුළුවන් නිෂ්පාදන ආයතන තියෙද්දි.
1: මොකටද පිට රටින්?
0: තාම මේ ආයු කිඩිම්මි
1: අන්න ඒකයි අපි කියන්නේ දේශීය ගොවිය ශක්තිමත් කරන්න උන්ගේ නිෂ්පාදන වලට වැඩි වටිනාකමක් එකතු කරගන්න ඔබට පැල්වත් නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. දැන් රට පුරාම මෙයාගේ අවුට්ලට්ස් තියෙන හැම නැත්තම් දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් පැල්වත් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික මිලදී ගන්න.

0: ලක්හඳින්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්දනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙන්ගු පරදමු.

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: උදේ 8යි විනාඩි 10යි දැන් වෙලාව.
1: Good morning.
0: Good morning.
1: පොඩි කතාවක්. මේක අපි අරගෙන යන ඔබ 2005 අවුරුද්දට. 2005 කියලා කිව්වම 2005 කවද්ද? ජූනි මාසේ 12 වෙනිදා. ලෝකෙ තියෙන හොඳම යුනිවර්සිටි කීපෙන් එකක් තමයි ස්ටෑන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එක. එතකොට මේකේ 114 වෙනි උපාධි ප්‍රදාන උත්සවයට එන්න කියනවා ඩිග්‍රියක් නැති තරුණයෙකුට. සාමාන්‍යයෙන් උපාධි ප්‍රදානෝත්සවයක ප්‍රධාන ආරාධිතයා හෝ ප්‍රධාන දේශකයා විදිහට ගෙන්නන කෙනා හොඳ උගත්කමක් තියෙන උපාධි තියෙන විෂය ප්‍රාමාණිකයෙක් එහෙම කෙනෙක් නෙගේ. හැබැයි මේ ගේන්නේ ඩිග්‍රියක් නැති කෙනෙක්. එයා තමයි ප්‍රධාන දේශනයට එන්නේ. කතාවක් කරන්න කියලා කියනවා, ප්‍රධාන දේශනය කරන්න කියලා කියනවා. මේ කොල්ල ඇවිල්ලා ස්ටෝරීස් තුනක් කියනවා. එයාගේ ජීවිතේ ප්‍රධාන කරගෙන කාරණා තුනක්, කතා තුනක් යටතේ කතා කරනවා. පළවෙනි ස්ටෝරි එක තමයි අපිට මේක වැදගත් වෙන්නේ. පළවෙනිම කතාව, එයා යාගේ ඩිග්‍රි එක මග දාලා ගිය එක. එයා ඩිග්‍රි එක කරා ඒ යුනිවර්සිටි එකේ. එයා හැබැයි ටික කාලෙකින් ඩිග්‍රි එක මැද්දෙන් නවත්තලා අතහැරලා දැම්මා.
0: හරි.
1: ඇත්තටම කිව්වොත් මේ දරුවා, මේ තරුණයාව හදා ගන්න ගත්ත කෙනෙක්. වෙන දෙමව්පියෙක්ගෙන් අරගෙන හදාගත්ත දරුවෝ කියලා කියනවා. හරි. අන්න එහෙම කෙනෙක්. කොහොම නමුත් 1972 සැප්තැම්බර් මාසෙදී එයා ඔය රීඩ් කොලෙජ් එක කියන කොලෙජ් එකේ, එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රියක් කරන්න යනවා. ගිහිල්ලා මාස 6ක් විතර ඩිග්‍රිය කරගෙන ඉන්නකොට, හරි, මෙයාට මේ ඩිග්‍රියට අදාළ මේ විෂය කරුණු තේරෙන්නේ
0: නැහැ.
1: මෙයා හිතනවා මට මේවා තේරෙන්නේ නැහැ. මං ඉගෙන ගන්න සබ්ජෙක්ට් වලින් කිසිම වැඩක්
0: නැහැ. මොනවද මේ?
1: අපිට ඒ ලෙවල් වල එහෙම හිතුනේ. ඔය කොමර්ස් කරපු අයට, සයන්ස් කරපු අයට ටික කාලයක් කියනකොට මොනවද මේ තේරෙන්නේ
0: නැහැ. කියනවා ලියනවා ලියනවා තේරෙන්නේ.
1: හර බැර. හරි. ඔන්න ඔය වගේ මෙයාට ඒ කාලෙම ඒ ටික වැඩිය තේරුන්නේ නැහැ. එයා ආසුණේ නැහැ. එයා ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියනවා, ඔයගලන්ගේ සල්ලි අපරාදි. මට මේ උගන්නන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මට කිසිම ආසාවක් නැහැ. ඒත් ගෙදර බල කිරීමට මෙයා යුනිවර්සිටියකට එනවා. ඇවිල්ලා ටික කාලයක් යනකොට මෙයාට තේරෙනවා මේ අදාළ ලෙක්චර් එක ඇරෙන්න වෙන වෙන ලෙක්චර්ස් වල ගිහිලා වාඩි වෙලා ඉන්න පුළුවන් වටපිටාවක් යුනිවර්සිටියේ තියෙනවා කියලා. ඒ කියන්නේ අනිත් ලෙක්චර් හෝල්ස් වල ගිහිලා මෙයා වාඩි වෙලා ඉන්නවා පිටිපස්සේ. එතෙන්දි මෙයා පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්නවා. කාලේ නාස්ති කිරීමක් විදිහට මෙයා ඒක දකින්නේ. මෙයා ඈත කෙරවරේ බංකුවක වාඩි වෙලා පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්නවා. ඔතෙන්දි තමයි මෙයා සමහර දවස් වලට ගිහිලා වාඩි වෙලා තියෙනවා මෙයා කැමති ආස කරන ක්ලාස් වල. මෙයා ටිකක් ඔය ගණන් පැත්තට එහෙමත් පොඩක් ආස ගතියක් තිබුණා. මෙයා ඉගෙන ගන්නවා අකුරු අඳින්න උගන්වන ඔය කොලිග්‍රාෆි කියලා කිය. කොලිග්‍රාෆි කියන සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ අකුරු වල ස්ටයිල් එක. ඊට පස්සේ අකුරු වල ස්පේසිංස්.
0: ඔය අර කැම්පස් වල එහෙම තියෙන ඔය අකුරු නේ.
1: ඔව්. මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඔය යුනිවර්සිටි වල එහෙම බැනර්
0: වල එහෙම තියෙන.
1: ඒ වගේ එක එක ඒවා. හරි. කොලිග්‍රාෆි කියන එකට මෙයා ආස
0: වෙනවා.
1: එහෙම ගිහිල්ලා තව අවුරුදු 10කට විතර පස්සේ මෙයා කම්පියුටර් එකක් හදන්න පටන් ගන්නවා. හරි. මෙයා හදපු පළවෙනි කම්පියුටර් එක තමයි Apple Macintosh කියන කම්පියුටර් එක.
0: Apple Macintosh.
1: මේක හැදුවේ කවුද කියලා දැන් ඔයා දන්නවා.
0: ආහා.
1: එයා තමයි
0: Steve Jobs.
1: මේ ෆොන්ට් සයිස් පාවිච්චි කරනවා Macintosh එක හදනකොට.
0: ආහ.
1: ඒ හදලා ඒකෙන් වැඩ කරනකොට මෙයා ඒවට පාවිච්චි කරනවා. ලෝකයේ ඔය අද පාවිච්චි කරන ලස්සනම ෆොන්ට් සයිසස් ඔක්කොම මෙයාගේ. ආහා. පළවෙනි වතාවට මේ කොල්ල හදපු කම්පියුටර් එක අර කිව්වාගේ Macintosh. ඉතින් මේක ගැන දන්න අය තව මීට යගේ දේවල් දන්නවා. කොහොම හරි මේ ස්ටෑන්ෆර්ඩ් ස්පීච් එකේදී මෙයා කියනවා අවසාන වශයෙන් අපිට පණිවිඩයක් තියෙනවා. එයා කියනවා අපි කරන දේවල් ආසාවෙන් කළොත්, හරි, කරන දේවල් ආසාවෙන් කළොත් අනාගතයේ යම් දවසක අපි ආපහු හැරිලා බලද්දී අපේ සක්සස් එකේ ඔය කනෙක්ටින් ඩොට්ස් වෙන්නේ අන්නේ අපි ආසාවෙන් ඉගෙන ගන්න දේවල් කියලා. ඔයා මොනව ඉගෙන ගත්තත් මොන ජොබ් එක මේ වෙලාවේ කරත් ඔයා ආසාවෙන් නම් ඕක කරන්නේ ඕක පිහිටයි. ඔයාට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඕක පිහිටන්නේ නැහැ. ඒකන මේ සරලම කතාව.
0: හැමදේම අපි කරන්න ඕන ආසාවෙන්.
1: අපි කැමැත්තක් තියෙනව කරනකොට අපි ඒකට දෙන කාලය උනන්දුව අවධානය වැඩි. එහෙම වුණාම අපි ඒකට 100%ක් කැප වෙලා
0: ෆෝකස් එක දීලානේ.
1: ඔව් ඒකේ සාර්ථකත්වය අපේක්ෂා කරන.
0: අනිවාර්යයි.
1: එහෙම නොවෙන්න සක්සස් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒක හොඳටම දන්නව ඇති මේක අපි වහගෙන ඉන්න ඔබ. ඔබ ඔබේ රස්සාවට කොච්චර ආදරෙයිද? ඔබ ඔබ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට කොච්චර ආදරෙයිද?
0: කොච්චර කැමැත්තක් තියෙනවද?
1: අන්න ඒ අනුව තමයි ඔබ ඔය ශේෂ්ත්‍රීය සාර්ථකත්වයට පත්
0: වෙන්නේ. කිසිම කැමැත්තක් නැතුව නේ.
1: වර මතකද? ඔයා මෙහෙ එනකොට නිවේදනය කරන්න කැමැත්තක් තිබුණා.
0: ඔව්.
1: ඒ හින්දා තමයි ඔයාද තාමත් මේ පුටුවේ ඉන්නේ.
0: හහ.
1: ඔයා වෙන මොනවට හරි ආස කරා නම් ඔයා ওই පුටුවේ නෑ.
0: ඇත්ත.
1: සරල උදාහරණයක් ඔයා.
0: ඔව් නේ.
1: මටත් එහෙමයි.
0: අපි හැමෝටම එහෙමයි.
1: මේකට හොඳ උදාහරණයක්.
0: අටයි විනාඩි 10.

0: උදේ 8යි විනාඩි 20යි දැන්.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකා වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අටයි විනාඩි 24යි. වාහන මිල ඉහළ යන එක ගැන අපි කියවන කියන්නම් කියලා. කීප දෙනෙක් අහනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඕකට තියෙනවා වාහන මිල සූත්‍රය කියලා.
1: වාහන මිල සූත්‍රය.
0: ඔය ඒක තියෙන්නේ ඔය වාහන විකුණන, ඒ කියන්නේ වාහන ගෙන්නන, වාහන විකුණන, ඒවට බදු සම්බන්ධ වැඩ කරන ඒගොල්ලන්ගේ.
1: හරි.
0: ඒගොල්ලෝ තමයි සූත්‍ර එහෙට මෙහෙට සූත්‍ර පුංචි වගේ නේද? එහෙට මෙහෙට ගල්ලා මේ මුණහම් මෙහෙම් වෙලා මේකට මේක වැක්ට් කියලා මිනුමෙ මෙහෙම් වෙලා අරගල අදිබාරය වෙලා අදිබාරය ඩබල් වෙලා අන්තිමට වාහනේ ඊතර අපේ වාහනයක් නැති වෙලා.
1: නැති වෙලා.
0: එහෙම කියන තැනට ඉන්නේ. හරි. ඒ නිසා මේ ඒක මම කියන්නම් ඒක මේ අපේ ආර්ථික විද්‍යා දේශක අපේ ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක සර් පන්තිය ළමයින්ට ගාන හදලා පෙන්නන එක ඇසුරෙන් තමයි මම ඒ කතාව කියන්නම් කියලා හිතුවේ. මොකද සමහර කෙනෙකුට ඒ අවස්ථාව මග හැරුණා නම් ඒ ගැන දැනුවත් වෙන්න අපි 8:40 විතර ඒ ගැන කතා කරමු.
1: ඕකේ.
0: අපි දැන් කතා කරනවා ඔයාගේ ආර්ථිකේ තව ටිකක් හයිය කරගන්න තව අලුතින් නේද පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට ව්‍යාපාරයක් විදියට අලුත් ව්‍යවසායක අවස්ථාවක් ඇති කරගන්න ලංකාවේ මෑත කාලේ එහෙම සෑහෙන පිරිසකගේ ජීවිත නේද
1: ගොඩ දාපු
0: ඔව් ඉහළට ඔසවා තියපු මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන
1: දැන් ඔබටත් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා අපි කිව්වා පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවන් කීපයක් තියෙනවා කියලා ඉතින් මේ හැම දෙයක් එක්කම දිවයිනේ අංක 1 වී කැටීමේ යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තමයි මේ විදිහට රැකියා අවස්ථාවන් ලැබිලා තියෙන්නේ ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමනා එක්ක ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා මාක්ස්පෙන් ලත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ අයදුම්පත මෙන්න මේ කියන දුරකථන අංකයට යොමු කරන්න 076යි 423-94-27 කියන නම්බෙකට අමල්ක මැණික් කඩවර මහත්මයාගේ දුරකථන අංකයට යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා මාක්ස්පෙන් ලත් එක්ක ඔන්න ඉස්සරහට යන්න කැමති ඔබට තමයි මේ අවස්ථාව
0: හොඳ කම්පැනි එක වැඩ එහෙම නැත්නම් ජොබ් එකක් හම්බෙනවා කියලා කියන්නේ නේද පිළිගැනීම හොඳ පාඩියක් දීමනාවක්
1: සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරය
0: සුවපහසු මානසික වටපිටාව ඒක තියෙන්න ඕනේ කොච්චර පඩි තිබ්බත් සමහර කම්පැනි තියෙනවා මානසික
1: තෘප්තියක් නැහැ
0: එහෙම එකක් නැහැ හවසට ගෙදර යනකොට පුදුම සතුටකින් ඕෆ් වෙන ටයිම් එකනකම් බලන් ඉන්න එහෙම නැත්නම් හෙට උදේට ආයි ජොබ් එකට යන්න ඕනේ නේද කියලා කල්පනා කරනකොට ඔළුව කැක්කුමයි එහෙම තනක් නොවන තනක් නිසායි අපි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මේ විශ්වාසයෙන් කතා කරන්නේ විජය නිෂ්පාදන අතරේ තියෙන අපි විජය කුළුබඩු ගැන කතා කරමු.
1: ඔබට කැමතික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න දැන් විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි ඒ කාලේ ඉඳන් කියනවා. ඉතින් ඒ විශ්වාසය ඒ ගුණාත්මක බව ප්‍රමිතිය මේ හැම දෙයක්ම රැකගෙන අවුරුදු ගාණක් තිස්සේ ඔබේ වේල් තුනම රසවත් කරේ විජය නිෂ්පාදන දැන් ජාත්‍යන්තර වෙළඳපොළටත් මේ රස බෙදෙන නිසා ලංකාවෙන්දලා පිටරට ජීවත් වෙන කෙනෙක් නම් ඔබටත් ලංකාවේ රසට කැමතිකක් ගන්න පුළුවන් විජය නිෂ්පාදනත්

0: good morning ඔබ අටයි විනාඩි 30යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකක් අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ
3: අයි නෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: පිටේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහු වෙනවා
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
8: ITN ලක්හඬ පූජා

0: වැනිදා සිට ජුනි 3 වැනිදා දක්වා
1: පිළියම් පෙළ පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: ඇතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: හැබැයි එහෙම කන් ගොඩ වෙන සද්ද
1: යන්නේ ගන්න
2: මොනවද අලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: හරි
4: හරි බබා තියන්න බලිස්ටික දාන්න මං එනකොට අරන්
1: මේ වෙලාව නම්
0: FM 93.5 FM 93.7
3: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
5: මල්හි සරවැස්ස මන්නවා
0: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය

0: 8:40 වෙලාව.
1: මේ දැන් ඔය ගණන් ගණන් මනම් බාණ්ඩ මිල හැම ගැන කතා කරනකොට දැන් අර පැල්ලත්ත කිරි පිටි පැකට් එකේ මිල අඩුයිනේ පිට රටින් ගෙන්නන එකත් එක්ක අපි හොඳින් ඔබ ශ්‍රවණය කරනකොට අහගන්න ඕනේ
0: කන් දෙකෙන් අහනකොට
1: සමහර අයට එක කන විතරක් වැඩ කරාම පොඩි කෑල්ලක් අහු වෙනවා.
0: මේ දවස්වල වැස්ස නිසා කන් ලෙඩ තියෙනවා.
1: මේ ඔය අපේ මේ කවුද මෙයාට? කවුද අපේ චමිත්? එහෙම ඇහෙනව හොරයි. හරි.
0: ඒක නම් අර චාරුත් එක්ක මිදලා වෙන්නේ නැති.
1: ඒ සද්දෙට.
0: ඒ සද්දෙට.
1: මටත් මුල් කාලේ ඔක තිබ්බා. මෙතන ඉඳන්.
0: මං ආව බේරගත්තා ඒකන සත්‍ය.
1: ඔයත් එක්ක වරුදු හතක් වැඩසටහන කරව මට. ඉතින්.
0: ඔයාට ඉස්සෙල්ලා අපු කන්ටඩිය පස්සේ අපංග ලොකු වෙලා ආයක දවසක් මෙතන වාඩි කරගත්තා.
1: මෝහිනී එක්ක උනත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මට. ඒ ගැන මට කිසි සැකයක් නැහැ.
0: ඕකේ.
1: මේ ඒ හින්දා කන් දෙකක් දුන්නේ කන් දෙකෙන් අහන්න. පොඩි කෑල්ලක් ඇහුනම ඔය අපේ සමහරවිට ඔය ඔෆිස් වලින් වැඩ කරනකොට සමහරු ඉන්නවා
0: නැට්ටෙන් අල්ලගෙන
1: කියන කොටසේ සම්පූර්ණ එක නෙමෙයි. පොඩි තමන්ට වාසි තමන්ගේ මොකක් හරි අදහසක් ප්‍රකාශ කරගන්න පුළුවන් පොඩි කෑල්ල තියෙන.
0: තමන්ට වාසි කෑල්ල.
1: අන්න ඒක අල්ල ගන්නවා. අල්ලගෙන නටනවා පුදුම නැටිලි. හරි.
0: ඔකේ.
1: අපේ චමිත් එහෙමයි. චමිත් එහෙමයි. හරි. දැන් චමිත්ගේ ෆෑන්ස් මාතේ තරහා එන්නපා. චමිත් සමහල්ලාට. චමිත් කියන්නේ අපේ හවස චමිත්.
0: චමිත්.
1: නෑ අපි ආව පැත්තකින් තියලා අපි එක්ස් නැමති කවුරු හරි
0: ගියා. ඕකේ.
1: සමහරු එහෙමයි. තමන්ට වාසි කෑල්ල අල්ලගෙන ඉතුරු කෑල්ල පැත්තකින් තියලා
0: හරි.
1: ඉතින් දවස් 30ම වැළලෙනවා. ඒ හින්දා
0: මල කරදරයක් එක.
1: අපි පැල්ලත්ත නිෂ්පාදන ආයතනය ගැන කිව්වේ පිට රටින් ගේන කිරිපිටි පැකට් එකේ මිලට වැඩිය පැල්ලත්ත එකේ මිල අඩුයි කියලා. හරි.
0: වහ බොන්න ඕන නැයිද? වහ බොන්න නේද?
1: පිට රටින් ගේන එකේ කොහමත් අපේ ඇයට පිට රටේක ලොකුයි
0: ලොකුයිනේ.
1: ඒ හින්දා තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා තියෙන්න පුළුවන්. ඒව පැත්තකින් තියලා අපි කතා කරපු කෑල්ල සම්පූර්ණ අහනවා නම් හරි වටිනවා. චමිත්ට කිව්වේ. හරි. වෙන කාට හරි තොප්පිය හරි නම් දාගන්නත් පුළුවන්.
0: දාගත්තත් කමක් නැහැ.
1: දැන් වාහන මිල ගැන කතා කරමු. මොකද අපි ඒකත් පොඩ්ඩක් කතා කරනවා.
0: හැබැයි හොඳට අහගෙන ඉන්න ඕනේ.
1: මේක බණ්ඩාර දිසානායක සර්ගේ මුහුණු පොතේ මේකේ වීඩියෝ එක තියෙනවා. ඕන්නම් එතනින් බලන්නත් පුළුවන්. කාට හරි ඒක මගහැරෙනවා නම් විතරක් අපි චුට්ටක් ඒ ගැන කියන්න.
0: හරි.
1: දැන් මේක රුපියල් අපි ලක්ෂයක් උදාහරණයට ගමුකෝ. රුපියල් ලක්ෂයකට කොහොමද ගාන
0: හැදෙන්නේ?
1: අර අධිභාරයක් පැනෙව්වම හරි. ලක්ෂයක වාහනයක් ආනයනය කරා නම් මේ පළවෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකම් වෙන එකක් තිබ්බි. 15 වෙනිදාන් පස්සේ මේක වෙනස් වෙයි. 130ක ආනයන තීරුබද්දක් ගෙවන්න ඕනේ ඩියුටි කියලා කියන්නේ. ඒක ලක්ෂයක වාහනයක් ගෙනාවොත් පළවෙනිදා ඉඳලා ඕකට ගෙව්වේ අපි රුපියල් 30000යි. මේ 15 ඉඳලා මේ 30000ට 150ක අධිභාරයක් පැනෙව්වා. අධිභාරයක් කියන්නේ බද්ද මත පනවන තව බද්දක්. සමහරු මේකට 150ක් කියලා වැරදි අර්ථකථනයක් දුන්නා.
0: හරි.
1: ඒ අධිභාරය 150ක් ගහලා තියෙන අර 130ට. ලක්ෂයක වාහනයක් ගේනවා නම් 30000ක් ගෙවන්න ඕනේ. ඒක මේ පළවෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකන්. 15න් පස්සේ තමයි මේකට 150ක් ගහන්නේ.
0: හරි.
1: මේකට 150ක් කියන්නේ 15000ක්. දැන් එයා ටැක්ස් එක ගෙවන්න ඕනේ ලක්ෂයකට 45000.
0: ලක්ෂයක වාහනයකට 45000.
1: ඔව් සාමාන්‍යයෙන් තව කොහොමත් 18කුයි වැට්ටේකුයි 2.5කුයි කොහොමත් ගහනවා. අර 45000ට ඒ දෙක එකතු වුණාට පස්සේ අර සමාජ ආරක්ෂණ බද්ද කිය. එතකොට 18 2 20යි. අපි හිතමුකෝ ඒකෙන් රුපියල් 9000ක් කියලා.
0: හරි.
1: 45000ට රුපියල් තව 9000ක් එකතු වුණාම 54000යි.
0: ඔව්.
1: එතකොට 154000ක් වෙනවා ලක්ෂයක වාහනයක් ගේනවනම්. ඒ නිසා මේ වාහනේ ටැක්ස් එක කොහොමයි 130යි අධිභාරය කියන්නේ මාස 3කට. ඒකයි ඔක්කොම එකතු වුණාම තමයි අර ගාන ඉන්නේ.
0: ඕකේ.
1: ඒ නිසා මේ මාස 3න් පස්සේ මේක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ මාස 3ේ පුළුවන් නම් වාහන ආනයනය කරන්න හිතන් හිටියානම් පොඩ්ඩක් මේක පරක්කු කරන්න පුළුවන්. මොකද ඩොලරේ අගය කියන එක මතකයිනේ. ඒක දැන් උඩ ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ කියන නීතිය, එහෙම නැත්නම් මේ කියන යෝජනාව, මේ කියන ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා යෝජනා කරේ. දැන් මේකිනු කැලලක් අහගෙන ඉඳලා අන්න අරම මෙහෙමයි ගාන මෙහෙමයි කියලා. චමිත් පුතා එන්න එපා. හොඳේ
0: හරි
1: චුට්ටක් ඒක පොඩ්ඩක් කල්පනාවෙන් අහන්න. ආයි බලන්න බණ්ඩාර දිසානායක සර්ගේ ෆේස්බුක් පිටුවේ
0: ඒකේ තියෙනවා විස්තරේ.
1: ඔව් සර්, ගාන හදලා පෙන්නනවා බෝඩ් එකේ. මේ අපි කිව්වට වැඩිය හරි පැහැදිලි. අපි මේ නිකන් හඳින්න කියන සර් ගාන ලියලා යටින් මෙහෙම
0: හදලා පෙන්නනවා.
1: හරි,
0: එතකොට ඔබට තවත් ක්ලියර්.
1: 8:44

0: උදයටයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
0: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සන්ධ්‍යයේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සන්ධ්‍යය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩේ තහනේ නුතරයි රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

අටයි විනාඩි 55යි වෙලාව. අපි මේ පැයෙන් යන හදන යන කලි මතක කරන විජේ නිෂ්පාදන කැමරස්ස කරන්න අදත් ඔයා එකතු කරගන්න. ගෙදර උයන පියන කෙනෙක් නම් නේද? කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ නේද? ඉතින් කැමරා ටික හදාගෙන තමන්ට ඕන මොනවා හරි දෙයක් හදාගෙන කුස්සියට යන්න ආයි දෙපාරක් හිතන්න එපා. ගියාට පස්සේ ආයි වැඩි අවුල් වෙන්න පුළුවන්. රයිට් මේ ඒක නෙමෙයි කැමරස්ස කරන විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. එහෙම වුණාම ඉතින් යන්තම් අක්කරි ඔයගේ අත්ගුණේ නැති වුණත් ස්වභාවික කුළුබඩු රසවලින් ඕක රස කරගන්න පුළුවන් රයිට්. ඒ වගේ මතක් කරනවා අපි ඩීප් ටෙක් සෝලා එකක් ගෙදරට ඕනේ නම් වාගේ ව්‍යාපාරික ස්ථානයට, එහෙම නැත්නම් වාගේ ෆැක්ටරි එකට, කොහෙද වුණත් රාජ්‍ය සහ පෞද්ගලික නේද අංශකින් ඕනම තැනක විශ්වාසය නිතුව මෙයට ඇවිල්ලා ඔබේ අවශ්‍යතාවය සපුරන්න පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් සෝලා ෆේස්බුක් පේජ් එකට යන්න, කරලා තියෙන ප්‍රොජෙක්ට් බලන්න, කමෙන්ට්ස් බලන්න, රිවියුස් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කියනවට වැඩි යමක්. ඉතාම විශ්වාසවන්තව මේ වැඩේ කරගන්න. කෝල් එකක් දෙන්න 0712711711 0712711711. හඳහන ලොතරැයිය මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අද දවසේ ආව දිනවනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරනවා. ඉතින් අතේ රුපියල් 40ක් තියෙනවා නම් ටිකක් වියදම් කරන් ලෝභ වෙන්න එපානේ. ඔයා කෝටිපතියෙක් වෙන්න, ලක්ෂපතියෙක් වෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාලට දීලා තියෙන අවස්ථාව. ඒක ගන්න.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අමුසමයුවලන් මධ්‍ය විජාවරම්වලින් උපයාගත් දේපල ක්‍රියාවිරහිත කළ බව පොලිසිය සඳහන් කළා. ඊෂිකෑස් ක්‍රමයට ඔවුන් ජාවරම් සිදුකර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. 2017 වසරේ සිට මේ දක්වා මධ්‍ය විජාවරම් මගින් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා. නීති විරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා ඉඩමක් සහ නිවසක් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලකට මිලදීගෙන ඇති බවටයි හෙළිවුණේ. ඒ වා දින 7ක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. බැංකු ගිණුම් 6ක් සහ සැක්කරුගේ නමින් මිලදීගෙන ඇති සුකෝපෝගී මෝටරයක් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව යළි ඉරානයට අන්තර අංගමා තිබෙනවා. නිශ්චිත ගිණුමකට එළඹීම කල්දෙමීමෙන් පෙර නොවු ආකාරي යුද ක්‍රියා මාර්ගයකට එළඹීම සිදු වන ඇති බවයි දබල මන්දිරේ පවසන්නේ. ෆොක්ස් නිවුස් සමග අදහස් දක්වමින් එහි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මිලර් මේ අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට තීරීමක් සිදු කළ හැකි බවයි. ඒ අනුව ගිවිසුමකට එළඹීම කඩිනම් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා. මේ අතර ඉරානය ප්‍රකාශ කළේ කිසිදු ආකාරයකින් අමෙරිකාවට යටත් නොවන බවයි. යුද්ධයට වඩා රාජ්‍යතාන්ත්‍රික භාවයේ වැදගත් වන බවත් ඔවුන් සඳහන් කළා. ලකන බීලක ප්‍රවෘත්ති ප්‍රකාශයේ උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Good morning. උදේ 9යි විනාඩි 6යි දැන් වෙලාව.
1: අපි අලුත් පැයක ඉන්නේ. ටිකක් වැහිබර කාලගුණ තත්ත්වයක් පෙන්눔 කරන්නේ.
0: අපි හිතුවක දිවයිනින් ඉවතට යයි කියලා තාම නැහැ ගිහිල්ලා නේද?
1: ඔයා අහලා තියෙනවද? ඉත්ති භවෝ කිං කෛරා චින්තම්පි සුසමාහිතේ ඥානම්පි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතු. අහලනේ මේක මේ උච්චාරණය වැරදි ඇති විශේෂම ස්වාමීන් වහන්සේ නමක් නේද පාලි එකක් උච්චාරණය කරන විදිහයි අපි කියන විදිහ අතර මොකක් හරි යම් වෙනසක් ඇති
0: කොහමද සිත ගැනම් හරි මොකක් හරි එකක් ඔය කියන්නේ නේද
1: මේක මෙහෙම එකක් ඔයා අහලා තියනවා නේද මේක කතාව මුලටම ගියොත් අපි කියනවා නේද ගෑනුන්ගේ මොලේ හැඳි මිටේ කියලා ඔය කියන්නේ ඔය සමාජයේ තියෙන කතාව මේක කවුරුත් මේක නිය නරක විදියට අපහාසයක් විදියට ගන්න එපා මේක අපි අහලා
0: තියෙන
1: ප්‍රසිද්ධ කතාවක්නේ එතකොට මේක එන්නේ මේ කියන කතාව සමාජයට එනවා කියලා උපකල්පනය කරන්න පුළුවන් ත්‍රිපිටකයේ තියෙනවා ගාථාවක් හරිද ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හෝ ශ්‍රාවක මේ ශ්‍රාවකීන්ගේ මේ භාවිතාවක් නෙවෙයි මේක මාර්යා කියපු කතාවක් කියලායි කියන්නේ ඔය සෝම කියන භික්ෂුණිය සවැත් නුවර අන්දවනේ භාවනා කරන වෙලාවක එතෙන්ට ආපු මාර්යා උන්වහන්සේට මේ කතාව කිව්වා කියලා කියනවා. අර මං ඉස්සෙල්ලා කිව්ව මෙව්වා එක. හරි? එතකොට මහා ඍෂිවරුන් විසින් ලබාගත යුතු දුකසේ ලැබිය යුතු යම් උතුම් දෙයක් ඇද්ද? එය දෑගුල් නුවණක් තියෙන මේ ගෑනු කොහේ ලබන්නද කියලා වගේ අදහසක් තමයි ඔය වගේ ගාතාවකින් කියලා
0: තියෙන්නේ.
1: මේක තව ඔය දෑංගිලි ප්‍රඥාව කියලා එකක් අහලා තියෙනවා.
0: දෑංගිලි
1: ප්‍රඥාව කියන වචන වලින් කැඩිලා එහෙම ඇවිල්ලා ඔය කියන ලොකු සංකල්පයක් මම මේ
0: කියන්නේ.
1: ඒකේ තේරුම හැන්දෙ මිටට ගන්න බත්තට දෑංගිල්ලෙන් තද කරලා බලලා බත තැම්බිලාද කියලා බලන නුවණ. ඕකට තමයි හැඳි මිටේ නුවණ කියලා පස්සේ කාලේ විවාහාර වුණා කියලා කියන්නේ. හරි මාරයා සෝමාතිර්ණිය පහත් කලේ කුස්සිය වැඩ විතරක් දන්න හැඳිමිටේ නුවණ හෙවත් අර දෑගිලි ප්‍රඥාව ඇති ගැහැණුන්ට පුළුවන්ද
0: භාවනාවෙන් ওই ප්‍රතිඵල ගන්න
1: ලබා ගන්න වගේ එකක් පොඩි එහෙම නිකන් ඒක කරන්න පුළුවන් අය මේක කරන්න පුළුවන්ද වගේ එකක්
0: ඒකට උත්තරේ තමයි අර ඔය ඉස්සෙල්ලා කිව්වේ නේ
1: ඉත්ති බබෝ කිං කෛරා කියලා එතනින් පටන් ගත්තේ උත්තර පිළිතුරු ගහතා
0: හරි
1: ඉතින් ඒක ලස්සන උත්තරයක් දීලා තියෙනවා. මේක මම නිකන් මතක් කරේ සෝමතූත් සූත්‍රය කියලා ගත්තේනෝ. සාගත වග්ගය සංයුක්ත නිකායි. ඉතින් මේ කාලේ ඔය වගේම ටිකක් ඇහෙනවා. මොකද වෙසක් එක්ක නේද? අපේ මනසට ටිකක් ඔය දැන් අපේ ධම්මපදයේ ඇහෙනවා. මේවා ඉතින් අපිට පොතක් පතක් අරගෙන කියවන්න වෙලාවකුත් නැහැ. දහම් පාසලුත් නැහනේ දැන් ගොඩක්. දහම් පාසල් යන්න වෙලාවක් නැහනේ.
0: අනේකනේ ක්ලාස් නේ.
1: ඔව් ටියුෂන් පන්ති ටික හින්දා ඉරිද උදේට ගොඩක් අයට මේ වගේව මගහැරෙනවා. ඉතින් ඉඳලා හිටලා හරි ඔය සමාජයේ තියෙන ප්‍රසිද්ධ කියමන් එක්ක බැඳුණු ඔය මේ බුද්ධ සාහිත්‍යෙම නැත්තම් බුදු දහම එක්ක බැඳුණු පොඩි පොඩි දේවල් ඔය ජාතක කතා තොරන් නේද? එසක් පහන් කූඩුවලට සමහරලාවට තේමා වෙන.
0: ඒ
1: වගේ සිදුවීමක් කරා හරි දැනුවත් වෙන්න ලැබෙන අවස්ථාව හරි වටිනවා.
0: හැබැයි ඒකට හොඳ උත්තරේකුත් සෝමතරණී දීලා තියෙනවා.
1: දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන්නේ?
0: සිත ඉතා හොඳින් සමාධිමත් වී ඇති කලෙහි ස්ත්‍රී භාවය කුමක් කරන්නද? ඒක උත්තර දීලා තියෙනවා ඉතින්.
1: අන්න ඒකයි. මේ ඉතින් ඔය පොඩක් ඔය දේවල් ගැන ඉතින් චුට්ටක් හිම්මෙන් ඇහුණා. තව පොඩ්ඩක් හොයලා
0: බලන්න. හොයලා බලන්න නේද?
1: ඔය දැන් තොරම් බලන්න හැම ගියාම සමහරලාට ඒකේ අර ලස්සන කතාවක් කියන්නේ.
0: කතාවට
1: හැයන්නේ මට පිට තියෙන දේවල් වලට අපේ එහෙම වැඩකුත් නැහැ නේ 9යි විනාඩි 9යි

0: සිය ප්‍රේමයට පණෙන්න.
1: කොහොමද එහෙම කරන්නේ?
0: මේ වතුර ටිකක් මෙහෙම ගහලා ඉස්සොල්ලට එහෙම ගහලා ඊට පස්සේ
1: පොඩි කලන්ත ගතියකින් නැත්තේ.
0: ඔව් මෙහෙම ප්‍රෙස් කරා එහෙම.
1: අනවස්ස
0: එහෙම ගන්න පුළුවන් නම් මියගිය ප්‍රේම කතා කොච්චර නම් එහෙම අරගෙනද සමහරු. නේ.
1: ඇත්ත.
0: රයිට් අපි බලමු මෙහෙම.
1: ඔය ලෙඩේට බෙහෙත් නැ.
0: ඔව්. සමහර ලෙඩ තියෙනවා බේත් තියෙනවා ඒ බේත ට්‍රයි කරලා බලලා නැහැ.
1: අහහ අහලත් තියෙනවා.
0: අහලත් තියෙනවා. ඉතින් වෙන වෙන විසඳුම් හොයාගෙන ගිහිල්ලා හරිම විසඳුම
1: මිස්සලා
0: මගහැරිලා. දැන් බඩේ අමාරුවක් හැදුනා. අපි දෙහි මිරි කළා මොනවා? සමහර විට අර තව තව ඒ කඩවල තියෙන එක එක පැණි ජාති, බීම ජාති වගේ වගේ යාලා බොනවා. හැබැයි ගෙදර ක්‍රිමිරාජ කරල් ගුලි ටිකක් තිබුණා නම් ඕක පැය භාගෙන් සනීපයි.
1: හරිම ඉක්මනින් සුව කරගන්න පුළුවන් ඔය ලෙඩ.
0: අවුරුදු 70ක් තිස්සේ ලංකාවේ වෙළඳපොලේ විශේෂයෙන්ම මේ ඖෂධ සම්බන්ධව විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක්.
1: අන්න ඒ නිසා ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබන්න ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වලට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් අර කියපු විදිහට බඩේ අමාරුවක් එහෙම නැත්නම් ලදරු පණු රෝග වලට ෂණික සුවය අරගෙන එන ක්‍රිමිරාජ කරල් ගුලි ඔබේ ගෙදර තියෙන්න ඕන. කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න 011 2753 889 www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේක සිටසියක් ස්වභාවික නිෂ්පාදනයක්.
0: එවගේම පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක් කරමු.
1: අපි පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගැන කියන්නම්. දැන් ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත්ත අයිස්ක්‍රීම් එක රහ බලන්න පුළුවන්. බටර්ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරෙන්ජ් මේ කියන රසයන්ගෙන් නවම් විදිහට ඔයාට අයිස්ක්‍රීම් රස බලන්න පැල්වත්ත නිෂ්පාදන ආයතනය ඔන්න ඉඩ හදලා දීලා තියෙන්නේ.
0: වෙලාව කීය?
1: 9:20.

0: පරිශීලනය කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා.

0: උදේ 9යි විනාඩි 24යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඇයිනා කියන්නේ කුටි ගැලපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: කොහොමද බෙරිවිලා?
5: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
4: තුමනි මේ කඩලා බලන්නකෝ. මං හදන්නම් විජය කිරි මාළු කරී.
6: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
7: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
8: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: උදේ 9යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: හඳහන බලමු. ඊට කලින් ඔබ ඊයේගත් ටිකට් පත්තල නිල ප්‍රතිඵල අතර තියෙන මහජන සම්පතනේ මේ මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ දිනුම් මදින්නේ නේද? ඉතින් 6195 වෙනි දිනුම් වාරය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණා මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ වුණේ G අක්ෂරය. ජය අංක 0.3 අංක 9 0 අංක 6 සහ අංක 2. ගොවිසෙත F අක්ෂරයත් එක්ක අංක 3 අංක 21 අංක 31 සහ අංක 72. මෙගා පවර් X අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 8. ජය අංක පිළිවෙලින් අංක 5 අංක 10 අංක 25 සහ අංක 40. ධන නිදානයේ Z අක්ෂරයත් එක්ක ජය අංක අංක 32 අංක 38 අංක 40 සහ අංක 50. හඳහන 1504 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ලග්නය මේෂ. ජය අංක අංක 17 අංක 25 අංක 38 සහ අංක 50. අද සම්පත G අක්ෂරයත් එක්ක අංක 9 බිංදුව අංක 6 සහ අංක 2. NLB ජය P අක්ෂරයත් එක්ක අංක 3 නැවතත් අංක 3 අංක 8 සහ අංක 3. අවසාන වශයෙන් සුබ දවසක් මිතුන ලග්නයත් එක්ක අංක 23 අංක 42 සහ අංක 56යි ඔබට වාසනාව ගෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: රජ මාලිගාව ඉහළම තනතුරු දරපු අයගෙන් පරම්පරාව පැවතෙනවා නම් ඔබ මුදියන්සේලාගේ කියලා නම පටන් ගන්නම ඇති. හරි නේද?
1: මුදියන්සේ.
0: ඔය අපි අපේ නම්වල වාසගම්මේම හැදුන හැටි එනවනේ, අපි හොයනවනේ. දැන් ඔයාගේ ශිෂ්‍යමාගේ වාසගම අවසානයේට ගේ කියලා අකුරක් තියෙනවා නම්, හරි, ඒ කියන්නේ ඒ අතීතයේ අපේ සමාජයේ ගොඩනැගිලා තිබුණ රාජකාරී ක්‍රමයේ මත තමයි ඒව පැවතිලා මේ අපිට අපේ නමට ඇවිල්ලා
1: තියෙන්නේ.
0: හ්ම්. කියන්නේ එක පවුලක් නේද? එක එක් පවුල්වල පරම්පරා ගණනාවක් තිස්සේ රජුට හෝ රටට ඉටු කරපු සේවයක. මුදියන්සේලාගේ නම් අර කිව්වාගේ රජමාලිගාවේ ඉහළම තනතුරු දරපු අය.
1: හ්ම්.
0: ආරච්චිලාගේ කියලා කිව්වේ අපි කියලා තියෙනවා
1: කලින්. ගම්බල.
0: ගමේ මොකද්ද?
1: ගමේ ඔය මේ
0: නීතිය සහ ආරක්ෂා.
1: අන්න හරි.
0: ලියනගේ කිව්වේ?
1: ලියන මහත්තයාට.
0: අන්න රයිට්. රාජ්‍ය පරිපාලන කටයුතු ලේකන කටයුතු.
1: අහහ.
0: ලියනගේ අපේ මායුරි ලියනගේ අපිට මතක් වෙන ළඟම නේ නේ ජනිත් ලියනගේ
1: හරි
0: අපේ ටීම් එකේ තව කවුද එහෙම ලියනගේ ලයි
1: ලියනගේ
0: මතක් කරලා බලන්න. ඊට පස්සේ කංකානම්ගේ ඒගොල්ලෝ වතු හෝ වැඩබිම් පාලනය කරපුවා. බඩල්ගේ
1: ඒ කවුද?
0: රන් රිදි යකඩ සහ ස්වර්ණාභරණ පැත්තේ. ඔව් මට එහෙම කියපු කෙනෙක් මතක් වෙනවා.
1: කවුද?
0: අපේ වසන්ත මහත්තයා.
1: අහහ.
0: බඩල්ගේ කියලා කෑල්ලක් කියනවා. අදටත් එයාලා අතරම් බිස්නස් කරා. හරි. එතකොට වෙදකි.
1: මුදලිගේ.
0: මුදලිගේ.
1: මුදලිගේ කියන්නේ මුදලාලිලා.
0: නෑ
1: නෑ එහෙම නැතුවද රජ මේකත් එක්ක එනකොට මුදලිලා.
0: මුදලිතුමා
1: කියලා ඉන්නවනේ.
0: ඒ ඉඳ ඒ රජ කාලේ තමයි. මේ ඔක්කොම ගිහින් ඒ එතන තමයි නතර වෙන්නේ.
1: අහහ.
0: වෙදකේ කියන්නේ දේශීය
1: වෙදකේ.
0: කවුද පටබැඳි?
1: දොන්තිවන් පටබැඳිගි.
0: හොයා. දොනුත් නෑ සීමන් කියන්නේ.
1: පටබැඳිගි.
0: දොන් සීමන් කිව්වම ඕගොල්ලෝ මං අර හැමතිස්සම කියනවා වගේ මේ බටහිර බලවැයමකුත් තියෙනවා.
1: එක තමයි ඇවිල්ලා තියෙන්නේ. පටබැඳිගි කියලා තියෙනව නේද ඔයා? මේකේ.
0: ඔයාට මතකද සිල්වා එකට කියපුවේ?
1: ආ.
0: කියන්නේ සිල්වා කියන එක
1: හරි.
0: මේ ඔයා හින්දා මම මේක මේ ඉස්මතු කරලා ගත්තා.
1: ඕකේ.
0: සිල්වා කියන නම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම දැන්.
1: ආඩම්බරයක් හිතුවා.
0: පෘතුගීසි නමක්නේ.
1: ඔව් ඔව්.
0: ඒකේ අදහස වෙන්නේ වනාන්තරය කියන එකලු. අපි කලින් දවසේ කියලා
1: දුන්නා. ඔව්.
0: පෙරේරා කියන්නේ ඔය පෙයාස් ගස කියලා කියනවා.
1: හ්ම් හ්ම්. එක එක ආදේශක තියෙනවානේ.
0: මත ජන ප්‍රවාදවල ඉනේව. ප්‍රනාන්දු කියන්නේ නිර්භීත සංචාරකයා.
1: හ්ම්
0: හ්ම්. ඔය 1505 න් පස්සේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආභාෂයත් එක්ක අපේ වාසගම අලුත් මාවතක රාව.
1: හ්ම්.
0: නැත්තම් ඔය ඉස්සර එහෙම වර කලින් කිව්වාගේ හේ වාගේ ගුරුගේ ඊට පස්සේ රත්නායක වගේ රජුගේ රන්නාභරණ සමග රත්න කියලා එනවා නම් කොහේ හරි කෑල්ලක් ඒගොල්ලෝ රත්තරන් සහ මැණික් සම්බන්ධ. එතකොට ලන්දේසි නමට ඉදිරියෙන් ගොඩක් කියලා තියෙනවා වෑන් කියලා එකක්. ඔය අපේ ඔය ක්‍රිකට් මැච් වල එහෙම හම්බෙන ඉන්නේ වෑන් ඩම වගේ අය. ඒගොල්ලෝ කෙලින්ම ලන්දේසි ආභාෂයක් තියෙන අය.
1: එතකොට
0: වෑන් ඩොට් වගේ ලංකාවේ නම්
1: තියෙනවානේ.
0: විල්සන්, ස්මිත් රොබින්සන්. අර ඔයාගේ මොකද්ද කිව්වේ?
1: දොන් සීමන් පටබැඳිගේ.
0: දොන් සීමන් පටගේ. ඒක වෙනම මේව එකක් දාලා හොයන්න
1: ඕන. යාලා ලොවෙත් නෑ.
0: අද කාලේ වාසගම කියන්නේ කෙනෙක් උසස් වූ පහත් කියලාමයින මිනුම් දණ්ඩක් නෙවෙයි. ඒ සෑම නමක් පිටුපසම තියෙන්නේ අපේ මුතුන් මිත්තන් මේ රටට කරපු සේවය පිළිබඳ අභිමානවත් ඉතිහාසයක්.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඒ නිසා අපි ඒ ගැන මතක් කරනවා. අපි හැමෝටම නමක් තියෙනවා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද ඔබේ වාසගම පිටුපස තියෙන මොන වගේ කතාවක්ද කියලා? අර කිව්වාගේ ගේ කියලා එනවා නම් පැරණි ලංකාවේ මිනිස්සු තමන්ව හඳුන්වාගත්තේ තනි නමකින් වුණත්
1: හරි.
0: ඒ ජනගහනය වැඩි වෙනකොට දැන් බණ්ඩාර. බණ්ඩාර ඊට පස්සේ වුණා රතු බණ්ඩාර. එහෙම නැත්නම් කළු බණ්ඩා. එහෙම කියනවනේ. පවුලට සමාජික වැඩි වෙනකොට මුලින්ම උපදින කා බණ්ඩා. එහෙම නේ.
1: මද්දුම.
0: දෙවෙනියම ඔහොම ලොකු බණ්ඩා ඊට පස්සේ තියෙනවා.
1: ඔව් එනවා එනවා.
0: මේක ලොකු කතා මේ බොහොම සරල තැනකින් අපි කතා කරේ. ඉතින් ඒ නිසා මේ නම කියන්නේ අභිමානයක්. ඒකටත් එහෙමයි.
1: ඔබේ නම රැකගන්න.
0: නම දෙවියොත් නමට වඳී කියනවනේ.
1: හා හා හිටියොත් හොඳට හැදි. දෙවියොත් නමට වඳී.
0: ඒකයි මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ.
1: හා හා හොඳට ඉන්න.
0: හොඳට ඉන්න.
1: හොඳ ළමෙක් වෙන්න නේද?
0: 9:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779579.
6: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

මහට ලංකාවටම ලක්න පෙරනෝවරු ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනයේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454
2: නවය විනාඩි 50යි අපි යන්න හදන්නේ. යන්න කලින් ඔයාලට මතක් කරනවා පැල්වත නිෂ්පාදන ගැන. කිරි පිටි ටික ගන්නකොට යෝගට් ටික, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි, මේ හැමදේම ඔයාලට දැන් පැල්වත කියන නමින් ගන්න පුළුවන්. හොඳම තත්වේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නවා නම් හොඳම නම පැල්වත කියන නම.
3: ඒ වගේම මේ මාක්ස් පෙන් ගෲප් එකට මේ දවස්වල මේ අලුතෙන් පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා. අපි කිව්වා ඔයාලට ඩෝම මැෂින් එක ලංකාවට ගේන සෑහෙන විශ්වාසයක් දිනාගත්ත විශේෂයෙන්ම ලංකා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නේද තාක්ෂණික
2: වෙනසක් කරපුනේ.
3: හොඳට තන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න ඔයාගේ CV එක.
2: 076-423-94-27 076-423-94-27 කියන නම්බරයකට තමයි ඔයා අයදුම්පත යවන්න ඕන. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීම නායක ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්.
3: විජේ නිෂ්පාදන කැමරස්ස කරනවා. විශේෂයෙන්ම දන්සල් එහෙම කරන අයට මතක් කරනවා කැම ටික රසට හදා ගන්නවා නම් කෘතිම රසකාරක වර්ණක නැති ශීර්ෂයක් ස්වභාවික නේද අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු විජය මිරිස්කුඩු, කහකුරු, ගම්බිරිස්කුඩු, ඊට පස්සේ තුන පහ පපඩමක් බැද්දත් විජය නිෂ්පාදනයක් නම් ඒක රසය ගැන අය සැකයක් තියාගන්න දෙයක් නැහැ.
2: හරි 9:52 අපි එහෙනම් යනවා. සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න සති අන්තයකට අපි ටික ටික ලං වෙන්නේ. හෙට සිකුරාද වැඩ ටික එහෙනම් පරිස්සමෙන් කරගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න. ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
0: ලකන මොමදී ඉස්සල්.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vela Ude 10 ay

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුට ගින්නලිය ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනට තහනය ලොතරයි රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 14ක් බලපෑමට ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අදත් ප්‍රදේශ රැසකර මිලිමීටර 50ක්ම වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. බසහිර සබරගමුව සහ වයඹ පළාතදී ඇත. මේ අතර දේවර කටයුතු සඳහා පිටත්වගේ යාත්‍රාවක සන්නිවේදන සම්බන්ධතා ඇනහිට තිබෙනවා. ඔවුන් පසුගිය මස 26 වෙනිදා බේරුවල දේවර වරායෙන් බහුදින දේවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ගොඩබිම සමග පැවති සම්බන්ධතා ඇනහිට තිබෙන්නේ පසුගිය 15 වෙනිදා සිටයි. ඒ දේවරින් 6 දෙනෙකු රැඳී සිටි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. දේවර අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පේවරගෙන තිබෙනවා. අමෙරිකාව සහ ඉරානය පාකිස්තානය මගින් යෝජනා මාලාවක් හෝමාරු කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව විශ්ලේෂණය කරන බවයි ටෙහරාන් වාර්තා පෙන්වා දුන්නේ. කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. දෙපාර්ශ්වය අතර ගැටුම් සමතයකට පත් කරමින් සාම ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා සහාය ලබා දෙන බව පාකිස්තානය ප්‍රකාශ කළා. ලකුණු මීළඟ පැවති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: rhythm, vibe, beat, it mix better, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: ගුඩ් මෝනිං උදේ 10:08 වෙලාව ලකඩ හාර්ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් අදවසේදී අද මේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා නේද? බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට ඔයාව ආදරෙන් එකතු කරගන්න ලකඩ හාර්ට් බීට් වලට. ඉතින් අදත් පුළුවන් දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අද දවසේදීත් අපි අරගෙන අවිලා ඉන්නේ. පාස් කරන සින්දු ගොඩක් අද දවසේදීත් අහන්න පුළුවන්. දවල් එක වෙනකන් FM 93.5 ලක්කඩත් එක්ක එකතුනොත් එහෙම. දැන් රටක සංචාරක ක්ෂේත්‍රය ගත්තට පස්සේ සංචාරක ක්ෂේත්‍රයට වැඩිපුරම දායකත්වය ලබා දෙන සත්ව කොට්ටාසයක් තමයි වනාලි කියලා කියන්නේ. දැන් ගොඩක් දෙනා ඔය අලි බලන්න යන්න එහෙම හරි කැමැත්තෙන් ඉන්නේ. දැන් අලි පැටවුගේ දිහා එහෙම බලාගෙන ඉන්නව නම් කාලේ යනවා අපිට තේරෙන්නේ නැහැ. කොහොම නමුත් දැන් මේ වසරේදී මේ දක්වා අලි ගැන කතා කරොත් එහෙම වනාලින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්. මේ වසරේ ගත වුණු කාලය තුල වනාලි මරණ 128ක් සිදු වෙලා තියෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා තියෙනවා. පසුගිය ජනවාරි පළමු වෙනිදා ඉඳලා මැයි 15 වෙනිදා දක්වා කාලය තුල තමයි මෙම වනාලි මරණ වාර්තා වෙලා තියෙන්නේ කියලා එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. එතකම මේ වෙඩිතැබීම් වලින් තමයි වනාලි මරණ වැඩිපුරම සිදු වෙලා තියෙන්නේ. ඒ මරණ 20ක්. විදුලි සැර වැදීම හේතුවෙන් මරණ 15ක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි හක්කපටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක්. ඒ වගේම බගාලින් වලට වැටීමෙන් මරණ 5ක් සිදු වෙලා තියෙනවා කියලා තමයි වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. ඊට අමතරව විශේෂාධිර ගතවීම, මේ වගේම දුම්රේ ගැටීම්, දිය ගිලීම් වැනි අනතුරු වලින්ද වනාලි මරණ සිදු වෙලා තියෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. නැගෙනහිර කලාපෙන් තමයි වැඩිම වනාලි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ. එතකම් පොළොන්නරුව, අනුරාධපුර වනජීවි කලාප වලින්ද වනාලි මරණ වාර්තා වෙලා තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළන්නේ. මීට අමතරව වනාලි පහර දීම හේතුවෙන් පුද්ගල මරණ 35ක් මේ වසරේ ගත වුණු කාලය තුල වාර්තා වන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. බලන්න මේ වනාලි අලි මිනිස් ගැටුම නිසා වනාලින් වගේම රටට වටින ජීවිත 35කුත් මේ වන විට අපේ රටට අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ වනාලි ගැන කතා කරොත් එහෙම ඔවුන් ඔය නිතරම ගම් වදිනවා කියනවානේ. ඒ වගේම තමයි ඔවුන් ඔය විශාල වශයෙන් හේන් ගොවි තැන්වලට යන ගොවි ජනතාවට පහර දෙනවානේ. මේ වගේ තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. ඇයි අපි අලි ඉන්න කැලෑවලට ගිහිල්ලා පදිංචි වෙන්න යන්නේ? ඔන්න ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔය කැලෑහ එලි කරලා හේන් ගොවි තැන්වලට ගියාට පස්සේ වනාලින්ගේ කරදර නිරන්තරයෙන්ම වනාලින්ගේ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි යාළගේ වාසස්ථාන විනාශ වුණාට පස්සේ එයාලා නිරන්තරයෙන් ගමන් කරන්නේ එයාලට හුරු පාරේ. ඒ පාරවල් වැහුණට පස්සේ ඔවුන්ට වෙන විකල්පයක් නැහැ. ඔවුන් පහර දෙන්නේ ඔවුන්ට තියෙන බයට. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔය මහා මාර්ගවල ගමන් කරද්දී, විශේෂයෙන්ම ඔය මත්තල පැත්තේ එහෙම යද්දී ගොඩක් අය මේ ෆෝන්ස් එහෙම අරගෙන එයාලා පාරට බහිනකොට වීඩියෝ කරන්න ළඟට යනවා. ඒ හේතුවෙනුත් අනතුරු වලට ලක් වෙලා තියෙනවා. ඔවුනුත් අපේ රටේ අපේම සම්පතක්. ඒක හින්දා ඔවුන්ට හිරිහැර කරන්න, කරදර කරන්න යන්න එපා. විශේෂයෙන්ම හක්කපටස් වගේ දේවල් තියලා ඔවුන්ව ඝාතනය කරන්න අපේ මිනිස්සු සමහරක් අය, හැමෝම නෙමෙයි සමහර අය කටයුතු කරලා තියෙනවා. කොහොම නමුත් අපි මේ නැති කරන්නේ අපේ රටට ඉතාමත් වටින සම්පතක් වනාලි කියලා කියන්නේ මම අර කලිනුත් සඳහන් කළා වගේම මෙරටට විදේශ විනිමය ගේන තවත් සම්පතක්. ඉතින් අපි මේ සම්පත පරිස්සම් කරගන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕන. එහින්දා ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලාත් අපි ඔයාලට මතක් කරනවා. හරි, ලකඩ හබ්බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අද මේ 21 බ්‍රහස්පතින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. අපේ නම්බර් එක මතක් කරගන්නම්. 0703935937 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා ඔයාලට මතක් කරනවා. දැන් සමහර පැතිවලට තවමත් වැස්ස තියෙනවා. කඩින් කඩ දැන් කොළඹ පැත්තට ගත්තට පස්සෙත් කඩින් කඩ වැස්ස ඇදහැලෙනවා. සමහර වෙලාවට වැස්ස අපේ ජීවිත ලස්සන කරනවා වගේම සමහර අයගේ ජීවිත අවලස්සන කරනවා. ඉතින් වැස්සත් එක්ක අපේ සමහර ගොවීන්ට එහෙමනම් ඉතාමත් හොඳ කාලයක් තමයි මේ වැස්ස කියලා කියන්නේ. වතුර ටික එකතු කරගන්න පුළුවන් ගොවිතැනට අවශ්‍ය කරන ඒ අවශ්‍ය ජලය හැකිතාක් අපි මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන් නම් ඒකත් අපේ රටට, අපේ ගොවිතැනට, අපේ කෘෂිකර්මාන්තයට වටිනවා. හරි, අපි වෙන ලක්කර හાર્ට් බීට් හදවසේදී මේ විදිහට ආරම්භ කරනවා. මම ලස්සන සින්දුවක් හදවසේදී පළවෙනි සින්දුව විදිහට ලෑස්ති කරගෙන තියෙනවා. චන්ද ලීනාරච්චුගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි යමු වෙන සින්දුවට. වෙලාවත් බලලම ලක්කර හાર્ට් බීට් අහන වෙලාව මතක කරනනම් උදේ 10යි විනාඩි 14යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: තිල්න කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: උදේ 10 විනාඩි 23යි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
0: හැම වෙලම එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: මේක ගන්න මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: හරි හරි බබා, වැඩේ වරුන් තමයි එනවා. ඔය ඔෆිසර් කෙනෙක් ඇවිත් ඉන්නවා.
4: හරි හරි හරි. දැන් ෆෝන් එක දියන්නකෝ. බල ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා වෙනවා.
0: FM 93.5 FM 93.7.
3: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඬ ඉවෙනින් ඩ්‍රයිව් එකක් දෙකේ

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: පිඳිනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011176679579
3: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න. ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙන්ගු පරදමු. හાર્ට් බීට්.
4: උදදහය විනාඩි 26 වෙලාව එකන හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නේ. තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙනවා. රොන් හෙටියාරච්චි සිංගරබු සින්දුවක් තමයි. අපි මේ විදිහට අද දවසේදී තෝරගෙන තියෙන්නේ ඊළඟ සින්දුව විදිහට. සින්දුවට යන කලින් ඔයාලට තියෙනවා පොඩි මතක් කිරීමක් කරගෙන යන්න. දැන් ඉස්සරහට අපි දන්සල් එහෙම දෙන්න හිතාගෙන ඉන්නවනන්නේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට දැකලා තිනවා තේ දන්සල් කිරිපිටි කිරි තේ දන්සල්නේ එහෙම දෙනව නේද? එහෙම දෙනව නම් ඔන්න ඔයාලට හොඳම නිෂ්පාදනයක් පිළිබඳව අපි මතක් කරන්න යන්නේ. පැල්වත නිෂ්පාදන පිළිබඳව. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ බය නැතුව ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක්. උකුම උකු රස නැවුම් බව මේ හැමදේම ගන්න හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත නිෂ්පාදනය කියලා කියන්නේ. පැල්වත කිරිපිටි ගත්තට පස්සේ පැල්වත කිරිපිටි එකෙන් දැන් ඔයාලට කාණ්ඩ දෙකක් හැරදී මිලදී ගන්න පුළුවන්. මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් ඔයාලට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. හොඳම නිෂ්පාදනයක් පැල්වත කියලා කියන්නේ. අපේම රටේ අපේම කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. වස විස නැති, නැව් නැග නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත. පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් මම ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, මත්තරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර මර්දන්කඩවල ශාඛාව තියෙනවා. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. හරියටම නම බලලා ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතිව හරිම නිෂ්පාදනය තෝරගන්න කියලා ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. උදේ 10 විනාඩි 28යි වෙලාව. තාම මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. 07:03:93:5:93:7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවට. මේ විදිහට

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: උදේ 10 විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

උදේ 10 විනාඩි 33 වෙලාව ලකන හර්ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට මැසේජ් කරපු යාළුව කට්ටියක් ආදරෙන් එකතු කරගන්න හැදුවා. අපි යන හදන ඉස්සෙල්ම කුවේට් පැත්තට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ප්‍රියන්ත කුවේට් වල ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියන්ත අපිවත් අහගෙන පරිස්සමෙන් වැඩ කරන්න. එයාගේ ආදරණීය බිරිඳවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කාන්ති. මොන කාන්ති ඔබත් ආදරෙන් අපි ලකන හර්ට් බීට් වලට එකතු කරගත්තා. ගුඩ් මෝර්නින්, සුබ දවසක්. ආඩ කොහොමද? අපි නම් හොඳින්. මාතලේ කොහෙද, කොහේ ඉඳන්ද අපිව මේ එකතු අහන්න එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ? කටයක් ඉන්නව එකතු කරගන්න කියලා. ඉනෝකා ඉන්නවා, කුසුම් ඉන්නවා, කුමාර් ඉන්නවා, මොනිකා ඉන්නවා, චමිලා ඉන්නවා, ජානා, ගයා, පුෂ්පා, චූටි කුමාරි, දිලා, හන්සි, සිත්මා, මදු කටයම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නොදී. නොදී එන්නහනම් කටිය අපි ආදරෙන් එකතු කරගන්නවා ලක්කන හාර්ට් බීට් වලට. ඩුබයි පැත්තට යනකොට අපේ මහේෂ් හැමදාම උදේම මැසේජ් එකක් දාලා වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා. ලක්කන අපිවත් ආදරෙන් එකතු කරගන්න, සිද්ධාක් අහන්න මම එකතු කරගන්නවා, චනායා, ඒ වගේ දුව චනායා, වයිෆින් වනිමේෂා, ඒ වගේම ලක්කන අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා අපේ මහේෂ් මැසේජ් එක දාලා තියෙන්නේ. මහේෂ් ආදරෙන් එකතු කරගන්නවා ආගේ ආදරණීය බිරිඳ, ඒ වගේම ආගේ ආදරණීය දුව දෙන්නම එකතු කරගන්නවා මේ වෙලාවේ, වගේම ලක්කන අහන සියලු දෙනාමත්. හාර්ට් බීට් අපිවත් සිද්ධාක් එකතු කරගන්න. පොතුපිටියේ වාද්දුව ඉඳලා අපේ සමන්ත ලක්කනට ජය වේවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි කොහොමද, අදමට ජෝතිපාල මහත්තයාගේ ලස්සන සින්දුවක් දෙනවනේ. දෙන්නම් දෙන්නම්. ඔයාව කොයි හිටියත් අහනවා, හද මේ පැත්තට පායලා. ඒකනේ දැන්නම් චුට්ටක් පායලා තියෙන නේද කොළඹ පැත්තට නම්. එයා එකතු කරගන්නවා දෙවුනි, තිමිරි, තිමිර, පොන්සදි, යුවෙන්දි කට්ටිය මාදුරණ එකතු කරගන්න කියලා අපේ කොටිකාවත් චන්දිමා බේගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ කලබන පැන්චෝ, ගිහන් අයියා ගුඩ් මෝර්නින්, හොඳින් ඉන්නවා නේද? සතුටින් පරිස්සමෙන් ඉන්න හොඳේ. අපේ මාතලේ දිලිනි ආවත් ගොඩක් ආදරණ එකතු කරන්, පවුලේ හැමෝම වත් එකතු කරන්, සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයුබෝවන් ඔන්න ඔයත් එක්ක අද අපිත් ආවා ගොඩකවෙල වැල්කෙනියා ඉඳලා. අපේ පියේ රවින්ද්‍ර තමයි වැඩ මැසේජ් එකක් දාලා තියෙන, වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා. පවුලේ සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ට්‍රින්කු පහේ කණුවේ පුංචි බණ්ඩ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දානවා. සුබදස්සනක් වේවා, සුබ දවසක් වේවා ඔයාට ගිහන් මල්ලි. අදත් අහනවා සුපුරුදු පරිදි වාගේ ප්‍රෝග්‍රෑම් එක. වා පටන් ගැන්ම කිව්වා අලි කතාව, මාත් එකගයි. ඇයි සතුන්ගේ භූමියේ උන්ට ඉන්න දීලා අපි හැමෝම අපේ පාඩුවේ ඉන්නව නම් ඒක තමයි හොඳ. මාවත් ලක්කඩහන සියලු දෙනාම තාදුරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට. සීෂෙල්ස් වල ඉඳන් අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. කොහේ හිටියත් පාළුවක් නැතුව වාට ළඟින්ම ඉන්න වාගේ හිතවතා ඒ වෙන කවුරුත් නෙමෙයි ලක්කඩම තමයි. FM 93.5 FM 93.7 ලෝකෙ කොහේ හිටියත් වාර්දන් ලක්කඩහන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ආයතකම යන්න හදන්නේ.

0: එකතු කරගන්න අයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කිරිවත් උඩුව පැතුම් එකතු කරගන්නවා හම චාන්දනි තාත්තා සුමිත් ඒ වගේම ලොකු නංගී අශෝදරා පොඩි නංගී උත්තරා නෙතු නේද ඒ වගේම ආච්චි ගීත පුංචිවයි මල්ලිවයි සුගත් බාපුවයි එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා අයිය මතක ඇතුව නම් ටික ඔක්කොම කියන්න කියලා දාලා තිබ්බා ඔන්න ඔක්කොම කිව්වා මගේ නමත් කියනවනේ මතක ඇතුව කියලා මැසේජ් එක දාලා තිනවා අනිවාර්යෙන් නොකිය ඉන්න බෑ නේද චමල්ක ආදරණ එකතු කරගන්නවා ලක්හඬ හાર્ට් බීට් වලට නිදිපත ලක්හඬ සමග අපිත් හැමදාම ඔයාව අහගෙන ඉන්නවා දේවින්ද ආදරණීය බිරිඳ මනෝජා සහ ආදරණීය පුතා ලක්විරු සමග ලක්හඬ අහන සීලු දෙනාම ආදරණ එකතු කරගන්නවා ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ බස්නාගල ඉඳලා හැමෝම හයියෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන අපේ සෙව්වන්දි ඔයාව ආදරණ එකතු කරගන්නවා ලක්හඬ හાર્ට් බීට් වලට එතකම හැලි ගුඩ ආනන්ද මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා ගුඩ් මෝර්නින් අයියේ තමිදු වාද්දුව ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නේ චාමර වීරසිංහගේ සින්දුවක් ඕනි කියලා ගුඩ් මෝර්නින් තුෂාරි ඒ වගේම මෙලන්ත නේද නන්දික නාමල් කට්ටි මාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන දමුණුපොළ ඉඳලා සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල මීදනී ගමේ අපි උපනන්ද අද උපන්දිනයේ සමරණ අප්සරා ප්‍රියදර්ශනීට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එක දාලා දෙන අපේ අලව්ව කැකොළවල රත්නේ කහඳව ඇතුළු පවුලේ සියලු දෙනා ප්‍රියදර්ශනී එහෙනම් ඔන්නාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හදවත ලෙංගතු හඬ ලක්හඬට ජය වේවා හිමිදිරි උදෑසනේ ඇසුන ලෙංගතු කරුණාබර ඔබේ හඬ ගිහන්න ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා ඉන්නම් එක වෙනකන් ටිකක් අසනීපයිලු හොඳටම කැස්සලු අපේ රත්නපුරේ රත්න තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් මේ දවස්වල පොඩ්ඩක් වැස්සත් එක්ක චුට්ටක් ඔය සෙම එහෙම අවිස්සිලා තියෙනවනේ ඒකෙන්ද පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න අතරම උණු වතුර එහෙම පාවිච්චි කරන්න එතකොට පොඩ්ඩක් ඔය සෙම ගතිය අඩු වෙනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ හලව්වේ කොහලාන ජයකල නිසින්දුහන් එකතු කරගන්නවා උපාලි චිත්‍රානි මාධව කසුන් අතුළු ලක්හඬහන සියලු දෙනාම එතකම ගිහන් සහෝදරයා ආගේ ගීත දර්ශකයට ඉංග්‍රීසි සින්දුවකට එකතු කරගත්තොත් නරකද පොඩි වෙනසකටත් එක්ක සුපුන් ගිනිගත්තේ ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ සුපුන් ඇහුවේ නැද්ද ඊයේ අපි ලස්සන ඉංග්‍රීසි සොන්ග් ටිකකුත් ඊයේ ප්ලේ කරානේ එහෙනම් සුපුන් ටී අහන්න බැරි වෙලානේ හරි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ සුබදාසන කයිය මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ නුවර සංජීව මැසේජ් එක දාලා තියෙන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හලව්වේ අපේ උපාලි මැසේජ් එක දාලා තියෙන එකතු කරගන්නවා ආයා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සර් සමිතා සිසිර නිලන්ති වසන්ති ඒ වගේම රසාදරි සුජානි අතුළු ලක්කනහන සීලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා හිබුටාන ඉඳලා දෙනුෂ බොස් සුසන්ත ඒ වගේම රොෂාන් යටියන්තොට ආනන්දයියා ඒ වගේම යටියන්තොට සෙල්වන් මත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ළඟට ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා අංජලි හේරත්ගේ අලුත් සින්දුවක් තමයි අපි ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ සින්දුවට යන්න කලින් වෙලාවත් බලන්න තියෙන විට කලින් මතක් කරන්න ඕන මේ පැත්තට එන්න ඕන විදිහ FM 93.5 FM 93.7 මම ඉන්නවා දවල් එක වෙනකන් ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා වාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703 93 5 97 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා වාර මතක් කරනවා හරි ලක්කන හાર્ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්නේ ලක්කන හાર્ට් බීට් පළවෙනි පැය අහන් ඉන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යමු උදේ 10යි විනාඩි 46යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: Heartbeat

0: Wonder Radio ITN. උදේ 10:48යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරවහරගම.

සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: ITN ලක්හඬ පූජා සම්

0: දස්සට ජුනි තුන්වෙනිදා දක්වා
1: පිළියම් පෙළ පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනවා.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ ගවේෂණය.

0: උදේ 10 විනාඩි 54යි.
1: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක් හට් බීට්
0: උදේ 10 විනාඩි 55 වෙලාව ලකන හට් බීට් එහෙනම් ඔන්න අපිට පළවෙනි පැය මේ විදිහට ඉවර කරලා යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඊළඟ පැයට යන්න කලින් ඔයාලට තියෙනවා පළවත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න දැන් අපි කඩේකට ගිහිල්ලා යෝගට් එකක් ගන්න ගියත් අපි ගොඩක් දේවල් හොයලා බලනවනේ ඉතින් සාමාන්‍ය යෝගට් එකක් ගත්තට පස්සේ ඒ යෝගට් එකේ තියෙන කිරි රසය ඒ නැවුම් බව වෙන කිසිම යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පැල්වත් යෝගට් වලින් විතරයි ගන්න පුළුවන්. පැල්වත් කියලා කියන සියදසියක් අපේ රටේ අපේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත් නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව අරගෙන පාවිච්චි කරන්න. වාගේ පොඩ්ඩට උනත් බය නැතුව දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනය. පැල්වත් පැල්වත් නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටයිල් දිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, වතරමුල්ල පැලවතු ශාඛාව, එවැගේම අනුරාධපුර මර්දන්කඩවල ශාඛාව තොන්න අවනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් පළවෙනි පැය මේ විදිහට ඉවර කරලා දෙවෙනි පැයට යනවා. අපි ආපහු හම්බ වෙන්නේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ. එදකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන අපිවත් අහගෙන.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11:00.

0: ලක් පෙරති සමගින් මම වෙන රෙගින්නලිය පෙරති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනටහනය ලොතරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: තේදළු ප්‍රවාහනකන ලොරත්යක් අඩි දෙසයක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අන්තුරක් සිදුණා. ඉන්ද්‍රිය දුරා සහාරිය සහයකයා බරපතල තුවාල ලබා නුවරණේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රියදුරා මහනුවර ශිෂ්‍යන් රෝහලට මාරු කර යැවීමටයි කටයුතු කර තිබෙන්නේ. අන්තුර සිදුව තිබෙන්නේ තල්වැකැලේ නෙදුල ෆාම්ස්ටින් වතු අයිතියේ. තේදළු ප්‍රවාහනය කරමිති බුල්ලොරිය මාර්ගෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරලී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ චීන සංචාරය අතරතුර කරුණු ගණ්ඩාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ජාතන්තර සම්බන්ධතා බහුපාර්ශ්වීය ආධිපත්‍ය සහ ආර්ථික සහභාගිතාව විදිහටය. දෙපාර්ශ්ව අතර මීට වසරකට පෙර ඇතිකරගත් ගෑස් නල පද්ධතිය සම්බන්ධයෙන් මෙවර සාකච්ඡාවේදී අවධානය යොමු කර නැහැ. ලබන නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන සමුළුවකටද සහභාගී වන බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ලක්නෙ ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 11 විනාඩියට වෙලාව. ආයුබෝවන් කියලා ආව මේ පැයට අපි පිළිගන්නවා. ලකඩ හාර්ට් බීට් එහෙනම් ඔන්න දෙවනි පැය මේ විදිහට අපි අද දවසේදී ආරම්භ කරනවා. ඉතින් කලින් පැයේදී මට මැසේජ් කරපු ගොඩාක් යාළුවෝ හිටියා. හැබැයි පැයේදී අපිට එකතු කරගන්න වෙලාව මදි වුණත් අපි වැඩේ පටන් ගන්නකොටම යාළුවා ආදරෙන් එකතු කරගන්න හිතුවා මේ දෙවනි පැයට. අපි අන්න හැදුවා හිඹුටාන පැත්තට. ගුඩ් මෝර්නින් ගිහාන් සහෝදරයා, අපිත් සින්දුකට එකතු කරගන්න. අපි අංගොඩ හිඹුටාන පටුමගේ වැඩපොලේ කට්ටිය බොස් ඉන්නවා නිමල් සුබසිංහ, වගේම නන්දිකා ප්‍රියංගිකා නේද. අපේ පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන. ප්‍රදීප් ගම්මන්පිල අයියා ඉන්නවා. යාගේ ලොකු බාස් ඉන්නවා ලක්ෂ්මණ්, වගේම අනිත් බාස්ලා දෙන්න ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට. එතකම වට්ස්ඇප් චැට් එක පැත්තට තමයි යන්න හැදුවේ. චැට් එකේ මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ලක්ෂ්මන් මඩපාත. පිළියන්දල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිශානි, චේතනා, ඒ වගේම තේජ, ආවර් පුංචි පුතා, ඒ වගේම භාග්‍ය, අවිෂ්ක සමුග සේරුවාවිල කේඩියේ සමරසිංහවත ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගන්න ලක්කඩ හාර්ට් බීට් වලට. හයි ලසන ළමයෝ, මට මැසේජ් කියවගන්න අතක බාරට බැරි වුණා. හයි ලසන ළමයෝ, යටියන් තොටින් ප්‍රියදර්ශිනී මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සන, යාදුරින් අහගෙන ඉන්නවා. වැඩ කරන අතරේ ජය වේවා කියලා මැසේජ් එක දාලා තියෙන. කට්ටියම එකතු කරගන්න කියලා. එහෙනම් සෙට් එකම එකතු කරගන්නම්. සුබ දවසක් අපිටත්. ලස්සන සින්දුවක් ඕනි. අනුරගම අනුලාභති මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ ආදරණීය මහත්තයා සිරිල්, ඒ වගේම පුතා ප්‍රදීප්, පේශල, අනුෂික, හර්ෂණී, ඒව හර්ෂණ නේද, හර්ෂණ, අමෙලියා, සමර්සේකරවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. සුබදාසන ක්ලැකඩ හාඩ් බීට් අපිත් වැඩ කරන ගමන් අහන්නේ. ඔයාව හැමදාම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නේ. උදේ ඉඳන් ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න. බලංගොඩ ඩිපෝවේ ඉංජිනේරු වංශේ අබේසිංහ බණ්ඩාරේ, වගේම රංජිත්, පద్මකුමාර්, දර්ශන, අමිල සඳුරුවන් සහ පියෂාන් වත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. කොට්ටාව පැත්තට යන්න තමයි හැදුවේ අපේ ජයමාමා. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. සුබදාසනක් වේවා ගිහාන් පුතා. ලකන හාඩ් බිට් අහගෙන අදත් අපි අහගෙන වැඩ කරනවා. කොට්ටා විඳලා අපේ වැඩ කරන ලොකු බස්, පුල් පොඩි බස් වරුණ, ලක්ෂ්මී මිස්, ඒ වගේම චම්පා මිස්, මදුශංකවත් ආදරෙන් එකතු කරගන්න කියලා ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. හයි, ගුඩ් මෝර්නින්. හැමදාමත් වගේ අදත් ලකන හන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න. ලස්සන වැඩසටහන කරගෙන යනවා අපේ ආයේෂා කඳාන. ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා ගොඩක් ස්තුතියි. ආතාදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියේ, ලස්සන දවසක් වේවා. හැමදාම වගේ ඔයාල වහගෙන වැඩ. ඉතින් අයියේ, ලස්සන හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද? අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යම දෙන්නම්. අපි ලෑස්ති කරගෙන තියෙන්නේ හින්දි සින්දුවකුත්. හයි, අපි අද ඔයාව අහන පළවෙනි දවස. ගොඩ දවසකින් නිවාඩුවක් අරගෙන ගෙදර ඉන්න වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. කුරුණෑගල තෝරයායින් අපේ උදානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මිලන් සහ සේසාත්‍ර පුතාවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට මේ විදිහට. එතකම තවත් ඉන්නවා යාළුව කටයක්. ඉක්මනටම එකතු කරගන්නම්. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන සරත් චන්ද්‍ර ඩයස් කලේකඩ රයිගම ඉඳලා අපිත් ආව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා ගල්පන්දි දන්න අපේ මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දමිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉවරංගි, චන්ද්‍රානි, ගයානි කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. හයි ගිහන්න අයිය, ගුඩ් මෝර්නින්. අපිත් ලක්කඩ අහගෙන ඉන්නවා. කොටියා කුඹුරේ අපේ නදී මැසේජ් එක දාලා තියෙන. නදී, ඔයාවට ගුඩ් මෝර්නින් කියලා අපි කියනවා. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබදාසනක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න ඉචි අනුර, පුසල්ලාව, BF ජනපද ඉඳලා අපි වහගෙන ඉන්නවා. සුබදාසනක් වේවා. බත්‍රමුල්ලෙන් අපේ ශ්‍යාමලි මැසේජ් එක දාලා තියෙන්නේ. හවි රත්නායක ඉන්නවා. මල්ලි සමීරවත් ඔයාලවත් ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම පැත්තට යන්න කියලා හිතුවා. අපේ දිනු අපි වහගෙන ඉන්නවා. වැඩ කරන ගමන් එයා ඉන්නේ. එයා වැඩ කරන තැන කලමනාකාරු ඩිලංක, ඒ වගේම ගාමිනිස විමලමාමුවත් එකතු කරගන්නවා. රසික, නිරෝෂා, ඉරේෂා, හර්ෂණී, සිරිවංශ, කුමාරි, සුභා, චූටි, ගයාන්නේ, වගේම අංජලි, චන්ද්‍රාණි, කමණි, නයන, චමෝද, අනුර, ඒ වගේම චනිඳු, ලසිත, පසිඳු, ඒ වගේම නිරංගිකා, ශාන්ති ඇතුළු ලකඩහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මිනුවන් ගොඩින් අපිත් ලකඩහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. මං හිතන්නේ අපි තිලක් වෙන්න ඕන නේද? තිලක් එහෙනම් ඔන්න ආව ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හාර්ට් බීට් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන මම ලස්සන සින්දුවක් ක්ලාස් එක කරගෙන තියෙනවා මේ පැයි පළවෙනි සින්දුව විදිහට. කොබලන් ප්‍රියා සූර්යසේන මහත්මයාට ආදරය කරන කට්ටිය මොමඩ බීන්නේ නැහැ නේද? හරි අපිහන ප්‍රියාසූරසේ මහත්මයගේ සිින්දුවක් තමයි අද පළවෙනි පෑයට දෙවනි පෑය පළවෙනි සිින්දුව විදිහට තෝරගෙන තියෙන්නේ සිින්දුව අහලා අය මේ පැත්තට මුලක්කන හාඩ් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සිින්දුවට යන්නම් 11 විනාඩි 14යි
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: Heartbeat.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අකණ්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකන හඩ්බීට් හංගින වෙලා මතක් කරන්නම් 11 විනාඩි 24යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙමන සතිය දෙනතන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Wonder Radio ITN.
1: එකොළහයි විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: එකොළහයි විනාඩි 31යි වෙලාව. ලකන හાર્ට් බීට් වල ඔන්න දෙවෙනි පැය භාගයක්ම ගෙවිල ගිහිල්ලා. දන්නෙම නතුව. හරි, තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තිනු එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ. අපි සින්දුවට යන කලින් පළවත නිෂ්පාදන පොඩ්ඩක් මතක් කරලා යන්නම්.

ඉරි රසය, එනැවුම් බව, වෙන කිසිම අයිස්ක්‍රීම් එකකින් ඔයාලට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ගන්න හම්බ වෙන්නේ පැල්වත් වලින් විතරයි. ඒකට හේතුව තමයි අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙන්ද බය නැතුව පැල්වත්ත නිෂ්පාදනයත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අපි ඉක්මනටම අවුට්ලට් එකත් මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාලබේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න අවිනුවෙන් විවෘතයි. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැලවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැලවත්ත නිෂ්පාදන තවත් ඔයාලට වැඩිපුර මිලදී ගන්න පුළුවන්. හරියටම පැලවත්ත නාමය තියෙනවද කියලා බලන්න ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතිව. හරි, ලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න දෙවෙනි පැයේදී පැය භාගයක් මේ විදිහ ගෙවිලා ගිහිලා තියෙන්නේ. තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් මට මැසේජ් එක දාන්න ඉක්මනටම. මම බලන් ඉන්නවා දවල් 1 වෙනකන්. ඔයා මේ පැත්තට එනකන් මතක් කරනනම් අපේ නම්බර් එක 07:03-93357 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න 07:03-93357. අද මොනවා හරි වාට ස්පෙෂල් වැඩක් තියෙනව නම්, එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ, ඔයාගේ ආදරණීය බිරිඳගේ, එහෙම නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ, බෝයි ෆ්‍රෙන්ඩ්ගේ කාගේ හරි බර්ත්ඩේ එකක් තියෙනවා නම් අපි එයාට මුළු ලංකාවටම ඇහෙන්න විශ් කරමු මේ පැත්තට මැසේජ් එකක් දාලා. හරි, මම බලන් ඉනවා දවල් 1 වෙනකන් මේ විදිහට ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අද දවසේදී අපි අරගෙන අවිල්ල තියෙන්නේ. දවල් 1 වෙනකන් FM 93.5 ලක්කඩට આવොත් වාර ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. 11:34 වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩ හර්බිට් හංගින වෙලා මතක් කරනනම් 11 විනාඩි 37යි.
2: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: ලකනහර් විටහගෙන වෙලාම දකරන 11:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: Heartbeat.

11 විනාඩි 46 වෙලාව ලකේඩ රේඩියෝ වල අයිබෝන් සුබෝදාසන කියලා මැසේජ් එක දාලා තියෙන අපේ කවුද හලාවද පැට්‍රික් කරුණාපාල ඇන් සහන් ෂැනිල් රශ්මිදුව ලෙලි මොනස්ටා දුවව තාදරණ එකතු කරගන්නවා ඒ වගේම ඔයාව තාදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තව කවුද අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අයිබෝන්ස් අපිත් සද්දටම අහගෙන ඉන්නේ බුත්තල ඉඳලා වැඩ කරන ගමන් අපේ චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ වැඩ කරන යාළුවෝ සෙට් එකේ ඉන්නවා. එතකොට උණවටුනේ අපේ වැඩ කරන සෙට් එකයි. ආවත එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගිහන් මල්ලි මාතව වහනවා වගේ ප්‍රෝග්‍රෑම් එක මං අලුතෙන් ඔයාව අහන්නේ. ලස්සන සින්දු ටික මාවත එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. ලකනහන හැමෝම එකතු කරන්න. ඔයාවත් එකතු කරන්න හමු ලස්සන සින්දු ටිකක් සීෂෙල්ස් වල ඉඳන් අහන්නේ. පොකුණු විට අපේ සමන් පුෂ්පකුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණ එකතු කරගන්නවා. සුබ දවසක් බුත. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. දෙන්න පුළුවන් නේද? අයියනේ බැරි අනිවාර්යයෙන්ම දෙනවා. වෙන්නපුෙන් රසල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නෝනා ඉන්නවා මානෙල්. දොල දෙන්නව ඉන්නවා සුසනා සුරේනි. පුතා සුලලිත ජේකොබ් ඔබේද් නේතන් ඒ වගේම චූටිදූ තීර්ෂා අය රංජිත් අක්කා සෙමින් ඇතුළු ලකනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතාලි පැත්තට යන්න කියලා හිතුවා. අපේ මෙන්ඩිස් ඉතාලියේ මිලානෝ වලද ඉන්නේ. පීසා එකක් එහෙම කවුද? හරි ආදරෙන් එකතු කරගන්නවා මෙන්ඩිස්. ආවත ලකන හાર્ට් බීට් වලට මේ විදිහට. ඒ වගේම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. ඉක්මනටම එකතු කරගන්නම්. අපේවත් එකතු කරගන්න චාමර වීරසිංහගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තින අපේ සිතාරි. ඔහොම ඉන්න. තව තියෙනවා සින්දු ගොඩක් ගෙනල්ලා. බය නැතුව. අපි යමු ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ කාගේද? කාංචනා අනුරාධගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. එනං සින්දු හලා. ආයි මේ පැත්තරෙමු. ආරාධන කරනවා FM 93.5 පහන්නේ FM 93.7. ලක්ෂණත් එක්ක දිගටම එකතු වෙන්න. මේ පැත්තර තාම මැසේජ් එක දාන්න බැරි වුණා නම් 0703935937 අපේ WhatsApp නම්බර් එක ඔවෙනෙන් විවෘත වෙලා තියෙන්නේ. තවලකට කලින් මේ පැත්තර මැසේජ් එක දාන්න. 11 විනාඩි 49යි වෙලා.

0: 11 විනාඩි 52යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
2: හැම්බෙලම එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
0: ලින්ඩේ ගන්න
3: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි හරි බබා, වැඩේ වරුන් ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට විදින්නවා.
3: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන් යන්න.
0: මේ වෙලාව නම් තපා වෙනවා.
2: FM 93.5 FM 93.7.
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
2: සම අනුග්‍රහය
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ රේඩියෝ ITN Heartbeat.
0: එකොළහයි විනාඩි 54 වෙලාව ලක්හඬ හාර්ට්බීට්. එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙන තුන්වෙනි පැයේදී, ඒ කියන්නේ ප්‍රධාන ප්‍රවෘත්තිනේ, 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් පරිස්සමෙන් සතුටින් අපි අහගෙන ඉන්න. ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා බෝ අපේම නිෂ්පාදනයක්. බයනතෝ භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. කෘතිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති අපේ රටේ අපේම දෙයක්. පැල්වත්ත නිෂ්පාදන පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ථල දිරකරන්දමාවත නොගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටි දින ශාඛාව මාළඹ අරංගල හන්දිය දින ශාඛාව බතරමුල්ල පැල්වත්ත ශාඛාව එවැගේම තමයි අනුරාධපුර මර්ධාංකඩවල ශාඛාව මෙන්න මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා වාට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් බය නැතුව අරගන්න අපේම රටේ අපේම දෙයක් හින්දා. හරි,

0: සම අනුග්‍රහය.
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
0: සහයෝගීතා අනුග්‍රහය.

0: na stole.
1: මඩකලපුව මහජන පුස්තකාලයේ ජනපති අතින් ජන අයිතියට ඉබොලා ගැන සෞඛ්‍යංශ විමසිල්ලෙන් කලාපවනේ අතුරුදන්නෝ පෞරාණික සිතුවම් 42 හන්තානෙන් ඇරඹුණු තේ කර්මාන්තයේ ඩිජිටල්කරණය පෙනහළු ආශ්‍රිත අවධානම අමරිකාවට යටත් නොවන බව ඉරානය කියයි.
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මඩකලපුව මහජන පුස්තකාල නවගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අන්ඩු කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රණ මහතාතින් ඒ විවෘත කර තිබෙනවා. රට තුළ කීවීමේ සංස්කෘතියේ වියැක්කමින් තිබෙන අවධියක දෙමළ ජනතාව කීවීම සඳහා ඇති උනන්දුව අගය කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අතරමඟ නතර වී තිබු මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටට කරුණක් බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
2: රටේ සාමාන්‍යයෙන් ගත්තොත් කියවීම ක්‍රමානුකූලව ඉවත් වෙමින් තිබෙන යුගයක්. ඒ තවමත් දෙමළ ජනතාව තුළ කියවීම ඉතාමත් ප්‍රබලව පවතිනවා. එනිසා මේ පුස්තකාලය මේ ප්‍රදේශයේ දුවා දරුවන්ට එවගේම වැඩිහිටියන්ට මහා සේවාවක් ඉටු කරાવી. මීට කලින් යෝජනාවක් තිබුණා මාන්තිව දූපතේ බන්ධනාගාරයක් ඇති කරන්න. මම එතන පුස්තකාලයක් විවෘත කිරීම හරහා ඒ බන්ධනාගාරය මෙහෙට අවශ්‍ය නොවන බව. මීට පෙරත් මට එම දූපත සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍ය දූපතක් බවත් ඒ බන්ධනාගාරයකට ඇතුළත් කිරීම ටිකක් සුදුසු නොවන බවත් විවිධ අවස්ථාවල වාර්තා වුණා. බන්ධනාගාරගත ඉන්න රැඳවියන් අද බන්ධනාගාර ඇතුළේ සිට සමහර කටයුතු මෙහෙවනවා. එනිසා එවැනි හුදකලා දූපතක බන්ධනාගාරයක් ඇති කිරීම යෝග්‍යයි කියන යෝජනාවක් තිබුණා. නමුත් මේ පළාතේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් බන්ධනාගාරයකට වඩා සුදුසු වන්නේ එම දූපත සංචාර කර්මාන්තයට යෙදවීම. ඉතින් විශේෂයෙන්ම මම නැවත වතාවක් ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මා හිතන්නේ මා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මඩකලපු දිස්ත්‍රික්කයේ පළමු විවෘත කිරීම මේක. ඒ විවෘත කිරීම දෙමළ ජාතික සන්ධානයේ සතුව තියෙන නගර සභාවක් වීමත් පුස්තකාලයක් වීමත් විශේෂය.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රණ මහතාද එහිදී අදහස් පළ කළා.
3: යාපනයේ පුස්තකාලය ගැන ඔබතුමා නිතරම කතා කරනවා. ඒ යනකොට සෙරුපු ගලවලා තමයි මිනිස්සු ඇතුළට යනවා කියන එක ළඟදීමත් කම්බන් මුලාවකෙත් ඒ ගැන ඔබතුමා සඳහන් කරා. ඒක පමණක් නෙමෙයි, ජනපතිතුමා මේකට ආපු මං ස්තුති කරනවා. ප්ලාක් එක විවෘත කරන වෙලාවේ මට ඒක විවෘත කරන්න කියලා ආරාධනා කරා. ඒකටත් මම ස්තුති කරනවා. නැවත වරයක් යුද්ධයක් ඉඩ දෙන්න නෑ කියලා ඔබතුමා කිව්වා. ඒකත් අපි පිළිගන්නවා. ඔබතුමාගේ කතාව අපි දෙගොල්ලොම එකතු වෙලා එහෙම කියන දේ ලොකු දෙයක්.
1: ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව අමාත්‍ය හින්දුම සුනිල් මහතා සඳහන් කළා. බාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් මගින් 2015 වසරේදී කලා භවනයේ චිත්‍ර සහ මූර්ති සමීක්ෂණය කිරීමකින් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ පිළිබඳ මෙවැනි විට විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
4: ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කතානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා. පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලා භවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලා භවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි. ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවති. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කර ලද තොරතුරු කැඳවීම වලට අනුව තොරතුරු ලබා දීලා තිබෙනවා.
5: තව කොතෙක් කාලයක් ඇයිද මේක නැවත ආරම්භ කරන්න විවෘත කරන්න?
4: ජෝන්සිලා රංගහලත් මේ වගේම වසා දමලා තියෙන එකක් තමයි ප්‍රතිසංස්කරණයට මම අන්තිමට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ගත්තා. ජෝන්සිලා රංගහල තව ටිකක් ප්‍රමාද වෙන නිසා එතනට වෙන් කරලා තිබිච්ච මුදලක් පවා ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද ඇතුලේ ජාතික කලාභවනයේ කටයුතු අවසන් කරගන්න කලාභවනට පවර ගත්තා. ඒ නිසා මේ සම්බන්ධව රැස්වීම වාර ගණනාවක් පවත්වලා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් දෙසැම්බර් මාසයට කලින් කලාභවන විවෘත කරගන්න පුළුවන් බව තමයි නිලධාරීන්ගේ අදහස වෙලා තිබෙන්නේ.
1: ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සීල නිධාරින්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීමට කමිටුවක් පත් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වේති බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජයරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
6: වයස අවුරුදු 55 සම්පූර්ණ වී වෛද්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් වූ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙත දුබලතා විශ්‍රාම වැටුප මෙතෙක් නොගෙවා සිටීම නිසා ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කරලා ස්ථාවර දීමනාව දීම මෙතෙක් සිදු කරලා නැහැ.
7: ප්‍රතිතුමියනි, ඒකේ අපි ඇත්තටම විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. නව කැබිනට් පත්‍රිකාවකුත් අපි සකසලා තිනවා. ඒකේ 99%ක්ම දැන් අවසන් කරලා තින්නේ. ඒ කියන්නේ තමන්ගේ වයස අවුරුදු 55 පසු විශ්‍රාම ගොස් වෛද්‍ය මණ්ඩල වෙත දුබලතා ප්‍රතිසදයේ නිර්දේශය ලබාගත් අය, ඒ වගේම අවුරුදු 55ට පෙර විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55න් පස්සේ වෛද්‍ය මණ්ඩල වලට ගිහිල්ලා තමන්ගේ ආබාධිත තත්ත්වයේ ප්‍රතිසත්‍ය නිර්දේශ වෙන අයවලුන්, ඊළඟට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත නමුත් සේවා කාලයේ අවුරුදු 5යි 12යි සහ අවුරුදු 20යි 22 නිලධාරි සහ සෙසු නිලධාරීන් අස්ව ගිහිල්ලා එහෙම නැත්නම් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55 සම්පූර්ණ වෙන්න කලින් ඒ නිසා ඔවුන්ට වෛද්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් වෙලා ඒකට ලැබෙන ප්‍රතිශතය 90 දීර්ඝ කාලයකට පස්සේ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙන්න තියෙන අයවලුන්ටත් ඒ ප්‍රතිශතය 90 අනිවාර්යෙන් නිර්දේශය වෙනවා. ඒ වගේම යුදමය වාතාවරණ කාලේ ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොපෙමින් සිටින අයවලුනුත් ඉන්නවා. අර ඇබ්සන් විතවුට් ලීව් කට්ටිය ඔවුන්ටත් ඒ සේවයෙන් ඉවත් කර වුණත් ඔවුන්වත් අපි නිර්දේශ කරලා තිනවා. මේ අලුත් කැබිනට් පත්‍රිකාවෙන් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තා. විශේෂ කමිටුවක් පත් කරන්න මේ ආබාධිත මියගිය වැන්දබූ ක්‍රියාන්විතයේදී සහ ක්‍රියාන්විත නොවන නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවට ඉඳුරාම සම්බන්ධ නැති එහෙත් ක්‍රියාන්විත වලට රාජකාරියට අදාළ අයවලුන්ට පවා ඔවුන්ගේ තියෙන සියලුම ගැටලු ප්‍රශ්න ආරවුල් විසඳන්න විශේෂ කමිටුවක් පත්කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකායේ සිටින සීලු මායුන්ගේ ප්‍රශ්න විසඳන්න 2026 ඒ කියන්නේ මේ පහුගිය මාසේ 12 වෙනිදා කමිටුව පත්කරන අනුමැතිය ලැබුණා කැබිනට් පත්‍රිකාවෙන්.
1: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට අනුයුක්තව පිහිටුවා ඇති පරිකලික අපරාධ විමර්ශන උප ඒකකයේ පිළිබඳවයි.
8: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ විමර්ශන උප ඒකක බස්නාහිර, මධ්‍යම, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරුමැද සහ උතුරු පළාත් ආවරණය වන පරිදි ස්ථාපිත කරලා තියෙනවා. ඌව පළාත සහ සබරගමු පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කිරීමට නියමිතව තියෙනවා. මෙවැනි අපරාධ සහ අනිකුත් අපරාධ විමර්ශනයේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර ඒ අනුව ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා.
1: ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාවට අඩු අවධානමක් පවතිනවා. කෙසේ වෙතත් එහි ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් සීලු පාර්ශව සම්බන්ධ කරගනිමින් අදාළ ක්‍රියාමාර්ගින ඇති බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා පෙන්වා දුන්නේ.
9: අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකනුව බැලුවාම ඉතාම අඩු අවධානමක් තමයි ශ්‍රී ලංකාවට තියෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා සහ බලපෑම සඳහා. එසේ වුණත් මේ සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්වය මූලික කරගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීමක් තිබුණා. එහිදී යම් කාරණා ගැන විශේෂ සැලකිල්ලක් ගත්තා. පළවෙනි දේ තමයි ගුවන් තොටුපළ ආශ්‍රිතව නිරෝධානයකේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එහි තියෙන ආවේශන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි විදිහක සැකසිත රෝගියෙක් වාර්තා වුණොත් ඒකට සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෝවන රෝග විද්‍යායතනය අපි සකස් කරලා තියෙනවා. බෝවන රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් විසින් ඒ අවශ්‍ය දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අපි නිරන්තරයෙන්ම ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරනවා දිනපතාම. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධව හුමාරු කරගන්නවා අදහස් නිසා මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම අනියත බියක් ඇති විය යුතු නැහැ.
1: තේකර්මාන්තයේ ඩිජිටල් කරන ඉලක්ක කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානේදී පිහිටුවා තිබෙනවා. ඒ මෙරට තේකර්මාන්තයේ ඉතිහාසගතවන අවස්ථාවක් බවයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල මහතා පවසන්නේ. වැවලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ජාත්‍යන්තර ආයතන සහ පෞද්ගලිකාංශයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ තේ කර්මාන්තයේ ගැටලු සඳහා පිරිතුරු සෙවීමේ විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමදීට අයත් එම අවස්ථාවට එක්වමින් නෙදර්ලන්ත තානාපති ඉවෝන් රටිචෙන්ස් මහතා සඳහන් කළේ සිලූන් ටී යනු පානයක් නොව ලෝක ප්‍රාපචලිත සංස්කෘතියක් බවයි.
10: Ladies and gentlemen, is regenerative agriculture.
11: ලෝක තේ කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ප්‍රබල තැනක. සිලූන් ටී කියන්නේ පානයක් විතරක් නෙමෙයි. ඒක ලෝකේ පුරා ප්‍රචලිත සංස්කෘතියක්. තේ කර්මාන්තයේ අනාගතය කියන්නේ හරිත කෘෂිකර්මාන්තයේ සම්දිස්ථානයක්. තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තේ කර්මාන්තයේ දායක වනපා. කාලගුණ වෙනස්කම් තේ කර්මාන්තයට ප්‍රබල බාධාවක්. ඒ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව තේ කර්මාන්තයේ ඩිජිටල් කරණය කරමින් දැනුම බෙදා ගැනීමට නවීනත්වයට යොමු වීම සතුටට කරුණක්.
10: And I would like to thank you for your attention. A happy International Tea Day.
1: ශ්‍රී ලංකාවේ පෙනහළ රෝගීන්ගේ සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා. රෝගයේ මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් ඒ සුව කළ හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. පෙනහළ පිළිකා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුමන හඳකල මහතා කරුණු පැහැදිලි කළා.
12: කාවේ සෑම වර්ෂයකම පිළිකා හම්බෙන ප්‍රමාණය වැඩි. ඒ අතරින් පෙනහළ පිළිකාත් වැඩි. පුරුෂ පාර්ශවයේ පිළිකා අතරින් තුන්වෙනි ස්ථානයේ, ස්ත්‍රී පාර්ශවයේ පිළිකා අතරින් නවවෙනි ස්ථානයත් ගන්නේ පෙනහළ පිළිකා. ඒ වුණාට පිළිකා මරණ වලින් වැඩි මරණ සංඛ්‍යාව දෙපාර්ශවයේම සිද්ධ වෙන්නේ පෙනහළ පිළිකා නිසා. ඉතින් අපි ශල්‍ය වෛද්‍යවරු විදිහට මෙහි ශල්‍යපකරණ කරාට මෙහි විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල අපිට මුල් අවස්ථාවේ පිළිකා හම්බෙන අඩුයි. අපි හම්බෙන්නේ ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් කැන්සර්ස් තමයි හම්බෙන්නේ. එතකොට ඒ ලෙඩුන්ට අපිට ශල්‍යකර්මයකින් සුව කිරීමේ හැකියාව ඉතාම අඩු වෙනවා. අපි අත්‍තරම 10% 15% ප්‍රමාණයක් තමයි සුව කිරීමේ හටියෙන් කරන ශල්‍යකර්ම සිද්ධ කරන්නේ. මේක ඉතාම වැදගත්කමක් තියෙනවා මුල් අවස්ථාවේ මේ හොයා ගැනීම. මේ අපේ රටේ කරන පළවෙනි නියම ව්‍යාපෘතිය දියුණු රටවල උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ, කැනඩාවේ රටවල මේ වගේ පබ්ලික් ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අපිට පහසුකම් තියෙනවා මේ ස්පිටාලේ කරන්න. ඒ ගැන අපි මහජනතාව දැනුවත් කරන්න ඕනේ. මොකද පෙනහළු පිළිකාව කියන එක මුල් අවස්ථාව හාගත්තොත් අපිට සනීප කරන්න බව හැකියාව තියෙන නිසා.
1: අද වන විට උතුර පිළිගන්නා දකුණක් සහ දකුණ පිළිගන්නා උතුරක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ පැවති ජාතික අන්තර් ආගමික සමුළුව අමතමේ
13: අපිට සහමුලින්ම සමානාත්මතාවය මේ වසර එකහමාරතුදී මාස 18 තුදී ගොඩනගන්න බැරි වුණත් අපි ආවම වශයෙන් මෙන්න මේ වැඩ කළා තියෙනවා. මම ඒක තේරුම් අරන් ඉන්නේ මම ගොඩක් දුරට උතුරු පළාතේ විශේෂයෙන්ම දෙමළ ජනතාව, මන්නාරමේ දින මුස්ලිම් ජනතාව, ඒගොල්ලන් එක්ක පාක්ෂික නොවන විවිධ ඈත් එක්ක හැම විටම මටම තේරුම් ගන්න අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ දෙමළ මිනිස්සෙක් වීම නිසා මීට අවුරුදු එකහමාරක දෙකකට කලින් දැනුණා නම් යම්කිසි මොනහරි ගැටලුවක් දැනුණා නම් යම්කිසි වෙනස්කමක් පීඩාකාරී තත්ත්වයක් දැනුණා නම් අන්නේ පීඩාකාරී තත්ත්වේ වෙනසක් දැන් වෙලා තියෙනවා. නිශ්චිත වශයෙන් ගත්තොත් අද උතුර පිළිගන්න දකුණක් තියෙනවා. දකුණ පිළිගන්න උතුරකුත් තිබෙනවා. ඒක මේ රටේ මිනිස්සු කරපු වෙනසක්. අපි දුටුවනේ මේ දැන් ජනතාව වෙනසක් කර දෙය තමයි පහුගිය 24 මැතිවරණයේදී ඒ කණ්ඩායම් සමතලා කළා. දැන් අර කියන්නේ නැගටින් හැදුවේ. නමුත් නැගටින් බෑ ආයි වැටුණා. පෙරේද නේ. ඒගොල්ලන් හදපු පොළොව නෙමෙයි තිබෙන්නේ. මිනිස්සු හදපු සම පොලොවක් දැන් තිබෙනවා. අපි හිතනවා මේ අපිට හදිසිය පාත් වෙච්ච මේ දිත්වාසා ඔයිල් ක්‍රයිසිස් වගේ කරදර තව මාස දෙක තුනක් ඉදි සමහන් වුණාට පස්සේ බර මගදී අත්හරින්නේ නැති විශාල ක්‍රියාමාර්ගයකට යන්න ආණ්ඩුව කටයුතු කරාවි කියලා.
1: මල්දාවේ භාවිතයට යොමු වන් වෙනුවෙන් රටමයකට ජාතික මෙහෙයුම් යටතේ මඩකලපුව කල්ලටි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙනවා. ඒ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විෂමත්‍යාවේ වලට ඇබ්බැහි වන් පුනරුත්ථාපන කටයුතු විධිමත් සහ පුළුල් කිරීමට පියවර රැස්සක්ගෙන තිබෙනවා. ඒ අනුවෙන් මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියන මහතුරු නැතුරු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 14ක් බලපෑමෙන් ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අදත් ප්‍රදේශ රැස්තකර මිලිමීටර 50ක් වූ වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. බස්සාහිර සබරගමුව සහ වයම් පළාත ඊට අයත් මේ අතර දේවර කටයුතු සඳහා පිටත්වගේ යාත්‍රාවක සන්නිවේදන සම්බතා ඇනහිට තිබෙනවා. ඔවුන් පසුගිය මාසේ 26 වනදා බේරුවල දීවර වරායෙන් බහුදින දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ගොඩබිම සමුපති සම්බන්ධතා ඇනහිට තිබෙන්නේ පසුගිය 15 වනදා සිටයි. ඒ දීවරින් හයිදරෙකු රැඳී සිටි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. දීවර අමාත්‍යංශයේ මෙහෙයුම් මැදිරිය වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පියවරගෙන තිබෙනවා. අමුසමී වලක් මධ්‍යපී ජාවරම් වලින් උපයාගත් දේපල ක්‍රියාවිරහිත කළ බව පොලිසිය සඳහන් කළා. ඊසි කෑෂ් ක්‍රමයට ඔවුන් ජාවරම් සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. 2017 වසරේ සිට මේ දක්වා මධ්‍යපී ජාවරම් මගින් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා. නීති විරෝධී සුපයාගත් මුදල් යොදවා ඉඩමක් සහ නිවසක් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලකට මිලදීගෙන ඇති බවටයි හෙළිවුණේ. ඒවා දින 7ක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. බැංකු ගිණුම් 6ක් සහ සැක්කොරගේ නමින් මිලදීගෙන ඇති සුකෝපෝකී මෝටර් රථයක් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. රුපියල් කෝටි 75කට වඩා වටිනා මත්පැන් සහ දුම්බඩි තොගයක් අතරංගුවටගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරට ගෙන්වා අලෙවි කිරීමට ළඟ තබාගෙන සිටි සැක්කරුවන් ළඟ තිබී දුම්බඩි සොයාගත් බවයි සුරාපද නිලධාරීන් පවසන්නේ. ඔවුන් වැටලීම් සිදු කළේ කැලණිය ප්‍රදේශයේදී. ඔහු ළඟ තිබූ දුම්බඩිවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි සුරාපද නිලධාරීන් පවසන්නේ. තවත් ස්ථාන කිහිපයකින් රුපියල් කෝටි 75කට ආසන්න මත්පැන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මෙවරත්න උත්කර්ෂවත් ලෙස පවත්වන බව බස්නායක නිලමේ හිෂාන් සංකමාපිටිගම් මහතා පවසනවා. මෙවරේ පැවැත්වෙන්නේ 801 වරටයි. සබරගමේ අනන්‍යතාවයේ සුරකින මෙම ඇසළ පෙරහැරේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ දිස්ත්‍රික් ලේකම් KGS නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් පෙරහරට පෙර ජූලි 13 වනදා පිරිත් පින්කමක් සහ 14 වනදා සියක් නමකට දානමය පින්කමක් පැවැත්වෙනවා. කප්සිට වීම සිදුවන්නේ ජූලි 15 වනදායි. එදින සිට 19 වනදා දක්වා උඩමළුවේ පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 20 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන්නේ දෙවුල් පෙරහැරයි. 25 වනදා සිට 29 වනදා දක්වා රන්දෝලී මහා පෙරහැර පැවැත්වීමට නියමිතයි. 30 වනදා දිය කපා සබරගම් මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරියෙකු සිට මියගිය රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණය සාක්ෂි විභාගයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. ඔහුගේ බිරිඳ සහ දියණිය මෙන්ම හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද එහිදී සාක්ෂි ලබා දී තිබෙනවා. පැද්දෙකට ආසන්න කාලයක් පැවති සාක්ෂි විභාගින් අනතුරුව ඒ ලබන 3 වනදා දක්වා කල් තබා තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 19 වන ජාත්‍යන්තර පරීක්ෂණ සමුළුව අගෝස්තු මාස 20 සහ 21 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අදහස් පළ කළ විශ්වවිද්‍යාලයේ උපකුලපති රිය අද්මිරාල් ධම්මික කුමාර මහතා
14: මෙවර තේමා විදිහට සූදානම් කරලා තියෙන්නේ From Crisis to Opportunity, Reimagining Governance, infrastructure and innovation for a resilient future. අපි ලෝකේ ඉන්න පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ අපේ සමුළුව හරහා ඉදිරිපත් කරන්න නව අදහස් යොමු කරන්න අපි මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට අලුතෙන් හිතලා ඒ සඳහා අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කරන්න අපි අපේ විශ්වවිද්‍යාලය කටයුතු කරනවා. දෙස් විදෙස් පර්යේෂකයන් මේ වෙනකොටත් ඔවුන්ගේ පර්යේෂණ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා ආරක්ෂක අමාත්‍යාංශය.
1: මහබැංකු බැඳුම් කර වංචා පිළිබඳ නඩුව නීතිපති උපදෙස් සඳහා ඔක්තෝබර් පළමුවනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා. එම වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම සහ එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇරෝසේ සතුරු සැකකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා තිබෙනවා. නඩුවාද කැඳු අවස්ථාවේ අධිකරණ හමුවේ පෙනී නොසිටි අපමත මුදාහැර සිටින අජාන් පුංචේවා යන අයට වරින්තුඩිකුත් කළා. මුදල් විශුද්ධීකරණ යටතේ අධිචෝදනා ගොනු කරන්නේ කුමන සැකරුවන්ටද යන්න පිළිබඳව ඉදිරි දින වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට නියම කළා. මෙරට නාවික වෘත්තිකයන්ගේ ගෝලීය අවස්ථා වර්ධනයට නව පියවරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ අමාත්‍ය ජනිතරුවන් කුඩිතුවක් මහතා සහ පීටර් ටෝලේ ෂිෆ්ට්ස් කේසී සමාගමේ ඇන්ඩ්‍රියාස් නිහේජ් මහතා අතර සාකච්ඡාවක් වරයසා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ මෙම සමාගම් අතර පවතින සහභාගිතාවයේ ශක්තිමත් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු තිබෙනවා. ආයතනය තුළ ශ්‍රී ලාංකික නාවිකයන් 233 දෙනෙක් නෞකාවල සේවයේ නිරතව සිටිනවා. අමෙරිකාවට යටත් නොවන බව ඉරානය අවධාරණය කළා. ඒ යුද්ධයට වඩා රාජතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාමාර්ග වැදගත් බව පෙන්වා දෙමින් සමග්‍රාවලිය වෙනුවෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලිය විශ්ලේෂණය කරන බවයි ඉරානය බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ අනුව රාජතාන්ත්‍රික විසඳුමකට අවශ්‍ය සියලු මාර්ග තම පාර්ශවයෙන් විවෘතව පවතින බවයි ඉරාන ජනාධිපති මසූද් පෙෂන්ස්කින් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් අමෙරිකාව යළි ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. නිශ්චිත කිවිසුමකට එළඹීම කල්දැමීමෙන් පෙර නොවූ ආකාරයේ යුද ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි දවල මන්දිරයේ පවසන්නේ. ෆොක්ස් නිවුස් සමග අදහස් දක්වමින් නියෝජ මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මෙල මෙම අනතුරු අඟවීම සිදු කර තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට තීරීමක් සිදු කළ හැකි බවයි. ඒ අනුව කිවිසුමකට එළඹීම කණ්ඩම් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා. නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර පන්දුවාර 20 නිල නොවන තරගය ආරම්භ වුණා. කාසියවාසී හිමිකරුකන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් ලකුණු 196ක් රැස් කරගත්තා. කඩලු 6ක් බිඳ වැටුණා. පන්දුවට පහර දී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේ ලකුණු 27ක් රැස් කරගෙන සිටිනවා. මඩකලපු මහජන පුස්තකාලයේ ජනපති අතින් ජන අයිතියට ඉබොලා ගැන සෞඛ්‍යංශ විමසිල්ලෙන් කලාපවනේ අතුරුදන්නු පෞරාණික සිතුවම් 42 හන්තාලි නැරඹුණු තේ කර්මාන්තයේ ඩිජිටල් කරණය පෙනහළු ආශිත අවධානම අමෙරිකාවට යටත් නොවන බව ඉරානය කියයි. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති.
1: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
15: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. Economic goal.
16: අපේ රටේ උද්ධමනය සහ ජීවන වියදම තීරණය කරන ප්‍රධානතම මිනුම් දණ්ඩක් වන කොළඹ පාරිභෝගික මිලදර්ශකය ගැන දැනගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ මහත්මා.
17: කොළඹ පාරිභෝගික මිලදර්ශකය කියලා කියන්නේ ලංකාවේ උද්ධමනය මිනුම් කිරීම සඳහා අපි භාවිතා කරන මිලදර්ශක වලින් එකක්. දැන් කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අමතරව අපි ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා ජාතික පාරිභෝගික මිලදර්ශකය කියන එක. ඒතර මේ දෙක අනුව තමයි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මාසිකව ලංකාවේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ සිදුවන වෙනස් වීම් ඉදිරිපත් කරනු ලබන්නේ. එතෙන්දී කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ විශේෂත්වය තමයි මේ සිහිදී අපි සැලකිලට ගන්න කොළඹ දිස්ත්‍රික්කයේ කුටුම්බයන් පරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්. ඒවායි සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමී වේගය මිනුම් කිරීම සඳහා අපි මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ භාවිතා කරනවා.
16: මොන වගේ දත්ත පදනම් කරගෙනද මේ මිලදර්ශකය සකස් කරන්නේ?
17: මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ තුල සාමාන්‍යයෙන් කුටුම්බයක් පරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවා අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ 11කට වෙන් කරලා තියෙනවා. මෙන්න මේ එක එක කාණ්ඩ යටතේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මිල ගණන් රැස් කරන ප්‍රධාන මධ්‍යස්ථාන සමූහයක් තියෙනවා. ආන්ගේ මධ්‍යස්ථාන ඇසුරෙන් මිල ගණන් රැස් කරලා ඒ මිල ගණන් ඇසුරු කරගෙන තමයි ඒ භාණ්ඩ ගණයන්වල මිල කොයි විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා අපි සේල බලන්න. උදාහරණයක් විදිහට ඒක එකක් තියෙනවා. පළවෙනි එක ආහාර පාන වර්ග කියලා. ඒත් අපි ආහාර පාන වර්ග කියන ගණයේ තුල තියෙන භාණ්ඩ ගොඩක් තියෙනවා. ඒතර අපි ඒ කරන වැඩි ඒ භාණ්ඩවල කොහොමද මේ පෞගේ මාසයේ නැත්නම් අදාළ මාසයේ කොහොමද මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි හොයලා බලනවා. ඒ විදිහට මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ අරදී තියෙන ඒ භාණ්ඩ ගණ නැත්නම් ඒ කාණ්ඩ 11ම අපි වෙන වෙනම ඒ මධ්‍යස්ථාන හරහා මිල ගණන් රැස් කරලා අපි මාසිකව ඒ වගේ සාමාන්‍යයක් විදිහට භාණ්ඩ සේවාවල සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන වේගය නැත්නම් ඒ ප්‍රතිශතය අපි ප්‍රකාශ කරනවා. මේක ප්‍රකාශ කරන්නේ ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු විසින්. ඒගොල්ලෝ මාසිකවත් මේවා ප්‍රකාශ කරනවා. ඒ වගේම වාර්ෂිකවත් මේවා ප්‍රකාශ කරනවා.
16: රටක ඉන්න පාරිභෝගික ජනතාවට මේ දර්ශකය කරන බලපෑම මොකක්ද?
17: අපි දන්නවා අපිට පේනවා දැන් පෞගේ කාලය තුළ ලංකාවේ විවිධ ශ්‍රේච්ඡ බලපෑම් හරහා භාණ්ඩ සේවාවල මිල ගණන් ඉහළ යනවා. ඒ මිල ගණන් ඉහළ යාම එක එක භාණ්ඩයෙන් භාණ්ඩයට නැතුව ඒ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාමේ සාමාන්‍යයක් විදිහට කොයිතරම් ඉහළ යනවද කියන එක මිනුම් කිරීම සඳහා තමයි අපි මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන එක අපි පාවිච්චි කරන්නේ. ඒ හරහා අපි බලනවා මාසික කොහොමද ජනවාරි මාසේ පෙබරවාරි මාසේ ඒ වගේ මාස 12 තුල වෙන වෙනම අපි මේක ගණනය කරනවා. ඒ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ ප්‍රතිශතය කොයි වගේද කියලා. ඒක තමයි ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. ජනවාරි මාසයේ උද්ධමන වේගය මෙච්චරයි. පෙබරවාරි මාසයේ උද්ධමන වේගය මෙච්චරයි කියලා. ඒත් අපි මේ මාසවල සාමාන්‍යයක් විදිහට අරගෙන අපි වාර්ෂික උද්ධමන වේගය ප්‍රකාශ කරනවා. මේ අවුරුද්දේ උද්ධමන වේගය මෙච්චරයි කියලා. ඒත් ඒකෙන් අපිට පේනවා රටක ඉන්න සාමාන්‍ය මිනිස්සුන් නැත්තම් පාරිභෝගිකයන් නැත්තම් මේ කුටුම්බයන්ට තමන් වර්ෂයේ මුල මිලදී ගන්නා භාණ්ඩයක මිල වර්ෂය අග වෙනකොට කොතරම් ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙනවද නැත්තම් අඩු වෙලා තියෙනවද කියලා අපිට සොයා බලන්න පුළුවන්. ඒ හරහා අපිට සොයා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ තියෙන ආදායමේ නැත්තම් වැටුපේ තියෙන මූර්ත ශක්තිය කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියලා. නැත්තම් ඒ වැටුපෙන් ගන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය කොයිතරම් වෙනස් වෙලා තියෙනවද. ඒක බලපානවා මේ මිනිස්සුන්ගේ ජීවන වියදම වෙනස් වීමට. එහෙම නැත්තම් මිනිස්සුන්ගේ තියෙන quality of life එතන මේ ජීවන තත්ත්වයේ සිදුවන වෙනස් වීමට මේක බලපානවා. අන් ඒක මිනුම් කර ගැනීම සඳහා අපිට මෙන්න මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. යම් අදහසක් ඇති කරගන්න රටක මේ සාමාන්‍ය මිනිසුන් පරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩවල ගණන් වෙනස් වෙන්නේ කොහොමද? ඒක මිනිසුන්ගේ ජීවන වියදමට කොයිතරම් බලපෑමක් ඇති කරලා තියෙනවද කියන එක පිළිබඳව. ඒත් ඒවා අපි යොදා ගන්න පුළුවන් දිගු කාලීනව රටක ප්‍රතිපත්ති සම්පාදනයේදී අපිට මේවා යොදා ගන්න භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා.
16: සංඛ්‍යා ලේඛන වලින් ඔබට කිය ඔබෙත් මගෙත් මුදල් පසුම්බියට බලපාන කොළඹ පාරිභෝගික මිලදර්ශකය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
18: Economic Goal.
19: Economic Goal.
18: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
20: ඔබට එල්ලාම්
19: ආරීජේ හිස්තැනක් අයිටන් එස් ලෙස ටයිප් කර විසි දෙකයි අනුනමේට SMS කරන්න.

0: අකණ්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන

0: රේඩියෝ ITN
1: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ITN ලක්හඬ පූජා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දවල් 12 විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි. TVS

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
4: දන්සැල් සංවිධායකවරුනි, පොලිතින් ලන්ෂේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්.
1: දවල් 12 විනාඩි 49 වෙලාව ලකන හට් බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ අලව්වේ උපාලි. නේද උපාලි, අපි කලිනුත් ආව ආදරෙන් එකතු කරගත්තා. ඉතින් මේ පැයටත් මේ විදිහටම වාගේ වැඩ කරන තන අධිපතිතුමයි අධිපතිතුමියයි කට්ටියත් එක්කම මේ විදිහට එකතු කරගන්නවා. එතකම මට මැසේජ් කරලා තිනව තවත් යාළුවෙක් WhatsApp පණවිඩ වලට අමතරව normal පණවිඩ කියන අපේ ගිහන් කොල්ලට මගේ උත්තමාචාර්ය good bye book සුපුන්න මැසේජ් එක දාලා තිනා ආදරෙන් එකතු කරගන්නවා. හයි අයියේ, මටත් ලස්සන සින්දුවක් ඕන. මාතලන් අපේ දිල් රුක්ෂි තමයි මැසේජ් එක දාලා තියෙන. දිල් රුක්ෂි ආවත් ආදරණ එකතු කරගන්න වලකට හાર્ට් බීට් තුන්වෙනි පැයට. එතකම WhatsApp එක පැත්තට යන්න ඕන. WhatsApp එක පැත්තෙන් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? අයබෝන් ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂි වයිෆී ඉන්දික මහන්සි යන්නත් එක්ක ලස්සන සුපිරි සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. වසන්ත ලියන්ගහ මුල කොටියා කුමරුදල චයින් ජෑම් මේ වලකට කියලා. එතන ආදරණ එකතු කරගන්නවා. එතකම මාතලේ අපේ එරමුදුගොල්ල කුමාරි එරමුදුගොල්ල ඒ වගේම නයනී සුභහෂිනී ගාමිණී කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් යාළුවා ආදරණ එකතු කරගන්නවා. ඒත් එකම කවුද? ලක්මාලි පුෂ්පිකා නේද? ආවත් ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි චාමර වීරසිංහගේ සින්දුව කෙල්ලුව හැමෝම. ඔන්න අරගෙන ආවා ලස්සනම සින්දුව. සින්දුහලයි මේ පැද්දරෙමු. දවල් 12:51 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12:55
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: Heart Beat
1: 12:56 වෙලාව යන්න වෙලාව වෙවිල තියෙන්නේ එහෙනම් ගිහිල්ලා එන්න අපහු හෙට උදේ 10ට ලැකඩ හાર્ට් බීට් අරගෙන තව ලස්සන සින්දු ටිකක් අරගෙන හෙට එන්න එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න මංගයට වඩා පාළුවක් නැතිව අවස 4 වෙනකන් අහන්න පුළුවන් ඕල් ටයිම් බීට්ස් අපේ චාමීනව තව ටිකකින් චාමිත් එක්ක ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් හවස 4 ඉඳලා රෑ 7 වෙනකන් ඊවෙනින් ඩ්‍රයිව් එකට යන්න පුළුවන් චමිත් ඉන්නවා චාරුත් එක්ක එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා සතුටින් පරිස්සමෙන් ඉන්න මම ගීත්

0: rhythm, vibe, beat. If it mix better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා පසුරේකයි
2: වෙලා

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම බිනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අඩුවදැම්ලාබේ ලොතරැයි අලවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමුණා. ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ජනාධිපති අරමුදලින් මේ වන විට ක්ෂේත්‍ර ගණ්ඩාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර ලබා දීම සිදුවනවා. ඒ අනුව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු තිබෙන්නේ. දේශගුණ අර්බුද සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ ලබා දුන් තීන්දුවකට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළා. අදාළ රාජ්‍යයන්ට වගකීම් පවරමින් එම තීන්දුවට එළඹ තිබෙනවා. යෝජනාවට පක්ෂව නියෝජිතයින් 141 දිනක් ඡන්දය ප්‍රකාශ කළා. 8 දිනක විරෝධය පළ කර තිබෙනවා. 28 දිනක් ඡන්දය ප්‍රකාශ කර නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අදහස් කරන්නද? ආතරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.
1: Overtime Beats with Jam Jam.

0: ලකන රේඩියෝ ITN
1: ගෙන ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුන
0: ඕල් ටයිම් බීට්ස් විත්

දවල් එක පහු වෙලා විනාඩී 8යි වෙලාව. අයිබෝවන් සුබදා වලක්. අද මේ මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දාවක අපි මුණ ගැහෙන්නේ. සාමාන්‍ය සඳුදා අඟහරුවාද දවස් දෙක වෙන්නේ හරීම හිමින්. බදාදා උනාට පස්සේ සතිය ගෙවන අපිට තේරෙන්නේ නැහැ නේද? දැන් හෙට බැලුවම හෙට සති අන්තයක්. සිකුරාදා දවස උදා වෙනවා නේ. අපි බලාපොරොත්තු වෙන දවස සඳව පටන් ගන්නට පස්සේ අපි බලන් ඉන්නේ සාමාන්‍ය සිකුරාදා වෙනකන්නේ. ඒකත් ඉතින් හෙට දවස් ගෙවනවා කාලෙ ගෙවනවා කියලා කියන එකට ඔකටින් අපි පැහැදිලි මත් විදිනද යා. දැන් මේ අවුරුදු ගතත් මාස පහක් ගෙවිගෙන යනවා. ඒක නිසා කල්පනා කළ බලන්න 2026 උදා වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනිදා මැදම රාත්‍රී 12න් පස්සේ 2026 වෙනුවෙන් වගේ තිබිච්ච බලාපොරොත්තු වලින් වා කීයක් මේ වෙනකොට ඉටු කරගෙන තියනවාද? ඒක ගැන ආපහු හිතලා බලන්න වාට මේ කාලේ හොඳයි. මොකද තව මාස 6ක් එහෙම් පිටින්ම තියෙනවා. ඔයාගේ අරමුණු ඉලක්ක ඉෂ්ට කරගන්න. දැන් මේ චාලි චැප්ලින් කියලා කිව්වහම එකපාරටම වාට මතක් වෙන්නේ කොහොම කෙනෙක්ද? ප්‍රහසන නළුවෙක් නේද? හැබැයි ඒ ප්‍රහසන නළුවා ජීවිතය ගැන හරි ගැඹුරින් දැකපු කෙනෙක් කියන කතාව මෙන්න මේ කතාවත් එක්ක වාට ගලපලා හිතා ගන්න පුළුවන්. චාලි චැප්ලින් සාමාන්‍යයෙන් අවුරුදු 88ක් ජීවත් වුණා කියලායි කියන්නේ. එයා හරි ලස්සන ප්‍රකාශ කිහිපයක් කරනවා ජීවිතය ගැන. එයා කියනවා මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නැහැ කියන්නේ අපේ ගැටලුත් සදාකාලික නැහැ කියන එක පිළිගන්න. ඊට පස්සේ කියනවා මගේ කඳුළු කාටවත් පේන්නේ නැති නිසා මං වැස්සේ ඇවිදින්න කැමතියි. මොකද වැහැ බින්දුයි කඳුළු බින්දුයි තෝරලා වෙන් කරගන්න කාටවත්ම හැකියාවක් නැහැ. එතකොට කාටවත් අපිට උත්තර දෙන්න උත්තර බඳින්න ඕන වෙන්නේ නැහැ. ඇයි මං අඳන්නේ කියලා නේද? ඊට පස්සේ කියනවා ජීවිතේ වඩාත්ම අහිමි වෙච්ච දිනේ වෙන්නේ අපි hina වෙන්නේ නැති දවස. ඒක නිසා hinaව කොයිතරම් වටිනවද කියන කාරණාව ඔයාට තේරුම් ගන්න මේ කාලේ හොඳයි. ඊට පස්සේ කියනවා අපිට අපේ ජීවිතේ වෙනස් කරලා දෙන වෛද්‍යවරු 6 දෙනෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි සූර්යා. ඊට පස්සේ කියන අපිට පුළුවන් තරම් විවේක ගන්න කියලා මේ හැල්මෙ දුවන එක නවත්තලා දවසකට එක මොහොතක් තමන් වෙනුවෙන් වෙන් කරලා විවේකයක් ගන්න. වැදගත්ම දේ කෑම දීලා පෝෂණය කරන අපේ කයට පොඩි ව්‍යායාමයක් දෙන එකත් කරන්න ඕනේ. තමගේ ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න, තමගේ ආත්මගරුත්වය රැකගන්න, හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න කියලා චාලි චැප්ලින් අපිට මතක් කරලා දීලා තියෙනවා. ඔක ඉතින් චාලි කියන කලින් මමත් කියලා තියෙනවා. ඇහුවේ නෑ නේද? යාළුවෝ තමයි අපිට හොඳටම කලේ කියලා කියන්නේ එතනද? ඒක නිසා හොඳට තෝරලා බැලලා යාළුවෝ ආශ්‍රය කරන්න හොඳේ. යාළුවොත් මාළුවෝ වගේ යන්නේ. හරි, අදත් එනං හවස 4 වෙනකම් ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි. අහන් ඉන්න කියලායි මම මේ ආතරෙන් මතක් කරන්නේ. 0.7, 0.3, 0.95, 0.97 වෙලාව තියෙනවා. මැසේජ් එකක් එවන්න පුළුවන්. ලකන Facebook page එකේ ගිහලා අපේ post එකත් බලන්න මේ සින්දහන්ගෙන් අතරේ. ඒකටත් comment එකක් දාලා like එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. දවල් 1:00 වෙනකම් 11:00

0: හැබැයි එහෙම කංගුට වෙන සද්ද
1: මේක ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි
0: හරි ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න මම එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා
3: FM 93.5 FM 93.7
4: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
3: සම අනුග්‍රහය,
4: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. වසරේ සමාරම්භය
4: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
4: දවල් එකයි වෙනද 17:00.

0: රේඩියෝ ITN
1: පසරු එකයි වෙනාට වෙස්සයි
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
5: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
0: දටි පිටි කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හොස්මක් ගවද
6: රෝනාරියේ දිනුරන් සිත්තමේ මාමන කලවන
7: ඕවර් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

දවල් එක පහු වෙලා විනාඩි 23යින වෙලාව 0.7 0.3 0.5 0.7 හවස 4 වෙන්න කලින් වාට පුළුවන්කමක් තියෙනවා මට මැසේජ් එකක් එවන්න නේද? එච්චර බිසි නෑනේ. ඔය පෙන්නුවට පේන තරම් බිසියක් නෑ. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා all time bet set මං කියන. මං කියන චාමි. ඒ post එකත් බලලා like එකක් දාන්න කැමති නම් නැත්නම් ඔය ඕනේ. ඊට පස්සේ comment එකක් දාලා share කරන්නත් පුළුවන් හනේ. සුබ දහවලක් වේවා චාමි. අපිට සින්දුවක් දෙන්න කියලා අද පළවෙනි message එක වහිතන්නේ කාගෙන්ද? BF ජනපදයෙන් AJ අනුර ඔයාගේ message එක. අපි ලස්සන සින්දුවක් ඊළඟට තහන ලෑස්ති හනේ. පොරමඩුල්ලට යනවා ඊට පස්සේ මං රන්තරු shop එකේ පියල් දෙලක්ෂි පුතාලා පබෝද සඳලු චේනුත් සහ දුව සෙනදේවත් එකතු කරගන්න කියලා තියෙනවා. අද අපිට පායනවා ලස්සන සින්දු නම් ඉතින් ලක්කඩප තමයි කියලා message එකේ තියෙනවා. ස්තුතියි එවෙනුවෙන්. ආදරේ ලක්කඩ මම සුපුන් මහියංගණෙන්. මොකද මේ කියන්නේ? අප්පච්චි ගැන කියන්නේ අවුට වේලේ වැස්සට තෙමේ රළු වී ගිය ඒ දෑතවල කොතරම්නම් මෘදු ආතරයක් හැඟෙලා තිබුණද. අපච්චි කියන්නේ තමන්ගේ මුල් පොළව යට හංගගෙන අතු ඉති විහෙදා අපට සෙවර දෙන නිහඬ මහගහක්. ඒ ගහ කවදාවත් තමන්ගේ මහන්සිය ගැන කෑ ගහලා කිව්වේ නැහැ. ඒත් අපේ ජීවිතවල මල් පිපුනේ ඒ පොළව යට දියවුණු නිහඬ දහදිය බිඳු නිසාමයි. හරි ලස්සන අදහසක් ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. චාමි ලස්සන සින්දුවක් ඕනේ. ෆැෂන් නායතනෙන් නේද බලන්න නම ටයිප් කරලා තිනා වැරදි. කුමාරි මිස් වසන්ති අක්කී සුසි අක්කී කියලා ඉන්න කෙනෙක් නේද? නිසංසලා නංගි මංජු අක්කී සිතාර නංගි පුංචි අක්කී කියලා තියෙනවා. දීප්ති එයාවත් එකතු කරගන්නවා. කුමු ඔයා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවක් වට අහන්න දෙන්න ලෑස්ති. චාමි අපි මාලි ෆැෂන් එකෙන් නබ මල්ලි. මාලි ඔයාගේ මැසේජ් එක රංගි කා අනිත් එක්ක නගනම චතුරිකාද බලන්න ගහනේ ශිරෝමි මාවත් එකතු කරගන්නවා කියලා තියෙන හතිස්සියට මැසේජ් එක ටයිප් කරාට මොකද අකුරු අඩුවෙන් එවන්න එපා නම් වල කියව ගන්න බැහැනේ මට. චාමි අපිවත් සින්දුකට එකතු කරගන්නකෝ. යමී ප්‍රොඩක්ට්ස් පොතු පිටිය වාතු වෙන්න සමන්ත වගේ මැසේජ් එක. වාසනාවන්ත සුබ දවසක් වේවා චාමි. පින්නවලින් චන්දි ගෙදර වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පුතාලා සිතු නැතු හස්බන්ඩ් සමි එයා රට ඉන්නේ කියලා තියෙනවා මේ වෙලාවේ වැඩ. හරි අපි එයාවත් එකතු කරගෙන සින්දුවක් අහමුද? හරිද? දවල් එකයි විනාඩි 25යි.

97.7 Lakhana Radio ITN Rhythm Vibe Beat Ekta Mix Winner

0: ඇහි දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: දවල් එක පහ වෙලා වෙනහට දෙහයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා

සුර එකපහ වෙලා විනාඩේ 34 වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ඇහන්නේ all time dates message number එක 0.7 0.3 0.3 5 0.3 7. අතනම් පළමු හෝඩාවේ අහන් ඉන්නවා කියලා තේනවා. හදිසි ගමනක් යන්න තියෙනවා කියලා කලින්ම මැසේජ් එකක් දාලා තියෙනවා නේද? බොහෝ කොටින් සුමන එවත් කරන්න බෑ ඉතින්. කවුද ඉන්නේ? සුසන්ත, ලසන්ත, රුවන්ෂි, සුජා, ජගත් එකතු කරගන්නම්. Thank you message එකක් දාලා කිව්වට ගැන. අයිබෝන් ලක්කද ලස්සන සිද්ධාවක් අහන් එකතු කරගන්නවා. චුරිදුව මදෝෂී වයිෆ් ඉන්නවා ඉන්දිකා. ලියන් ගහමුලින් මැසේජ් එක වසන්ත ඔයාගේ. Thank you. ඊට පස්සේ හයි ඕල් ටයිම් බීට්ස් විත් චාම් යකි නේද කියලා අහලා තියෙනවා බිනදි. ඌ එයා තමයි. අඳුරගත්තද ඔයා? චාමි සුබ දවසක් ඒවා ලස්සන සින්දුවක් ගන්න වෙන්නප්පුවෙන් මේ මැසේජ් එක. වෙන්නප්පුවෙන් කිව්වහම රසල් මහත්මයා අයියාට හිනාවන් ගියේ. ඔයාගේ මැසේජ් එක කියවන්න හදන්නේ කියලා දන්නානේ. නොනයි නොමානෙල් දෝල දෙන්න සුසාන්න සුරේනි, පුතා සුරලිත, ජේකබ් ඕබෙත, නේතන් චුටිදු තීර්ෂා, අය රංජිත් අකස්සේමින් ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ පොඩ්ඩගේ නම් ටික මොනවද? පොඩ්ඩ ටිකගේ ෆොටෝ ටිකක් එවලා තියෙනවා. ඒගොල්ලගේ නම් ටිකක් තේවන්න බලන්න කවුද කියලා දැනගන්න මට. චාමියකි කොහොමද ඔයාට? මේ මැසේජ් එක කාගෙන්ද? මාතලේ දිලිනි, අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ අයිබෝවන් කියලා තියෙන මැසේජ් එක මඩ පාතින්. එලේ පෙරම ආනන්ද, නන්දලාල්, හේමපාල, ජයදේස, සොමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන් අහන් ඉන්නවා කියලා මැසේජ් එකේ කියලා තියෙන. ඊට පස්සේ අපි යනවා මහියංගණයෙන් නෙහානි. ඔහ මැසේජ් එකක් එවලා තියෙනවා. අම්මට මං ආදරේ. ඒත් ආදරේ කියන්නේ වචන විතරක්ම නෙවෙයි. අම්මා කියන්නේ මැජික් එකක් නෙවෙයි. අත් දෙක රිදෙලා කොන්ද කැක්කුම ඇවිත් තාමත් ඔව් කෙල්ල මහන්සි වෙයි කියලා ඔයාගේ රෙදිත් හොදන එක මැජික් එකක් නෙවෙයි. ඒක කැපකිරීමක්. අවුරුදු ගානක් තිස්සේ කරන නිශ්ශබ්ද ආදරයක්. දැන්වත් ඒකට වටිනාකමක් දෙන්න නැත්තම් මොකටද ඔය මහලුකු ආදරේ? අම්මා කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒත් අම්මා නැතුව අපේ ජීවිතේ මැජික් එකක් වෙන්නේ නැහැ. ඒක හරි ලස්සනයි නේද? අම්මයි හැමදේම කරන්නේ මැජික් එකකින් නෙවෙයිනේ. එයාටත් අපි වගේම නේ මහන්සිය දැනෙනවා. අපි හිතන් හිටියත් යා මැජික් එකකින් මේ හැමදේම අපි ගෙදර එනකොට කරලා තියෙනවා කියලා. නෑනේ, ඒක සෑහෙන කැපකිරීමක්. හරි ලස්සන අදහසක් නෙහානි. අම්මටයි තාත්තටයි දෙන්නටම පුළුවන් කාලේ ඔයාට පුළුවන් කාලෙකම් බලන් ඉන්න නැතුව හැමදාම ආදරෙන් සලකන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekai venade 41
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: පාට පොදක් පිළකලා කලල් කලාවේ
7: ආදරේ උණුසුම විරහවේ වේදනාව
8: මගේ නොව දිනිසුරු කරුපති සහතන
9: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
7: ආදරණීය චෝදිරණීය චෝදි
6: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
9: අහිමි ආදරේ ජීවමාන හඬ
7: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
9: ජෝදිරාදාය සහයෝගීතා අනුග්‍රහය
1: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0746-325-25 අමතන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩි 42

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: පසරු එකයි විනාඩි 47යි වෙලාව. අනායා, ඔයා ලස්සන මැසේජ් එකක් මට එවලා තියෙනවානේ. ඔයා කියනවා හඳ වුණත් පායන්නේ එක එක දවසට එක එක විදිහටනේ. ඒ වගේ තමයි අපි ළඟ රැඳෙන මිනිස්සුත් එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන එක දරා ගන්න. මොකද ජීවිතය කියන්නේ එහෙම පිටින්ම දරා ගැනීමක්. මොකද ඔයාලා කියන්නේ එකඟයිද නැද්ද? මැසේජ් එකක් දාන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ තියෙන මැසේජ් එක ඔයාගේ මාතලෙන් පිළිමයක් ඔයා සින්දු ඔයාට ඊයම දුන්නේ අහන හැටිද රග්නේ දානේ. අද මම මේ පැයදී මට අහන්න දෙනවා. චතු, ඔයා කිවසීම ගැන මගේ නේද ගෞරවය? මොකුත් කිව්වේ නෑ මට ඊයේ නේද? ලස්සන සින්දුවකට එකතු කරගන්නක් කෙනාවලිය දෙල් රොක්ෂි, ඔයාටම ලස්සන සින්දුවක් දෙන්නම් ඊළඟට. අයිබෝ ලක්කඩ සුබදහවලක් මනෝ. තනුත් එක්ක චාමර ලියනගේ ඔයාවත් ආතරෙන් එකතු කරගන්නවම ඊට පස්සේ ජයමාම මොකද කියන්නේ? අද ඔයා වැඩට ගියාද? ගිහින් වගේ. වීරකොඩි බේකරියකේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් කොහමද? තව ඉන්න ධනුෂ්ක මදුශංකව එකතු කරගන්න ඔය පැත්තෙන්. මමත් අහගෙන ඉන්නේ කියලා කවුද කියන්නේ? බින දෙනේ දොයාගෙන දෙන්නේ නම කියන ඇහුණද ඔයාට ඉස්සෙල්ලා? ඒකනේ ඉතින් හිතුවේ මං කියන්නේ නැහැ කියලා නේද? හරි හරි හරි. තාම මැසේජ් එක එවන්නතු මාව අහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekaye, venade panas dekaye.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: එකයි විනාඩි 58යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනු රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: සංචාරකයන් 2380 දෙනෙකුටගත් සුකෝභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණියා. මෝල්ටා දජයටදී යාත්‍රා කරන නෞකාවේ 951 කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. මෙවැනි සංචාරකයන් විශාල පිරිසක් රැගත් නෞකා මේටර පැමිණීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය වන බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ. පැමිණි සංචාරකයන් සංස්කෘතික සහ කලා සංදර්ශන ප්‍රදර්ශන කරමින් පිළිගැනීමට කටයුතු සම්පාදනය කර තිබුණා. හොමු සමුද සන්ධ්‍ය හරහා මගේ ප්‍රවාහන යාත්‍රා 26ක් ගමන් කිරීමට අදාළ සම්බන්ධකයන් කටයුතු සිදු කළ බව ඉරානය සඳහන් කළා. ඒ පසුගිය පැය 24ක කාලය තුළ ඉරානය සහ ඇමරිකාව අතර හෝමු සමුද සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් මතුව නැහැ. කෙසේ වෙතත් නියමිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විධිමත් සම්බන්ධීකරණයක් සිදු කරන බවයි ඉරානය පවසන්නේ. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දවස දෙකයි වෙනාට දහයයි වෙලාව. ඔල්ටයිම් බෙට්සිත් චාමි අපි අපේ දෙවැනි පෙය. 07 93 5 93 4 මැසේජ් එකක් එවුවනම් මේ පෑ දෙක අතරේ මම කොහොමද කියලා ඉවර කරන්න බෑ නේද? ජීවිතේ පරණත ඌ පිට වෛර කිරීම හෝ පලිගැනීම් නොමැත. ඒ වෙනුවට ඇත්තේ සිනාසෙ අතරීම පමණයි. ලස්සන අදහසක් එක වටිනවා නේද? පිළියන්දර එම්.එල්.ඒ. ගාමන්ටකෙන් ලලිත් සිසිරස තනෝජ මිස් කුමාරියක්ක ගීතක රෝෂිණි උදයා ප්‍රසාද ලක්මාලි රම්මනි නන්දනි රම්යක්ක මැෂිනාශ්‍ය සිසරයි අහගෙන දෙන්නේ. පැකින් එකේ තිරණ කියලා කෙනෙකුත් ඉන්නවා දරුතින් එකතු වෙලා. පිළියන්දරින් අනුෂ්ක ස්තුතියි මැසේජ් එකක් එව්වට ඔයාට. හෙලෝ චාමි, මාත් ඉන්නවා ඉතාලියෙන් මෙන්ඩෙස්. කොහොමද චාමි, අදත් මතක් වුණා ඔයාව කියලා සරච්චන්ද්‍රට අයස්සෙවලා තියෙනවා මැසේජ් එකක්. අපි සින්දුවක් අහමු. හයි චාමි, ඕසිස් ඇග්‍රගේ නෝෂිද රත්විට අපි සින්දුවක් අහමු. තැන්ක්යූ චාමි අක්කි. අපිත් මේ වෙලාවේ ඕල් ටයිම් බීට් සහගෙන වැඩ කරන ගමන් බට්ටි ඔයාගේ මැසේජ් එක. මේ වෙලාවේ කවුද ඉන්නේ? රෝෂාන් අයියා. එයාගේ ගැරේජ් එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා තියෙන. කවුද ඉන්නේ කියලා බලමුද? නිලුපුල් මල්ලි ඉන්නවා. තාතා උදේනිස් අම බිස්සම් මැණිකේ තරුෂ් පුතා ඕෂනීතුව තරුෂි අක්කා සමන්ත අයියා එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මාතරට ගිහම කිත්සිරිත සිල්වා ඔයා ඉන්නවා. නිටබුවෙන් දසනායක ගම්පහ මිරිස්වත්තෙන් ලක්ෂ්මන් ගාමිණී වීරසිංහ රතාවට උන්නේ ශෂික අශාන් දුලනී රූපවති රෝහිණී නයනී කුමාරි කුමුදිකා ශිරෝමි නිමල් ධනත් ගණරත්න කුමාරී. අපි ඔයාලව එකතු කරගෙන තව මැසේජ් එකක් බලමු. අපි දවසම ලක්කඩත් එක්ක ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුරුණෑගල තෝරයායෙන් මිලන් නේද? මිලන් ඉන්නෝ උදානිත් එක්ක සේ සාත්‍ර පුතා. ලස්සන නමක් සේ සාත්‍ර කියන්නේ. මොකක්ද ඒක තියෙනව? නෑ නෑ, කාටවත් දාන්න නෙමෙයි යන්නේ, මර දැනගන්න හැව්වේ. සේ සාත්‍ර ලස්සනයි. හස දෙකයි විනාඩි 12යි. සින්දුව කාලෙමු.

0: රේඩියෝ ITN
1: හවස 2:00 විනාඩි 16යි.
0: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
3: වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
2: හවස
1: දෙකය වෙනට වෙස්සයි. ක්‍රෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: පද තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
0: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වේම කලාව
1: ඔන්ටයි බීට්ස් විත් චාම්
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්බරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔන්ටයි බීට්ස් විත් චාම්
0: ඒක තනි කරම අපේය හවස දෙකයි වෙනටේ විසි නවයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතර මැසේජිකක් යවන්න පුළුවන් නේද? පිළිමියක් හෝ සින්දුවා අහන්න දෙන්නම්, ඊළඟට අහන්න දෙන්නම් හොඳද? මං දැන් ඊ ඉඳන් යට පොරොන්දු වුණා සින්දු අහන්න දෙන්නම් කියලා. දැන් තමයි මං සින්දු හොයාගත්තේ අනේ. හරි, ඊට පස්සේ මේ මැසේජ් එක මාත්ව වහන් ඉන්නවා කියලා තියෙනවා. කළුතර තිලින සඳ කැලුම්. ස්තුතියි. හයකි හෙෂාන් අයටයි මටයි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. චමෝත්‍යා දිල්ෂානී හොකන්දරින් එපු මැසේජ් එකට ස්තුතියි. හයකි අපි බත්තර මුලෙන් ඔයා වහගෙන ඉන්නේ දර්ශ හස්බන්ඩ්ලා හෙල්වත් එකතු කරගන්න කියලා තියෙනවා. චමයකි කොහොමද? ධර්ණියකලින් තරුෂි බස්නායක ඔයාව ටික තව උස්සකට පස්සෙද? හයි, අපි තාගෙන ඉන්නේ කිතුල්ගල පහලකමෙන් ඒ දෙක ලොකු පුතා මලින්ද, පොඩි පුතා ශනොත්, වයිෆ් සන්ධ්‍යා. එයාවත් ආදරෙන් මතක් කරනවානේ. ඊට පස්සේ බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා, දිග විෂ් එකක්. තුෂාරි මං කියන්න යන්නේ පොඩි ගියක් දෙන්න කියලා තියෙනවා කියන්න. අද දින උපදිනය සමරන පොල්ගහවිල පරාක්‍රම බහු විද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ 92 උසස් පෙළ සමූහයේ උපුල් ප්‍රියන්ත ඔයාට විශ් කරන්න කියලා නෙමෙයි මැසේජ් එකේ තියෙන්නේ. ඈපා කන්දේ විජය කුමාරය දෙන්නගෙම බර්ත්ඩේස් තියෙනවා කියලා තියෙනවා. සරත ස්වාමීන් වහන්සේ ඇතුළු විශ්‍රාම ගුරු මවපියවරුත් එක්ක, සහෝදර සහෝදරි හැමෝමත් එක්ක, සුපර්ණා සහරිය, බණ්ඩාර අතුරුගිරිය, සෞදිය සිසිට, උපුල් ප්‍රියන්ත සහ විජය කුමාර මේ හැමදෙනාම එකතු කරගෙන සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා තමයි තියෙන්නේ. තුෂාරි රංජි පොල්ගහවිලින් තමයි මේ මැසේජ් එක මට එවලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ ඔයාලා දෙන්නටම. නිදුක් නිරෝගී වේවා, දීර්ඝායු වේවා, සතුටින් ඉන්න ඕනේ. දෙකයි වෙනාඩි 31.

0: සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු. ITN ලක්හඬ පූජා සම්බුත්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් දෙල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනී

හවස දෙකපහු වෙලා විනාඩි 36යි. 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. And there are him, Kang Gutevin Sadder.
1: Get the doors off the door.
2: Yeah, play your gun.
3: Muradalo, I'm under the kissy bed. I'm under the gun.
4: Hari Hari Baba, where are you going? In the mouth, well, this is going to be the same.
5: Hari Hari Hari, the phone will be on the move. පාලිස්සේකදාන් මං එනකොට අනන්නේ
2: මේ වෙලාව නම් තපා වෙනවා
0: FM 93.5 FM 93.7
4: අයිබෝවන් අර සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකක්

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: හවස 2:42
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන නම් මේක තමයි.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
7: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන
0: Beats with Chami.
1: පැය තුනක් එක දිගට සද්දටම හන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

0: සාමි
1: මිස් කරගන්න එපා. හවස දෙකයි වෙනාඩි 45 වෙලාව. දැන් ගෙදර තියෙම ඔයාට තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙන පහසු ක්‍රමයකින්. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් විතරයි ගෙදර තියෙන්න ඕනේ. පොල් තෙල් විතරක් නෙවෙයි, සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන රට කජෝ, කජෝ, සූර්යකාන්ත, වටකා, අබ, කොහොඹ, එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් භාවිත කරන්න පුළුවන්. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. මිල රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවියම අවමයි. තවත් විස්තරයක් ඕනේ නම් වැඩි විස්තරයක් 0117 679 579 කෝල් එකක් කරා බලන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරි, එවලා තියෙන මැසේජස් ටික මේ සින්දුවෙන් පස්සේ අපි බලමු.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේනෝ ඉරිදා උදේ 10ට.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All Thai beats with Chami.
2: Suno na sange mal mal.
0: හවස දෙකයි විනාඩි 55යි වෙලාව. චාමි අපිත් ඔන්න අදාත වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ. සයිම බබත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හයි. ඔයවත් එකතු කරගන්න මාතලෙන් නදේශානි ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබ දහවලක් වේවා. ත්‍රිකුණාමලේ පුංචි බණ්ඩා පෞලයාගේ නම් දෙක එවන්න නේද? මොකෝයි? HKD ගමටක ගල්පාතෙන් මාෂා දෙල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගේ චන්ද්‍රානි ගායනි මේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ලස්සන දාසක් ශාමී අසර සම්පත් ඇඩේර මුල්ල වගේ මැසේජ් එක. ලස්සන අදහසක් තියෙනවා, ඒක කියන්න වෙලාව මදි. අයිබුවන් ලස්සන සම්දාවක් වේවා අපිත් අහගෙන ඉන්නේ. YSS ෆැෂන් එක අය නේද? අද මුඛතේ නම ටයිප් කරලා තියෙන විදිහ. චතෝ ශ්‍රීමති අක්කා කීර්තිනන්ද රමාලි ශ්‍රියානි සමන්වලේ සමීරා අයිරංගනී සර් හසන්ත සිංහ භවවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අපි යන්නම් අපේ තුන්වෙනි පෑත. තුන්වෙනි පෑ කියලා කියන්නේ අපේ අන්තිම පෑ නේද? 07.03.93.5.03.4 මැසේජ් එකක් එවෙ නැත්නම්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබිනි කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ දුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වෙසක් සතිය තුල විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා. දිවා රාත්‍රී ජංගම බුර සංචාර සහ පාමුර සංචාර වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැදැහැවතුන්ගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමත් මූලික අරමුණක්. මත වාහන තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ප්‍රතිවරයා සීනුම් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඊශ්‍රායලයේ දකුණු ලෙබනේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඩ්‍රෝන සහ කාලතක්කු ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිදු ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් මෙතවන කණ්ඩායම් බැඳී සිටි ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සතිය තුරදී ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී බවයි ලෙබනේ පවසන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හදක් නිසා රිද්දගත්ත මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැදස

0: පෙර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්පනාක
1: Overtime Beats with Charmy
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

හවස 3 වෙනාඩියේ 9:00 වෙලාව FM 93.5 හරි 93.7 හරි මාව අහගෙන ඉන්නේ. එහන් ඉන්න අතරේ ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන් 0.7 0.3 93.5 93.7. එහෙම නැත්නම් ලකන Facebook page එකට ගිහලා අපේ post එකක් අද තියෙනවා. ඒකට comment එකක් දාලා තියන්න. මම යන්න කලින් ඒක බලන්න. සුබ දවසක් ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවතී වගේ මැසේජ් එක. මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේෂණා, අමෙලියා සමරසේකර ඔයාව අතරින් එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙන මැසේජ් එක හංවැල්ලේ ඩිලන් නිරෝෂ්ගෙන්. වාකියනවා මගේ ජීවිතයේ කාගේවත් කතාවක ආදරණීයම මිනිසෙක් විදිහට මාව ලියවුනේ නැතත් මට හම්බ වුණු හැම මිනිසෙක්ටම මං හරි ආදරයෙන් සලකුවා. එහෙනම් ඉතින් එච්චරයි නේද? අනිත් අයගෙන් ලැබෙන දේ ගැන ඔයා වැඩි වද වෙන්න එපා. ඒ කියන්නේ හිතන්න යන්න එපා. ඔයා හොඳ මිනිසෙක් විදිහට ඔයගොල්ලන්ගේ ජීවිතයට සලකුවා නම් එච්චරයි. චෝමී අය බොහෝ වේවා, සුන්දර දවසක් වේවා. බිසි බිසි අද කියලා තියෙනවා. ඔබට අපි එන බහරෙන් වලට ඇවිල්ලා ඉන්නේ කියලා තියෙන්නේ. චන්දරකේ හැන්නදි ජපානෙන් දෙල්ෂි ඔයාවත් එකතු කරගන්නවා. තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ආලවම දෙකරන්නේ හොඳේ. ඊට පස්සේ යටිහන්තර පැත්තට ගියාම වෙසක් කුඩු හතර ගමන් සද්දටම අපි අහගෙන ඉන්නේ කියලා ඉරේෂ මට මැසේජ් එකක් කියලා තියෙනවා. ඒක නෑනේ දැන් වෙසක් කුඩු හදන්න පටන් ගන්න තෝනේ. අපේ තරගයක් ලෑස්ති කරලා තියෙන්නේ. මං හිතන්නේ අපි දිනයි. තාම හදන්න ප්ලෑනකුත් නෑ. හැබැයි අපි දිනනවා. ඊට පස්සේ බලමු අපි ගිහලා ටෙක්ස්ට් මැසේජස් ටික. සුබතව සක්සෙන්දුවකට මාවත් එකතු කරගන්න කියලා කෑගල්ල මේදනිය ගම උපනන්දුව මැසේජ් එකක් කියලා තිබුණා. ඊට පස්සේ සේරුවාවිලට ගියාම කෙඩේ සමරසිංහ අපි ආලෝකමලව එකතු කරගන්නවා. චාමියගේ සුබතවසක් වේවා. හෙට අපේ තාතගේ බර්ත්ඩේ එක. අපි එහෙ ආවා කියලා තියෙනවා. ඒකට බණ්ඩාරගමර නේද? චන්දනි තාතා චන්දන හෂිනි තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. මනෝජ් ආවත් එකතු කරගන්න අම්පාරින්නේ. ඊට පස්සේ අපි නුවරට යනවා. සංජීව ඉන්නවා ඒ පැත්තේ. එයාටත් සින්දුවක් ගන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. හරි, මේ සින්දුව අහන්න දෙන්නම්. ඒක ලස්සන සින්දුවක් නේද? හවස 3 වෙනාඩි 12.

0: 7 ලකන රේඩියෝ ITN
1: හවස 3 වෙනිදාට 16යි.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වාර්තාතික වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුදහනය ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට රීදා වයි බී එකිට mix winner.

0: ඇහි දෝර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: හවස 3යි විනාඩි 18යි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර තුනයි විනාට 22යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6779 579.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 97 ලකන රේඩියෝ ITN
1: පසර තුනයි වෙනාඩි 26යි.
0: අත්තරේ තත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
1: ධන්නවද කුලී කෙවල් වගේ හිතවලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස 3:28 වෙලාව අපිවත් එකතු කරගෙන ලස්සන සෙන්දවා කහමු. අලව්පුර අප්‍රල් එකේ ගන්නෝ ළමයි ටික නේද? දර්ශනී කුමාර්තුංග එකතු කරගන්නම්. අපිට ආව අහගෙන ඉන්නේ ඇහලිය කොට චමින්ද මොඩස් එකෙන් චමින්ද රසිදු සමත් ඇතුළු පිරිමි ළමයි ඔක්කොටම සෙන්දුවක් හැද දෙන්න. චාමි අපිට ඉන්නවා යව තමයි අහන්නේ. නැත්තම් ඉතින් හංගලෙන් වසන්ත කුමාරසිරේ සුදු ටික වගේම ඔයත් හරිම ලස්සනයි කියලා තියෙනවා. හරි, thank you. මොහොත්ටි මුල්ලෙන් වැඩ කරන ගමන් ලකඩහගෙන එන්නවා හැලක තරිඳු ඉඳවර බොස්වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. thank you message එකක් එව්වට. අයකේ සුබ දවසක්. ජීවිතය නොමැති තිත්ත කෝපි කෝපයට මම සීනි කැඩයක් වේ වැටුනෙමි. මම දියවේ අවසන් වන තුරුම පැණි රස වැදා දුන්නෙමි. දැන් නුඹ ඒ කෝපි කෝපේ රස මිදී. නමුත් එහි සීනි කැඩයක් තිබූ බවත් නුඹට දැන් මතක නැත. අන්තිමට ඉතිරිවන්නේ සොඳුරු රසයක් පමණයි. ප්‍රේමය කියන්නේම තමන් නැති වේ කියත් අනෙකාගේ ජීවිතය රසවත් කර තැබීම පමණමද? ඒක ලස්සන. ඉනුකි ලියානා, එක ලස්සන අදහසක්. ස්තුතියි මාත් එක්ක ෂෙයා කරගත්තට ඔයා. ඊට පස්සේ කුරුණෑගලින් සුසීම ඔයාමට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි ටෙක්ස්ට් මැසේජස් ආයි බලවල හිටියා නේද? කොතනද නැවතුනේ? චාමි උදම් මෙට සයිරි ෆැෂන් එකේ වැඩ කරන අපිවත් සෙන්දුවකට එකතු කරගන්න. පොස්සෙන්නා සුදත් සේනනායක, මිස ජාන්තා සේනනායක, නතාෂා, රුවන්දි, මිරින්ද, සමබෝයි, හයි කළු අය ඉන්නා කියලා තියෙනවා. කවමද? ක්‍රිෂානේ ස්තුතියි මැසජ් එකක් එවඩවාට. සුබ දහවලක් චාමි. මම සුපුන් ගිනිගත් හේනෙන් වාටත් සෙන්දුවක් අහන්න දෙන්නම්. චාමි මාත් ඉන්නවා ලස්සන සෙන්දුවක් දෙන්න. දුබ නැත්මේ නිහන්සා සෙනකු පුතයි අකෙන් පුතාවයි එකතු කරගන්න කියලා තියෙනවා. නුවන් ප්‍රියංකර නිසංසලා එකතු කරගන්න කියලා තියෙනවා. thank you message එකක් එව්වට. හයි චාමියාකේ, මම කැන්ඩිවරෙන් චතු. ඔයා සින්දුවක් කියලා තියෙනවා. ඒ සින්දුව අපි හෙට අහමුද? ඒ බීට් එක ගැලපෙන්නේ එකේ පැයට. දැන් මං ආයේ විදි සින්දුවක් ඇහුවත් එහෙම ප්ලේ කළොත් එහෙම මේ තියෙන ලස්සන පොඩ්ඩක් අකම කයano. දැන් මේ පොඩි යන විදිහක් තියනවනේ. ඒක නිසා ඒ සින්දුව හිටහම. හවස 3:00 වෙනාදී කියා කියලා කියන්නද? 3:00 වෙනාදී 30යි.

0: 7 Lakhanda Radio ITN
1: හවස 9:55
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර හැම්බෙලම එහෙම කන් ගොඩ වෙන සද්ද
2: මේක ගන්න මොනවද අලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
1: අයිබෝවන්
3: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්නට ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
4: මල්හි සරවැස්සේ මන්නවා සරදී
1: සම අනුග්‍රහය
5: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN සතියේ දිනවල දවල් 1ට All time beats with Chami.
6: කතා කරන්න ඕනේ ඊට කලින් අපිට කමර්ෂල් එකක් තියෙනවනේ. ප්ලේ කරන්න චුට්ටක් ඉන්න.
7: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: හරි, ඒ වෙනත් හරි. 0.7, 0.3, 0.5, 0.7 මේ ඉන්නේ කවුද මැසේජ් එකක් කියලා මං කියනකම් බලාගෙන මූ අයාගෙන එවනේ අපි කවි ලියන්නේ අලව කොහලානේ ජාකලනේ වගේ මැසේජ් එක උපාලේ චිත්‍රානේ මහදව කසුන්ව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා ඊට පස්සේ දොනසිරි කෝල් හවුස් එකේ ඉන්නවා පත්මිනී මිස් උදේ කුමාරස සමිත සිසිර නිලන්තේ වසන්තී සුජානි එකතු කරගන්න අපේ ආදරණීයම කටහඬ අපේ චාමිගේ කියලා තියෙනවා කුරුණෑගල සෙන මහත්මයා ස්තුතියි වසචරකේ වඩ ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි

සබදා සක්ෂාම අපි වයන් ගොරින් අදත් අපට ලස්සර සේන්දවක් දෙන්න දේපා දුවච්චාතෝ පුතා මතෝ මහත්තයා සදත්වත් එකතු කරගන්න ඕන. දමිඩෝ කොහොමද ස්තුෘතිය වගේ කමෙන්ට් එකට. ඒ ළඟ කෙනා රත්නපුරේ එරත්නෙ තමර වගේ හැමදාම් මැසජියයක් දැක්ක මට ඉනායන්නේ ඇයි යනි ආදර පිරිලේ මැසෙන්ජගේ ඔය වාදර නෙකුදු කරගන්න හොඳද. සුබ සන්ධ්‍යාවක්ෂාමිනන්ගේ ලස්සන සිදුවක් දෙන්න අපිටත් හොරණින් ඉනෝකා උපාලයේ දුව සිතූ එකතු කරගන්න කියලා මැසෙන්ජගේ තියෙනවා. දමගේ කටනද ලස්සනයි වගේ ද හෙට වෙදි බලන්නකු. හරිම මාරි මම මිට කතා කරන්නේ එත් බලන්න හිනාවල ඉන්න ලස්සන මං වගේ වෙන්න අල චාමි වගේ වෙන්න. 3:40.

0: රේඩියෝ ITN
1: හවස 3 වෙනාඩි 43
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport Wanted පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport Wanted පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

හවස 3:45 වෙලාව මං ආවා ලකඩ Facebook page එක පැත්තට. සුබම සුබතාව ලක්ෂා මේ වෙනද වගේ මතත් අහනවා කටුනායක HF එකෙන් විශ්ව විහඟ ඔයාව එකතු කරගන්න. මාපලගම පියාජේ තුෂාරේ කොහොමද? කෑගල්ල අතුල බණ්ඩාර ස්තුතියි. අංජන ජයතිලක සුබදවසක් ඔයාටත් තරණය කිරින් එකතු කරගන්න. ප්‍රේමසිරි බංකමෝගේ ආදරය කරන පැතුණක් කියලා කමෙන්ට් එකක් දාලා තියෙන ස්තුතියි. අහසට සම්පත් සුබදවසක් ඔයාටත් උපුල් වචර ප්‍රසන්න ස්තුතියි කමෙන්ට් එකට. නදී නදී මාතාදරේ සුමනා ගුණතිලක ස්තුතියාට කසුන් නාගහවත්ත ඔයාට ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සලක්ෂණි මේකලා නදී තරිඳු නිශාන්ත අංචන දුලීප් උපුල් වචිර දමිත් අලු විහාරේ අපේ නිෂු ශිරානි අලක්කොළම් ඔක්කොම ආදරෙන් මතක් කරනු. අතමට උගුර එච්චර හොඳ නෑ, හොඳ එක නිසා වචන පටලුනාට වැඩි හිතන් දෙපා. හයි ජාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. කසුන් කොරියාවෙන් ඉවර තියෙන මැසේජ් එක කොහොමද ඔයවත් ආදරෙන් එකතු කරගන්න. සුබදාසක් ජාමියක්ගේ මාත් ඉන්නවා කෑගල්ලෙන් ප්‍රීති. ප්‍රීති මට ආව මුණ ගැහිච්ච එකට කතා කරන්න මැසේජ් එකක් බලන්න. වෙලාව තියෙනව නම් මාවත් එකතු කරගන්නකෝ. වෙලාව තියෙනවා තාම. සීපොත් ජනපදයේ ධනෝෂී, තැන්ක් යූ මැසේජ් එකක් කියවුවට. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ජාමිනන්ගේ. කීවා සමන් මට කීවා අහන්න ඔයාගේ හඬ කියලා කියලා තියෙනවා. සිෂල්ස් වලින් අහගෙනවා කියලා ලංකා ප්‍රදීප් ඔබ මැසේජ් එකට බොහොම ස්තුතියි. ඊට පස්සේ අපි අය මත යන ටෙක්ස් මැසේජස් ටික බලමු. පානදුර නාලි චාමි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ වාතුවෙන් තමිදු වැඩ කරන ගමන් මටයි අමිත අයියටයි ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. හරි, thank you message එකට. චාමි මටත් සින්දුවක් ඕනේ. චම්දි මහවත්ත පස්සාලෙන් එවලා තියෙන්නේ. මොකද එවලා තියෙන මැසේජ් එක මට ඒක තේරුන්නේ නෑනේ. චම්දි මං වගෙන් අහන්නේ, පැහැදිලි කරන්න. 3:48

0: Lakhanda Radio ITN.
1: හවස 9:50යි.

0: FM 93.7 La Kana Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්.

0: වගේමත් කලාම සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
2: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනඩී පනස් හතරයි වෙලාව අප මේ වෙලාවේ ඔය අවාහගෙන ඉන්නේ ජර්මනි හොටල්ලකේ කට්ටික නම් ටික එවලා නැත්තේ කෙම අනෝම ඊට පස්සේ හැමෝගෙම නම් ටික එවන්න මං කියන්නම් නිල්දණ්ඩා හේනේ නේද හරිද වහේව තමයි එවලා තියෙන්නේ ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ පසිදු ඔයාට සින්දුවක් අහන්න ඕන නෝ අපි සින්දුවක් දෙන්නම් සුබ දවසක් ශාමි ඔය වහන් ඉන්න මම කනම් පැලේ චාන්දනි දුව චමරි වැකතු කරගන්න කියලා තියෙනවා අකේ යන්න කලින් මටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අයස්වි දුවල දුලාවද ඔයා මාතලේ පැත්තෙන් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න යන්න කලින් කියන දෙයක් තිබුණනේ මට වැස්සව ඉතින් වහිනවා අවුවනංගෙ ඉතින් පායනවා හැබැයි ඔය වැස්ස වැහලා අවුව පායන වෙලාවට පොඩ්ඩක් වත්ත වටේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඔයා ඩෙංගු මදුරු ඇති කරනවද දන්නේ ඔයා දන්නේ නැතුව ගිහිල්ලා තමන්වට පරිශ්‍රය පිරිසිදු කරගන්න ඔෆිස් එකේ ඉන්නකොට පොඩ්ඩක් බලන්න ඕ පුදු පුහෙන වෙලාවේ පොඩ්ඩක් බලන්නේ අමතක වෙලා ගිය ඔය මේ බෝතල් හැම තියෙනවද ඒවා කැඩලා තිබිලා ඒවා වතුර රැඳිලා තියෙනවද ඒ දේවල් ගැන පොඩ්ඩක් ඌමනාවෙන් සැලකිල්ලෙන් බලන්න මොකද ඩෙංගු ව්‍යාප්තිය සෑහෙන්න වැඩි අපි මේකේ අවධානම තේරුම් අරගෙන අවධානෙන් හිටියොතින් අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන් සහ අර ඩෙංගු රෝගය වැළඳීමෙන් තියෙන අපහසුතාවය නැති කරගන්න පුළුවන් නේ එහෙනම් ඉතින් යන්නද තව කියවන්න තිබුණා වෙලාව නැහැනේ අපි එහෙනම් හැට ඒ කියන්නේ සිකුරාදා දවල් එක වෙනකොට එන්න මම වහගෙන හිටියට අහන් ඉන්නවා මදිවට මට මැසේජ් ඔසවුවට Facebook post එක බලවට එකට comments දැම්මට බොහොම ස්තුතියි හෙට මොන ගහන්න ගෙහින් එන්න මම චාමිකා මනෝජිනි සුබ දවසක්

0: ලංකාවේ 93.7 රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව සවස 4යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණියම්ර සූරිය සහ එක්සත් රාජධානියේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් බෙජට් පිලිප්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැතුණා. ආයතනික හවුල්කාරීත්වයේ පවත්වාගෙන යාම උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහතික කිරීම සිසුන් සහ අධ්‍යාපනඥයින් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා. පාකිස්තාන් හමුදා ප්‍රධානීන් අසීම් මුනීර් ඉරානයේ සංචාරක නිමිත වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහිසින් කවින්ද එම සංචාරයට එක්ව සිටිනවා. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානයේ කටයුතු කළා. රාජතාන්ත්‍රික මට්ටමින් ගැටලු විසඳා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. ලක්කනේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට Evening Drive with Chant and Chant සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: Game Drive. හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරෝ ඇඩත්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: පොඩි දැන් අර මේ කෙලිම අද්දක ලං කළා.
1: එහෙම නෑ සුබ සන්ධ්‍යාවක් කියන්නේ.
0: විෂුවල් රේඩියෝ වගේ කියලා හිතාගෙන.
1: ඔව්.
0: ටීවී එකේ පේනවා කියලා හිතාගෙන.
1: අපි එහෙම තමයි වැඩ කරන්නේ දැන්.
0: හොඳයි.
1: සුබ සන්ධ්‍යාවක්.
0: අයිබෝන්. හරි ඉවිදින් ඩ්‍රයිවර් අද පටන් ගන්න වෙලාව. ටික චාරු මට මතක් වුණේ දැන් මේ පාරට බැස්සට පස්සේ.
1: හරි.
0: බස් එකක එනකොට.
1: හා.
0: එතකොට ටවුන් එකකට ගියාට පස්සේ.
1: ඔව්.
0: කොච්චරනම් මිනිස්සු මහන්සි වෙනවද නේද? තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න.
1: ඔව්.
0: ගමන ඉස්සරහට යන්න.
1: හා.
0: ජීවිතේ බලාපොරොත්තු හීන හැබෑ කරගන්න මිනිස්සු කොයි තරම්නම් මහන්සි වෙනවද? කේක විදිහ රැකියාවන් කරමින්, කේක ජොබ් කරමින්. ඉතින් අර බස් වල සින්දු කියන අය දැකලා තියෙනව නේද? ඒ මිනිස්සු සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ හරි ලේසියට කරන වැඩක්.
1: ඕ.
0: මිනිස්සෙක්ගෙන් කීයක් හරි එකතු කරගෙන යන්න
1: සින්දුවක් කියන්න නැති ඉන්නේ.
0: බොරුවට සින්දුවක් කියලා මෙතන නිකන්.
1: ඔව්.
0: පොඩි මේකක් දාලා යනවා එහෙම කියලා.
1: හා.
0: හැබැයි ඒක කරන මිනිස්සයා ඒකට මහන්සි වෙන මහන්සි වීම
1: එයා තමයි දන්නේ.
0: කොච්චරද කියලා පොඩ්ඩක් ඇතුළට ඇබිල බැලුවොදි.
1: ඔව්.
0: ඒකේ මිනිස්සගේ ඇතුළාන්තයට ඇබිල බැලුවොත් ඒක කොච්චර අමාරු කට්ටක් කනවද?
1: හ්ම්
0: හ්ම්. අපි දැකලා තියෙන සමහර වෙලාවට අර බෆල් එකක් උස්සගෙන ඇවිල්ලා. හරිද?
1: බෑග් එකකුත් කරේ දාගෙන.
0: මම දැක්කම පහුගිය දවසක බෆල් එක ගෙනල්ලා අර බස් එකේ උඩ අල්ලන් යන අර තියෙන බාර් එක. හ්ම්
1: හ්ම්.
0: ඒකට කොක්කක් දාලා මේ එල්ලලා ඊට පස්සේ ඕක මිනිස්සුන්ගේ ඇඟේ වදී. එතකොට කොන්දොස්තර මහත්තයගෙන් බැනුම් අහන්න වෙයි කියලා ඒක සයිඩ් එකකට කළා. අර බෑග්ස් දාන රැක් එක තියෙන්නේ. ඒ පැත්තට කළා වෙන කඹයකින් බඳිනවා. හරිද? බැඳලා මෙයා ඒ කියන්නේ ආරක්ෂාව මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නත් ඕන.
1: කීයක්
0: හරි වාගන්නත් ඕන. තමන්ගේ හැකියාව පෙන්වන්නත් ඕන. මේ ඔක්කොම දේවල් මේ මොන්සයා දරාගෙන තමයි ඔය ඇඩේට එන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ කොච්චර මහන්සි වෙනවද? හරි ලේසි මේ සින්දුවක් කියලා කීයක් හරි එකතු කරන් යනවා කියලා මිනිස්සෙට හිතුණාට ඒ මොනසියත් සෑහෙන වෙහෙසක් ඒ වෙනුවෙන් දරනවා.
1: බස් වල ගාන කොච්චර යන්න ඕනේද?
0: සමහර වෙලාවට අර අපි කියෝ වගේ ජොබ් එකේ පඩිය මදි නිසා.
1: ඔව්. පාට් ටයිම් එකක් කරනව වෙන්නත් පුළුවන්.
0: පාට් ටයිම් එකක් කරනව වෙන පුළුවන්. අසරණ පවුලක් යැපෙන්නේ වංශයෙන් වෙන්න පුළුවන්.
1: ඒ
0: නිසා ඉතින් සමහර වෙලාවට මෙහෙමයි. ඉතින් බොරුව කරන ජීවත් වෙන මිනිස්සුත් නැතුව නෙවෙයි. බොරුවට නිකන් අර අනිත් මිනිස්සුත් කරන හිඳ මාත් ඔන්නේ සින්දුවක්
1: කියලා
0: කීයක් හරි දෙයි කියලා එකතු කරන් යන එන එහෙම අයත් ඉන්නවා. ඒක ඉතින් දැනෙන්න ඕන, තෝරගන්න පුළුවන් වෙන්න ඕන මේක බොරුවක් කරනවද ඇත්තක්ද, මේක මොන්සයා මහන්සියක් වෙනවද කියන එක අපිට තේරෙනවනේ. ඉතින් ඒ හැකියාවක් පෙන්නලා තරම. ඉතින් සමහර වෙලාවට මේ රියැලිටි ෂෝ වල ඉන්න ගායක ගායිකාවන්ට වැඩිය හොඳ
1: කටහඬවල් හම්බෙනවා ඒ වගේ
0: දැන් වල. කටහඬවල් තියෙන මිනිස්සු.
1: ඔව් ඇත්ත.
0: වෙලාවකට බස් එකට නැගලා විනාඩි 10ක 15ක හොඳ රසයක් අපිට දෙන වෙලාවල් තියෙනවා.
1: ඔව් අපි හිතනවා මේ ඇත්තටම ලයිව් මේ කියනවාද කියලා
0: හිතනවා. බස් එක රෙකෝඩින් එකක්ද කියලා.
1: ඔව්.
0: ඉස්සර නම් ඕක කරේ ඇවිල්ලා රබානක් ගහනවා එක්කෝ පොඩි ගිටාර් එකකින් මොනවා හරි ප්ලේ කරගෙන. ඒ වගේද දැන් ඉතින් කෙලිම කැරකි තියෙනවා. රසයක් නැහැ. දැන් සිං කරලා යනවා ලස්සනට. ඉතින් හරි වටිනවා. ඉතින් ඒ වගේ දැනුණු වෙලාවක අතමිටේ කියක් හරි දෙනවා දෙනවා කියන එකට ලෝභ වෙන්න එපා. මොකද මේ මවුස්සෙගේ ටැලන්ට් එකක් හැකියාවක් මහන්සියක් දරලා කියක් හරි හොයා ගන්න
1: කරදරයක් නැහැ නේ කාටවත්. ඉතින්
0: නේද? ඔව් නේද? එහෙම ඉතින් ඒ මනුස්සෙක්ට පොඩි ඒ වෙලාවකට පොඩි සහනයක් අසහස්වාදයක් දෙන්න පුළුවන් මනුස්සෙක් නේ. එහෙම කෙනෙක්ට දව කරාට කමක් නැහැ නේද?
1: නෑ නෑ කමක් නැහැ.
0: මහන්සි වෙන මිනිස්සු හැමෝම එක්ක අපි අද ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6 මාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් අරගෙන ආවිල්ලා තියෙනවා.
1: මේ පැතෙන් ඔයාලට එන්න පුළුවන්කම තියෙන FM 93.5 FM 93.7 අපි ඉන්න හවස 6 මාර වෙනකම්ම WhatsApp එකට message එකක් දාලා තියන්න. 0703 93.5 93.7
0: හවස 4:12 වෙලාව.

0: La Khanda Radio ITN. Kya suno kinumag tode? 2026 වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකි මුමග තුට
1: ITN ලක්හඬ පූජා
0: සම්ප

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: හතරයි විනාඩි 22යි වෙලාව. කටි ඔෆ් වෙන වෙලාව ලඟ වෙලා තියෙන්නේ. ෆින්ගර් එක තියන්න
1: අමතක නොකර පඩි කැපේ.
0: පොලිමට යන වෙලාව.
1: මංගිතෝ පඩි කැපේ කිව්වා.
0: ෆින්ගර් print එක තියන්න පොලිමට දැන් යන්න ලෑස්ති වෙන වෙලාව.
1: ඔව්.
0: වොෂ්රූම් එකට ගිහිලා ලිප්ස්ටික්
1: ගාන වෙලාව.
0: උලන වෙලාව.
1: ලස්සනට කියන්නානේ ගාන වෙලාව.
0: ගාන වෙලාව.
1: හරි.
0: ඊට පස්සේ මේකප් ආයි ගාන වෙලාව.
1: අන්න හරි. අංගත ඒකට තුලන වෙලාව කියන්නේ.
0: හරි නේ. එතකොට කොණ්ඩ බීරලා
1: හා
0: කොණ්ඩ ගස් කැඩෙනේම ටික ඔක්කොම සිංක් එකට දාන වෙලාව.
1: හා දැන් ඔය මොකක් කරන්න යන්නේ පිරිමි ළමයා ගන්න ඩග්ගාල මොන හරි පියදා ගන්න මූණ පොඩක් පියදා ගන්න යනවා.
0: ඊට පස්සේ ඉතින් ඊට පස්සේ එන කෙනා
1: හා
0: සිංක් එකේ කොණ්ඩ ගස් දාලා මෙතන වතුර හිර වෙලා කියලා බනින වෙලාව.
1: ඔව් ඔව්. තව සල්ප මොහොතකින් උදා වීමට නියමිතයි.
0: ඔය නැකත ලඟ වෙමින් තියෙන දැන් ඔය වෙලාවට. ඉතින් ඔබ තමයි නේද වෙන්නේ සාමාන්‍ය. පොඩ්ඩක් මේ හැදෙන්න කියන්නේ ඔවා.
1: ඕ මේ අපි කාටවත් අපහාස කරනව නෙවෙයි.
0: හරි ඉතින් විජේ නිෂ්පාදන ඉන්නවා අපිත් එක්ක කෑම වේල රස ගන්වන විජය ප්‍රොඩක්ට්ස් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම. ඉතින් ඔයාගේ කෑම වේලට රසය විතරක් මදි ගුණාත්මක භාවය මේ හැම දෙයක්ම එකතු වෙන්න ඕන. වසවිස නැතුව රසකාරක නැතුව કૃતિම දේවල් නැතුව ගන්නව නම් ඒ විජේ නමින් තමයි ගන්න ඕන.
1: ඉතින් කැමරේ රස කරගන්න අර පුලංකම තියෙන විජය නිෂ්පාදන ගන්න අපි දන්නා තත්වෙන් වගේම ගුණාත්මක භාවයෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළුබර ටික ලැබෙන්නේ විජය කියන නමින්. ඉතින් විජය කියලා කිව්වහම අනිකුත් නිෂ්පාදන සියල්ලම අපිට මතක් කර මේ හැමදේම වාර පුළුවන්. ළඟම තියෙන පුංචි වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, මිලදී ගන්න.
0: සමහර වෙලාවට අපි යන්ත්‍ර සූත්‍ර වලට හුරු වුණාට පස්සේ
1: හා
0: අපි ලෙඩ්ඩු වෙනවා.
1: ඔව්.
0: එහෙම කියනෝනේ. එකක් දැන් ඔය සමහර වෙලාවට පොඩි දුරක් යන්න තියෙන අපිට.
1: හරි.
0: දිනපතාම යන්න පයින් යන්න තියෙන දුර.
1: ඔව්.
0: පයින් යන්නේ නැතුව ගන්නෝ බයික් එකක්.
1: හා.
0: දේසියට බයික් එකක් ගන්නවා. බෑනේ මට එපා වෙලා තියෙන්නේ මේ.
1: පයින් ගිහිල්ලාම
0: මේ මීටර් 500 යන්න තියෙන. පහ වෙලා තියෙන්නේ මට මේ පයින් ගිහිල්ලා
1: කියලා
0: බයික් එකක් ගන්නවා.
1: අරගෙන මීටර් 500 යන්න.
0: ඔව් මීටර් 500 යන්න. ඊට පස්සේ බයික් එක පැදලා පැදලා පැදලා
1: හා
0: බඩත් ඇවිල්ලා.
1: හරි.
0: ඇඟත් මහත් වෙලා
1: හා
0: ඊට පස්සේ මේ අය අර මීටර් 500ත් ඇවිදින්නේ නැහැනේ.
1: ඔව්.
0: ඊට පස්සේ අනේ මට දැන් මේ පාල තියෙන ඩයට් කරන්න ඕන කියලා.
1: මට හිතන පොඩ මන් ගැනද මේ කියන්නේ.
0: හරිද? ඩයට් කරන්න ඕන කියලා කියනවා. එහෙම නැත්තම් ඊට පස්සේ කියනවා අනේ බෑ දැන් අප මේ මේ ඇඟත් මහත් වෙලා මේ හරියන්නේ
1: නැහැ
0: මේ ඇවිදින්න යන්න ඕන.
1: හරි.
0: හරිද? අර ඇවිදින්න තිබ්බ මීටර් 500
1: ඇවිදෙ නෑනේ.
0: ඇවිදින එක නවත්තලා බයික් එකේ පැදලා පැදලා පැදලා
1: හරි
0: ඊට පස්සේ ඩයට් කරනවා. ජොගින් ට්‍රැක් වලට යනවා ඇවිදින්න. වෙලාව වෙන කරගෙන
1: ජිම් එකකට යනවා.
0: ජිම් යනවා.
1: මේ
0: ඔක්කොම කරනවා අර ඔටෝ ලැබෙන තිබ්බ එක්සයිස් එක නැති කරගෙන.
1: මොනා කරන්න දානේ?
0: ඔව තමයි තින්නේද වෙන්නේ. හැබැයි ඉතින් අපිට එහෙම සමහර වෙලාවට අපේ මේ මේ කාර්යයන් පහසු කරගන්න සමහර වෙලාවට මැෂින්ස් නැතුවත් බෑනේ.
1: ඔව් ඒකනේ.
0: ඒකට තමයි දැන් මාක්ස්මන් හෝල්ඩින්ස්ලා ඩෝමා යන්ත්‍ර ටික හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අපේ වැඩ පහසු කරගන්න ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණ යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ගණනාවක් දැන් ලංකාවට හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් සහල් නිෂ්පාදනයේ ආශිත මොනාහරි ව්‍යාපාරයක් වා කරනවා නම් ආදි පුලුවන්කම තියෙන ඩෝමා වෙති කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර කැරළු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් වගේම වාට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාධ්‍ය වලින් මිලදී ගන්න ඊට යහපත් ගියාර පස්සේ අපිට පුළුවන් ඇඹරුම් යන්ත්‍ර ගැන කතා කරන්න පුළුවන් හිඳින යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍ර හැම එකක්ම අපිට පුළුවන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න. නම්බර 30 ගල්හෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කරලා සම්බන්ධ කරගන්නත් වාර අවස්ථාව තියෙනවා 0114 679 579 0114 679 579 ට කෝල් එකක් දෙන්න.
0: අපේ පෝස්ට් එක තියෙනවා ලක්කඩ ඔෆිෂියල් අපේ Facebook page එකේ යන්න ගිහින් බලන්න. page එකේට ගිහිල්ලා පෝස්ට් එකට අඩින් කමෙන්ට් එකක් දාන්න.
1: දාන්න. අපිත් ඉන්න වහගෙන කියලා කමෙන්ට් එකක් දාන්න මේ පැත්තට එන්න ඔයාලට පුළුවන්.
0: ඊට පස්සේ අපි මතක් කරන්න ඕන දහවස් 5න් පස්සේ
1: අපි
0: යනවා ඔයාලා බලන්න
1: live එකකින්.

0: හතරයි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය නුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන්

0: සුපර්මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර්මාකට් ජාලයයි.
1: 4:46 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: හතරයි විනාඩි 40ක් වෙනකොට චාරු දැන් එක එක පළාත්වලට විශේෂිත භාෂාවන් තියෙනවනේ. දැන් දකුණු පළාතේ ගත්තට පස්සේ වෙනස්ම එකක්, නුවරට ගියාට පස්සේ තව එකක්, කෑගල්ලට ගියාම තව එකක්. එතකොට මේ රාජාංගනය වැගේ පැත්තේ ගියාම එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ පැතිවලට ආවේනික වචන තියෙනවා.
1: හරි,
0: ඊළඟට දැන් ඔය අම්බලංගොඩ, එතකොට මේ කොහෙද දකුණු පළාතේ ගත්තට පස්සේ රත්ගම, ඔය පැතිවල හරි වෙනස් කතා ශෛලියක් තියෙනවා. ඇද්දලා කතා කරන්නේ මේ ඔයර පුළුවන් වුණාට මේ එහෙම අපිට නම් ඒව කරන්න බෑ. ඔයයි දන්නේ එහෙම එහෙම එකක් තියෙනවා. ඔයයිද පුළුවන් වුණාට අපිට මේ තරහ යන්න කියන එක නේ සමහරවිට අපිට ඇහෙනකොට එහෙන් නිකන් තරහට කියනවා වගේ කියන
1: නෑ ආදරේටත් කියන ඒ
0: තරහට නෙමෙයි ඒගොල්ලන් ස්ටයිල් එක. වෙන පනාතකින් ගිහිල්ලා ඒ පැත්තේ ගිහිල්ලා කවුරු හරි මේ මේ රණ්ඩු කරගන්න යන්න එපා. ඒ මිනිස්සු කතා කරන විදිය ආවේනික විදිය. ඔයා ඉලකෝ ඉඳලා ආවේ මොන හරි බොනවයි එහෙම කියලා එහෙම කතා කරන වෙලාවන් තියෙනවා. ඒ වගේම තමයි දැන්
1: ඔයා ඇවිල්ලා
0: කෑවයි
1: බීවයි.
0: එතකොට ඇහැක් විදියට මේ මොන හරි කරගන්න ඇහැක් විදියට මොන හරි කරගන්න පුළුවන්. ඔල දොඩන දේවල් අපි දොඩන්නේ. හරි,
1: ඔව් එහෙම වචන තියනවා තමයි.
0: ඔහෙලා දොඩන දේවල් අපි දොඩන්නේ. හරි, ඒ වගේ තියෙනවා.
1: හරියෝ,
0: පහසට නෙමෙයි මේ කියන්නේ. ඒ පැතිවලට ආවේනික භාෂාව.
1: ඕ,
0: දැන් කොළඹ පැත්තට ආවට පස්සේ ගොඩ වෙලා හිටියානේ බස් එකට එන්න. බස් එක ගන්න ගොඩ වෙලා හිටියා.
1: ඒක මාරදilla.
0: ඔව්, හැබැයි මාතර පැත්තේ කියන්නේ
1: හා
0: බස් එක ගන්න ගොඩාක් වෙලා හිටියා. ගොඩාක් වෙලා හිටියා.
1: එතන
0: ඩා යන්න අදිනවා.
1: ඔව්,
0: මේ පැත්තට ආවසේ ගොඩ වෙලා හිටියා.
1: යාවි පොඩක් පොෂ්ණී.
0: එහෙම දිනන එක එක විදියට වචන.
1: හා
0: ඉතින් නුවර පැත්තේ ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදර.
1: හා
0: මගේ යාළුවෙක්. හරි, ගියාට පස්සේ දැන් මේ පැත්තේ ඔය ටයන්න ටිකක් වැඩිපුර කියනවනේ.
1: ඔව් ඔව්.
0: කන්ට
1: බොන්ට.
0: ඔයා බොන්ට.
1: හා හා.
0: මේ වාඩ බොනවාද?
1: අඳින්ට.
0: ඔව් අඳින්ට. වාඩ අඳින්ට බොනවාද ඕන?
1: ඒ
0: වගේ කියනවනේ. ගාගේ යාළුවෙක් ගිහිල්ලා දැන් දවසක් මේ ඉන්නකොට දායිදරේ නවතිලා ඉඳලා ඊට පහුවේ දින්න ගිහින් තියෙන්නේ.
1: හ්ම්.
0: ඉතින් මේ මගේ යාළුවා මාතර පැත්ත කෙනෙක්.
1: හරි.
0: නුවර පැත්තට ගියාට පස්සේ ඉතින් හේ ගිහිල්ලා ඉන්නකොට යාළුවගේ ගෙදර දැන් කාලා බීලා ඉතින් පොඩි ජොලියක් දාලා ඉඳා ගන්න හැම ගියාලා.
1: හරි.
0: ගියාට පස්සේ මේ ටිකක් කියලා ඉන්නකොට මදුරුව කනවලු.
1: හ්ම්.
0: මදුරුව කනවා ඉන්න බෑ කියලා. ඉතින් පෝ අරේ වන්න බෑ මචං මේ මදුරුවනේ හරියට. හා. කියලා කියනකොට මේ කිව්වලු ඉන්ටර්නෙට් එක දාන්න.
1: ඉතින්
0: යාළුව බැලුවද ඉන්ටර්නෙට් එකෙන් කරන්න දෙයක් නැහනේ.
1: ඉන්ටර්නෙට් එකෙන් මොනවද කරන්න තියෙන්නේ?
0: ඉන්ටර්නෙට් එකෙන් මදුරුව කොහොමද එලවන්නේ? මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන ඉන්ටර්නෙට් එකෙන් බෑනේ. මචං මොකද්ද ඉන්ටර්නෙට් එකෙන් කරන්න හදන්නේ දැන් මදුරුව කියලා?
1: ඔව්.
0: නෑ නෑ ඉන්ටර්නෙට් එක දාන්න කිව්වලු.
1: නෙට් එක දාන්න.
0: ඉන්ටර්නෙට් එක දාන්න.
1: පොඩකින් මදුරුවට කියලා දෙන්න.
0: මොර පැත්තේ අය ඉන්ටර්නෙට් එකෙන් මදුරුව එලවන්නේ වයි. ඉන්ටර්නෙට් එක දාන්න.
1: අපිටයි පොඩක් වැරදුනේ.

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්නවා.

0: පැමිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේ.

0: 4:57 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන පහ වෙන්න හවස 3:00 තියෙන්නේ.
1: ඔන්න මෙන්න.
0: අද සම්පත වාසනාව මහජන සම්පත ලොතරැයි අරගෙන ඔයාලට පුළුවන් ජීවිතේ ගොඩදා ගන්න එක රැයකින්. අන්න ඒකට ඔයාලට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන එක විතරයි.
1: මහජන සම්පත ගැන කතා කරනකොට අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කෙරුවා තමයි මහජන සම්පත ලොතරැයි. ඉතින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම වාර මතක් කරන්න ඕනේ රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි ඔබවත් ජයග්‍රාහකෙක්, කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් මහජන සම්පත කරන්නේ. ඉතින් ඔයත් වැඩියෙන් රුපියල් 40ක් නිවේදන් කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වේදන් කළ වැඩියෙන් මහජන සම්පත ගත්තොත් එහෙම ආරත් ලංකම තියෙන සුපුරුදු විදිහටම කෝටි 2 සුපුරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග සමගින් අනෙකුත් සෙසු තෑග්ග සියල්ලම දිනා ගන්න.
0: ඒ වගේම තමයි ආගේ වගා බිම සරුසාරවත් වගා බිමක් කරගන්න ඕන කරන වතුර ටික සපය ගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන ඔයාලට පුළුවන්කම තියෙනවා සූර්ය ශක්තියෙන් පමණක් මේ වැඩ කරන වෝටර් පම්ප් එක හරහා විදුලියට අමතර වියදමක් දරන්න නැතුව වගාවෙන් හොඳ ආදායමක් ලබා ගන්න.
1: ඉතින් ඔන්න අපේ ගොවි මහතුණු කල්පනා කර කර ඉන්නපා ඩීප් ටෙක් ආයතන සම්බන්ධ කරගන්න. මොකද අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න තියෙන එකම විසඳුම තමයි ඩීපෙක් සෝලා වතුර මෝටරයක් ඔයාගේ අස්වැන්නට, ඔයාගේ ගොවිතැනට ගන්න එක. ඉතින් සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීපෙක් සෝලා වතුර මෝටරේ ඩීපෙක් ආයතනය ඔන්න අපේ ගොවි මහතුන් වෙනුවෙන් ලබා දෙන්නේ. නිසා කතා කරන්න දැම්මම 0711 711 1 කතා කරලා ඩීපෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අතපය වෙහෙසලා වැඩ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්කම තියෙනවනේ. අපිට හයිය හත්තේ තියෙනවා නම්, අතපය හොඳට තියෙනවා නම් වගාවක් කරගන්න ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට වගාවන් හරහා ඔයාලට ජීවිතේ ගොඩනගා ගන්න, ව්‍යවසායකයෙක් වෙන්න හොඳ අත්ලක් සපයන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් ඔයාලට උදව් කරන්න සූදානම් ඉන්නවා. ට්‍රයි කරලා බලන්න. හැමදාම එකම තැන ඉඳලා පල් වෙන ජීවිතයක් ගත කරන්න නැතුව ඔයාලට නැගිටින්න පුළුවන් කියලා
1: ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරය ගැන කතා කරනකොට, කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි ඔයාට මතක් කරන විශේෂයෙන් අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම, තේතත්කම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවසන් සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැරීමේ අරමුණෙන් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වෙන්න.
0: ඔය මොන දේ කරන්නේත් අපි කන්න බොන්න ඔය දේවල් ටික කරගන්නනේ, ජීවත් වෙන්නනේ, හැම දේම කරලා අන්තිමට ඉතින්
1: කන්න නැත්තම් වැඩක් නැහැ.
0: කන බොන දේට වියදම් කරන්න අපිට හිතේ හැටියට වියදමක් තරන්න සල්ලි නැත්තම් මොන දේ කරත් වැඩක් නැහැනේ.
1: ඔව්.
0: ඒක නිසානේ කියන්නේ මචං කන බොන දෙයට වියදම් කරන්න ලෝභ වෙන්න
1: එපා. අන්න හරියට.
0: අපි ඔක්කොම කරන්නේ ඕකටනේ. එහෙම කියලා කියනවනේ නේද? අන්න ඒ නිසා කන බොන දේවල් ටික හරියට රසට උයාගෙන හදාගෙන කන්න, ඔයාලට වසවිස නැති කෘතිම රසකාරක වර්ණකාරක නැති විජේ නිෂ්පාදන එකතු කරගන්න වෙනවා.
1: විජේ කුළුබරු ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ. හැම ගෙදරකම තියෙන නියම රසට කුළුබරු ටික තමයි විජේ නමින් අපිට ලැබෙන්නේ. ඉතින් විජේ කියලා කිව්වහම විජය ඉන්දියාපපිටි, විජය තෝසෙපිටි, විජේ නූල්ස් මේ කියන දේවල් අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ හැමදේම අපේ රස රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන සමගින් ආට පුලංකම තියෙන ලංකම තියෙන වෙලෙන් සැලෙන් වෙන පුළුවන් සුපිරි වෙලෙන් සැලෙන් වෙන පුළුවන් මිලදී ගන්න
0: සුබ සන්ධ්‍යාවක් හවස 5:00 වෙලාව.

0: හවස පහයි විදාදී නමයයි වෙලාව කොන්ද කඩා ගන්න එපා.
1: වැලි කරන්න තව පොඩ්ඩෙන් මෙතන ලොකු අබැද්දියක් වෙනවා.
0: අබැද්දියක් කියන්නේ
1: භූමිකම්පාවක් වෙනවා.
0: කන්දක නැති වුණා මගේ මේ හරි ෂෝක්.
1: තාදී වැටුනොත් එහෙම ඊට වඩා අපල්නේ මම මෙතනින්. ඔයා දැක්කනේ මම දාලා ජිම්නාස්ටික් පාරක් දාලා රක් ගාලා වාඩි වුණා. ඒහිඳ බේරුණේ.
0: ඒකයිනේ. දක්ෂයි ඔයා.
1: හැම
0: පැත්තෙම පුදුම ටැලන්ට් එකක්.
1: ඔයාට මාව හම්බෙච්චගෙන කොච්චර සතුටු වෙනවද?
0: පුදුම සතුටක් තියෙන්නේ ඇත්තටම. උතුරල යනවා. පොලෝ පලාගෙන යන්න හිතන වෙලාවකට.
1: අන්න ඒකයි කිරි තිරෙනා නේද?
0: පුළු පොලෝ පලාගෙන යන්න හිතන වෙලාවකට. ඒක මේ මම නොකිය හිටියේ.
1: මගේ ලස්සන මූණක්.
0: වායික හබු නිසා හොඳයි මට ඒක කියන්න අවස්ථාවක් ලබා දුන්නා.
1: ඔව් මං අවස්ථාව දෙනවා.
0: හිත රිදේ කියලා මං නොකිය නොකිය හිටියේ.
1: හිත රිදෙන්නේ මං එන්නේ ආයි.
0: හිත රිදේ ගා අපි මැසේජ් කරපු අය ගැන කිව්වේ නැත්නම් ඉක්මනට කට්ටිය මතක් කරමුද?
1: සුදේෂ් ඉන්නෝ මේ වෙලාවේ අපි වහගෙන වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ සීෂෙල්ස් වල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඊට පස්සේ තුෂාර ඔයාවත් එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට මේ වෙලාවේ එකතු වෙනවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. වසන්ත මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. චූටි දුව මදු ෂී වයිෆ් ඉන්දික මහන්සිය අනතක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඔන්නේ කියන්නේ. කොටියා කුඹරේ තමයි වසන්ත එකතු වෙන්නේ. ඔයාවත් එකතු කරගන්න ඕනේ වෙලාවේ. නිකිනි මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලානි ඉඳන්. ඔයාවත් එකතු කරගන්න ඕනේ දවකේම ලස්සන සින්දුවකට පුස්සැල්ලා ඉඳන් අනුර ඔයාවත් එකතු කරගන්නවා. හෙතකොට ශ්වේතා ඔයාවත් එකතු කරගෙන අපි සින්දුවකට යන්නයි ලෑස්තිය.
0: සින්දුවට යන්න කලින් අපි කියන්න ඕන අපි ලයිව් එන්නයි යන්නේ. ලයිව් එන්ටයි යන්නේ
1: සුදානම.
0: අපේ Facebook page එකට යන්න.
1: හරි.
0: අපේ page එකට ගිහිල්ලා අපේ live එකත් එක්ක join වෙන්න.
1: ලක්හඬ අපේ official Facebook page එකට යන්න.
0: දැම්ම ready වෙන්න.
1: අපි එනවා. ඔයාව බලන්න.
0: පහයි විනාඩි 11යි වෙලාව.

වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 9579. කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 2026 වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට
2: Live, beat, equator, mix winner.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: Morning Drive Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්දනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

අවස පහයි විනාඩි 22යි වෙලා ඉවිනින් ඩ්‍රයිව් එක අපේ Facebook live එකට ඔයාලට join වෙන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ. අපි ඇවිල්ලා ඉන්නේ live වල අපිත් එක්ක කතා කරන්න, අපි බලන්න, message එකක් කියවන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේදී. live එකත් එක්ක join වුණොත් ඉන්න. ඉතින් මෙන්න මේ සින්දුව specially අපිට ඕන කියලා කිව්වා කවුද? මෙතුකනේ. මෙතුක යාගේ birthday එකද? යාගේ birthday එක. යා නෙවෙයි මේ සින්දුව ඉල්ලුවේ හැබැයි වෙන කෙනෙක්. මෙතුක ඉල්ලුවේ. මෙතුක ආඩ ඔන්න මේ සින්දුව දෙනවා ආඩ happy birthday කියන ගමන්. මෙතුකගේ birthday එක තිලක්ෂි තමයි සින්දුව ඉල්ලුවේ. මං ඒකනේ ඇහුවේ කවුද කියලා.

0: Lakhanda Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: හවස පහයි විනාඩි 27යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න ඕන ගොඩක් අය ඉන්නවා.
1: ඔව්.
0: සිඳුවක් අහන්න කවුද මැසේජ් කළා තියෙන කියලා ඉක්මනට ඩාන්ඩාම් බාම් බාංගාලේ යන්න අපි කියාගෙන.
1: හා කුලන් ඉන්නවා මේ පැත්තෙන් ඔන්න අපි එකතු කරගන්න මේ වෙලාවේ සිඳුවක් අහන්න. ඊට පස්සේ ප්‍රියංගිය ආවත් එකතු කරගන්නවා. උඩුගමිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි නිකිනි ගැන කිව්වා. සවිඳු ඉන්නෝ මේ පැත්තෙන් අපිත් එක්ක එකතු වෙලා. අයියේ සුබ සන්ධ්‍යාවක්. අක්කේ සුබ සන්ධ්‍යාවක්. අපි සද්දටම අහගෙන ඉන්නේ කියලා තියෙන. කලුතරින් තමයි මැසේජ් එක එවන්නේ. දිලුක්ෂ නෝනා දිනේෂා ලැබෙකේ පියලා අයියා එතකොට සුමිත් මල්ලි ප්‍රියන්ත කගෙන් මම සාන්ත මමවත් එකතු කරගන්න කියලා කියන. හරි. ඔන්න ආලව එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දු කරේ. ඊට පස්සේ අපිට සින්දුවක් දෙනවද චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දුවා මාෂි පුදා මාලින්ද නෝනා දම්මි අන්තිමේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ.
0: අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. තේ එකක් බොනකොට විජේ තේ කෝපි එකක් හදාගෙන බොනකොට අපි ලයිව් එකට ඇවිල්ලා මේ වෙලාවේ Facebook live එකේ අපිත් එක්ක
1: කතා කරන ගමන් chat එකක් දාන ගමන්
0: හොඳ රස කෝපි එකක් හදාගෙන පැත්තකින් තියාගෙන බොන ගමන්
1: හරි
0: අනේ chat එකට set වෙන්න පුළුවන්කම තියෙනවා. විජය කෝපි එකක් ගෙදර ගෙනihin තියාගන්න හදාගන්න රසට කෝපි එකක්. තේ එකක් බොනෝ නම් විජේ තේ ගෙදර තියෙන්න ඕන නේද?
1: ඔව්. ඉතින් ඔයාලට මේ විජය කියන නිෂ්පාදන හැම තැනම ගන්න පුළුවන්කම තියෙනවා. විජය කියන නම කොහෙවත් වරදින්නේ නැහැ. ඒකයි අපේ රසය දැන් රටේ සම්මතත් බෙදන්නේ. ඉතින් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන්කම තියෙනවා. විජය නිෂ්පාදන මිලදී ගන්නවා.
0: ඩෝමා නිෂ්පාදන කිව්වට පස්සේ ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ලංකාවට හඳුන්වා දෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සමාගම. හොඳ අලෙවිෙන් පසු සේවාවක් එක්ක මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලගේ මේ මැෂින් ගත්තොතින් මා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ගොඩ යනවා අනිවාර්යෙන්ම.
1: අදින් ඔයාට පුළුවන්කම තියෙන සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කල්වැටිපත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ ගන්න. එතනින් එහාට ගියාට පස්සේ ඇඹරූම් යන්ත්‍ර, පොල්තල හිඳින යන්ත්‍ර, මේ කියන යන්ත්‍රත් ඔයාට ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදලි වලින්. නොම්බර 31 එළහෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්නත් පුළුවන්. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. 01176979579
0: පහයි විනාඩි 29 වෙලාව මන්ද පමා ඔයා තාම අපේ Facebook live එකට

0: හවස පහයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: මේ සමහර හඳුන් කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ධම්මපදයේ තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: රටට වග කියන රේඩියෝ
1: සස 5 විනාඩි 45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සස 6 තියට බලාපොරොත්තු වන්න
3: සම අනුග්‍රහය
4: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
5: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි mega power tag දැන් double වෙලා සුපිරි tag තුනක් ප්‍රථම tag එක ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ tag සමග සුපිරි අංකයට tag mega power
6: සහයෝගීතා අනුග්‍රහය
7: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු travels 77 37 797
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
7: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
1: කලාපවලින් අතුරුදන් වූ පෞරාණික සිතුවම් පාස්කු ප්‍රහාරයේ හෙළි වූ තොරතුරු බ්‍රිතාන්‍යයෙන් හිමි වූ පැසසුම ඉරානයට යන පාකිස්තාන හමුදාපති
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6 තියට බලාපොරොත්තු වන්න

0: ක්‍රෂික්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: තුමයි මේ කඩල බලන්නකෝ. මං හදන්නම් විජය කීරි මාළු කරී.
4: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: ලකන්ද Radio ITN.

0: පහයි විනාඩි 54යි වෙලාව. හවස 6 වෙන්න තව විනාඩි 6ක් තියෙනවා. හරි නේද ගණන්?
1: හරි.
0: ගණන් බලන්නේ.
1: 6යි කියලා කිව්වා.
0: 6ෙන් අඩු කරා 6ක්.
1: 6ක්.
0: 54යි. තග්ගාල ගණන් හදාගත්ත. හොඳයි යා.
1: හොඳයි.
0: මම දක්ෂයි. මම දක්ෂයි.
1: කලරෙක පොඩක් උස්සලා.
0: හරි එමනම් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම වාගේ වගාවක් කරලා ජීවිතේ ගොඩ යන්න කියලා හිතාගෙන ඉන්න අයට.
1: හරි.
0: ව්‍යවසායකෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. තමන්ගේ කියලා දෙයකින් නැගිටින්න ඕන කියලා හිතන අයට. හොඳ මඟ පෙන්වීමක් නොතිබුණොත් අතරමඟ අතරමං වෙන්න පුළුවන්. සල්ලි ටික නැති වෙන්න පුළුවන්. සල්ලි නැති නාස්ති වෙන්න පුළුවන්.
1: වැරදි තැනකට දැම්මොත් ඒ සල්ලි ටික.
0: වැරදි ආයෝජනයකට ගියොත් නේද? එහෙම නැතුව හරි විදියට ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න කසාගල ප්ලාන්ටේෂන් වල උදව් කරන්න බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන කියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරයේ උන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙනවා අපේ තරුණ පරපුරට ව්‍යවසායක අතර පිවිසීමට මඟ සැලසීම සලසා දෙන්න. ඉතින් කසාගල සුපර්වෙලන්සල් ජාරය ගැන කතා කරනකොට ඔවුන් ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් එකතු වන දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සැමට පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් එකතු වන්න.
0: දැන් මේ දවස්වල මේ වහින වැස්සත් එක්ක
1: හරි
0: දැන් වැහැලා ඉවරයි කියලා හිතාගෙන ඉන්නවනම්
1: නෑ
0: ඉවර නැහැ.
1: නෑ නෑ. එහෙම හිතන්න එපා.
0: තව එනවා. මේ වැස්ස ඉවර නැහැ. පොඩි తాවකාලික නවාතුමක් විතරයි.
1: ඔව්.
0: ඉස්සරහට ආයි තව වහින ඉඩ තියෙනවා. මෝසම් වෙන්නේ ඉස්සරහට කියලා අපිට කියලා තියෙන්නේ.
1: ඔව්.
0: අපි ඒක බලාපොරොත්තු වෙනවා කොහොමනත් ඔය වග විශේෂයෙන්ම දැන් වැස්සත් එක්ක හා වටපිටාව පිරිසුදුව නොතිබුණොතින් මේ දවස්වල ඩෙන්ගු ආයිමත් හිසෝසොමින් තියෙනවා. මේක බරපතල තත්ත්වයක්.
1: ඔව්.
0: දිස්ත්‍රික් ගත්තට පස්සේ දිස්ත්‍රික් කීපයකට මේ තත්ත්වය ටිකක් වැඩිපුර බලපාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට වගේම කොළඹ දිස්ත්‍රික්කයට සහ
1: නුවර
0: මේ වගේ නුවර ඒ වගේම දිස්ත්‍රික් කීපයකට බලපෑම් ඇති කරලා තියෙනවා දැනටමත්. ඉතින් මේක වළක්ව ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබටම තමයි. ඉතින් වටපිටාව සුද්ධ කරගන්නවා කියන එක මහා මෙරක් විදිහට.
1: තව කෙනෙක් ඇවිල්ලා ඔයාගේ වත සුද්ධ කරලා දෙන්නේ නැහනේ.
0: දෙන්නේ නැහැ. එහෙම ව්‍යාපෘති බලාපොරොත්තු වෙන්න එපා කාගෙන්වත්.
1: වාඩ
0: පුළු පුළුවන් වෙලාවට වටපිටාව පොඩ්ඩක් ඇවිදලා කරලා වතුර එකතු වෙන තැන් සුද්ධ කරලා දාන්න.
1: සමහරට අපිට හිතෙන්න පුළුවන් නේ ඔක්කොම මස් කරලා තියෙන්නේ කියලා නේ ආයි පාරක් බලන්න.
0: ඒක වටිනවා. මොකද අපි නොදැනුවත්වම සමහර වෙලාවට වතුර එකතු වෙන තැන් ඔයාගේ ගේ වටපිටාවේ තියෙන්න පුළුවන්. ඩෙන්ගු වතුරව හැදිලා දෂ්ට කරාට පස්සේ ඔවා සුද්ධ කළ වැඩක් නැහැ. එතකොට ජීවිත වලින් පවා වන්දි ගෙවන්න වෙලා ඉවරයි.
1: ඒ
0: නිසා දැම්ම පරිස්සම් වෙන්න දැම්මම ඒ සම්බන්ධයෙන් සල්කලිමත් වෙන්න කියන එක තමයි සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම ඔබට දැනුවත් කරන්නේ. හවස 5:57යි වෙලාව.

0: පැතිරින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා.

0: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න.
1: මයිති රසන්න නම් අහිංසකෙක් තමයි. මටුගෙන අනුකම්පයි. හැබැයි ඉතින් මේ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ. මං බැඳිලා නෑනේ. මගේ කෙල්ලට කසාද බඳලා දෙන්න.
0: පහේ ළමයි.
2: මේ උත්තර නංගිනේ. මොකද නංගි මේ?
3: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
2: ඇයි නංගි? මොකද්ද උනේ? ප්‍රසන්න ගීත එකක් හදාගෙන ඉන්නකො. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
5: සුබ සන්ධ්‍යාවක් අප සහයේ විනාඩි 3යි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා

0: ඉවිනිින් ්‍රයිවෙක් අදත් ඔන්න ගොඩක් හවස්සලා තියෙන් හැඳවලාතියෙන් හැත් පහුවෙලා තියෙන්. අපි මදකරනුව විජ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑම වේල රසගන්ව ගන්න ඕට ගෙදර තියෙන් මොන් නිෂ්පාදන පෙලක්තම විජ නිෂ්පාදන කියයන් සීදසියත්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදනවා ගෙදර ගෙනන ඩන්ගේ නම බලම ගෙනයන්න විජය නිෂ්පාදන වලින්
1: විජය කියෙන නම කොහෙවත් වර්දින නෑ ලගම තියෙන වෙන සැලෙන් වන්න පුළුවන් සුපරි වෙන සැලෙන් වන්න පුළන් ආට පුළුවන් අපේ රසේ රටේ සම්බට බෙදන විජ්‍ය නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේම අද සම්පත කියන්නේ මහජන සම්පත කියන්නේ වාසනාව ඔයාගේ දොරකඩට අරගෙන එන ලොතරැයි කියලා අමතක කරන්න එපා. ඉතින් කොතනින් හරි ඔයාට අවස්ථාවක් ලැබෙන තැනකින් ටිකට් එකක් ගන්න. සමහරු ඉන්නවා චාරු මේ මෙන්න මෙතනින් ගන්න ඕන, මෙතනින් තමයි වාසනාව තියෙන්නේ එහෙම කියලා හිතාගෙන ඉන්නවා. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තැනක අපේ වාසනාව තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට හම්බ වෙන ළඟම තැනින් ඔයාට අවස්ථාව ලැබෙන මුල්ම තැනින් ඔයා මහජන සම්පතක් අද ගෙදර අරගෙන යන්න. සමහර විට අද දවස වෙන පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස.
1: ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත වැඩි වැඩි මිලදී ගත්තොත් එහෙම කෝටි 2ක සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට ඉතින් හැමදාම ඔන රුපියල් 40ක්නේ පුංචි රුපියල් 40ක් වෙනදාක කළා මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට්, සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න. ඔයාට තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා ආයෙත් කතා කරමු.

0: ඇත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන්
2: සීනික තනි වෙලා
3: මිස්ටර් ෂිනාල් මං යන්න.
4: එපා.
3: එපා කියන්න එපා.
4: බය වෙන්න එපා ළම. මං අපුරු නෑ.
5: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
6: හෑ මහත්තයා. අද අජිත් ආවද මෙහි?
4: ඔව්.
6: ඉතින් ඒ කිව්වේ නැත්තේ?
4: අහන්න නැතුව කියන්න මට පිස්සුද?
5: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
2: සීනෙක තනි වෙලා.
7: ඔබේ කෝටිපති සීනෙය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හවස 6යි විනාඩි 22යි දැන්.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: කෝල් ඩ්‍රයිව් වික්ටර්
5: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
6: ඉවිනින් ඩ්‍රයිව් එක අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන, වාගේ කෑම වේල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ, විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදා ගන්නවා නම් තෝසේ ඉඳියාප්ප පිටි, ඒ වගේම කුරක්කම් පිටි, මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට, දේශීය දෙයක් විදිහට, දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
0: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදක ගණත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි යන්නේ ගිහින් එන්න. ඔයාට සුබ දවසක්. මම චාරෝ.
6: සුබ දවසක්. අපි යනවා. මම චමිත්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපතහරින දැන් නව නිමාවකින් එන ඩෝමස් වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 5479
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ලක්හඬ රේඩියෝ ITN

0: දෙදහස් පහළවේදී කලාභවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්. පාස්කු මහමුලකරු හෙළිවෙද්දී තවත්තරතුරු රැසක් එළියට. තෙකුණාමලයේ තෙල් ටැංකි දෙකක වැඩ අවසන්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බ්‍රිතාන්‍යයේ පැසසුම්. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කරන බව රජය කියයි. ඉරානයට යන පාකිස්තාන හමුදාපති. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ජාතික කලාභවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව අමාත්‍ය හිනිතුම සුනිල්සිරි මහතා සඳහන් කළා. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් මගින් 2015 වසරේදී කලාභවනයේ චිත්‍ර සහ මූර්ති සමීක්ෂණය කිරීමකින් අනතුරුව මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ පිළිබඳ මෙවැනි විට විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
1: ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කතානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා. පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලාභවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලාභවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි. ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතී. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කර ලද තොරතුරු කැඳවීම් වලට අනුව තොරතුරු ලබා දීලා තිබෙනවා.
2: තව කොතෙක් කාලයක් ඇයිද මේක නැවත විවෘත කරන්නේ?
1: ජෝන්සිලා රංගහලත් මේ වගේම වසා දමලා තියෙන එකක් තමයි ප්‍රතිසංස්කරණයට. මම අන්තිමට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ගත්තා. ජෝන්සිලා රංගහල තව ටිකක් ප්‍රමාද වෙන නිසා එතනට වෙන් කරලා තිබිච්ච මුදලක් පවා ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද ඇතුලේ ජාතික කලාභවනයේ කටයුතු අවසන් කරගන්න කලාභවනට පවර ගත්තා. ඒ නිසා මේ සම්බන්ධව රැස්වීම වාර ගණනාවක් පවත්වලා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් දෙසැම්බර් මාසයට කලින් කලාභවන විවෘත කරගන්න පුළුවන් බව තමයි නිලධාරීන්ගේ අදහස වෙලා තිබෙන්නේ.
0: ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සියලු නිලධාරීන්ගේ ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීමට කමිටුවක් පත්කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජ් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
3: වයස අවුරුදු 55 සම්පූර්ණ වී වෛද්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් වූ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙත දුබලතා විශ්‍රාම වැටුප මෙතෙක් නොගෙවා සිටීම නිසා ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කරලා ස්ථාවර දීමනාව දීම මෙතෙක් සිදු කරලා නැහැ.
2: ප්‍රතිතුමියනි, ඒක අපි ඇත්තටම විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. නව කැබිනට් පත්‍රිකාවකුත් අපි සකසලා තිනවා. ඒකේ 99%ක්ම දැන් අවසන් කරලා තින්නේ. ඒ කියන්නේ තමන්ගේ වයස අවුරුදු 55 පසු විශ්‍රාම ගොස් වෛද්‍ය මණ්ඩල වෙත දුබලතා ප්‍රතිසදයේ නිර්දේශය ලබාගත් අය, ඒ වගේම අවුරුදු 55ට පෙර විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55න් පස්සේ වෛද්‍ය මණ්ඩල වලට ගිහිල්ලා තමන්ගේ ආබාධිත තත්ත්වයේ ප්‍රතිසත්‍ය නිර්දේශ වෙන අයවලුන්, ඊළඟට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත නමුත් සේවා කාලය අවුරුදු 5යි 12යි සහ අවුරුදු 20යි 22 නිලධාරි සහ සෙසු නිලධාරීන් අස්ව ගිහිල්ලා එහෙම නැත්නම් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55 සම්පූර්ණ වෙන්න කලින් ඒ නිසා ඔවුන්ට වෛද්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් වෙලා ඒකට ලැබෙන ප්‍රතිශතයේ 90 දීර්ඝ කාලයකට පස්සේ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙන්න තියෙන අයවලුන්ටත් ඒ ප්‍රතිශතයේ 90 අනිවාර්යෙන් නිර්දේශය වෙනවා. ඒ වගේම යුදමය වාතාවරණ කාලේ ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුනුත් ඉන්නවා. absent without leave කට්ටිය ඔවුන්ටත් ඒ සේවයෙන් ඉවත් කර වුණත් ඔවුන්වත් අපි නිර්දේශ කරලා තිනවා. මේ අලුත් කැබිනට් පත්‍රිකාවෙන් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තා විශේෂ කමිටුවක් පත්කරන මේ ආබාධිත මියගිය වැන්දබූ ක්‍රියාන්විතයේදී සහ ක්‍රියාන්විත නොවන නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවට ඉඳුරාම සම්බන්ධ නැති එහෙත් ක්‍රියාන්විත වලට රාජකාරියට අදාළ අයවලුන්ට පවා ඔවුන්ගේ තියෙන සියලුම ගැටලු ප්‍රශ්න ආරවුල් විසඳන්න විශේෂ කමිටුවක් පත්කරන්න

0: නැගෙනහිර වයඹ උතුරුමැද සහ උතුරු පළාත් ආවරණය යන පරිදි ස්ථාපිත කරලා තියෙනවා. ඌව පළාත සහ සබරගම පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උපඒකක ස්ථාපිත කිරීමට නියමිතව තියෙනවා. මෙවැනි අපරාධ සහ අනිකුත් අපරාධ විමර්ශනයේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර යනු ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා.
1: රුපියල ආක්‍රමණය වීම මත ආර්ථික කඩාවැටීමක් පිළිබඳ විපක්ෂය අසත්‍ය ප්‍රචාරය කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අනගු සියලුම ආර්ථික දර්ශක මත ආර්ථික කඩාවැටීමක් පිළිබඳ කිසිදු ආකාරයකට මත පල කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
2: විපක්ෂයෙන් උසායන් දරුවා මේ සංසන්දනය කරන්න 2022 විදේශ විනිමය අනුපාතය 370ට එවගේ ප්‍රමාණයකට ගියා. තව ටිකයි යන්න තියෙන්නේ. දැනට අපි පිළිගන්නවා මේක විදේශ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයකට ඉහළට යමින් තියෙනවා. 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ 370 තිබුණේ. ඔන්න ආර්ථිකයේ බිඳ වැටෙනවා, ආණ්ඩුව වැටෙනවා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන ලෑස්ති වෙන්න අපි විපක්ෂය ආණ්ඩුව බාර ගන්නා වගේ අදහසක්. ඉතලා තේරුම් ගන්න ඔබේ ඒ සිහිනේ ඔබේ ඒ තර්කනේ ඉදිරිපත් කරාට කමක් නැහැ. හැබැයි 2022 ඩොලරේ 370ට ගිය නිසා හෝ විදේශ විනිමය අනුපාතයේ පාලනය කරගන්න බැරි වීම නිසා ආණ්ඩුව බිඳ වැටුණා නෙමෙයි. ආර්ථික විමර්ශයෙන් සියල්ල බිඳ වැටලා වැරදි තීන්දුව අරගෙන රජයේ මූල්‍ය කරමලාකරණය සිදු නොකරපු නිසා තමයි මේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ආර්ථිකය ඉර කරලා ආනයන සියල්ල තහනම් කරලා ණය ගෙවන්නේ නැතිව කිසි දෙයක් කරන්න නැතුව ඉතුරු කරගෙන ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට ඉහළට යන විදේශ විනිමය අනුපාතයේ ඒ ඉහළට යෑමෙන් නිර්මාණය කරන අර්බුදේ නැවත කරගිලා ආර්ථික අර්බුදේ නැ චක්‍රයක් විදියට ඒගොල්ලෝ හිර වෙලා තිබිච්ච එකක් අපිට පෙන්눔 කරන්න උත්සාහ කරනවා. දැන් මේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියාට පස්සේ ආර්ථික අර්බුදයක් එනවාද කියලා නෑ. ඒක තමයි අපි ඊයේ විවාද කළේ 2025 වර්ෂයේදී අත්පත් කරගත්තු මූල්‍ය ස්ථාවරත්වයේ ආණ්ඩුවේ ආදායම එකතු කිරීමේ ස්ථාවරත්වයේ අතිරික්ත ධනය. ඒ නිසාම තමයි අපිට විශේෂ සහන ලබා දෙන්නත් පුළුවන්. කිසිදු ආකාරයකට මෙතෙන්දී තර්කණයක් හෝ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නෑ. විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියයි කියලා ආර්ථිකය පල්ලෑට යනවා කියලා අපි කලමනාකරණය කරගන්න වෙනවා. ඒ වගේම ඉහළ යෑමේ පහළ යෑමේ ප්‍රතිඵල වාසි අවාසි විද තත්ත්වයන්ට තියෙනවා.
1: ශ්‍රී ලංකාවට හිමි වන අරමුදල් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.
2: අත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා අපි බෝධුරට බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 800 අපට ලබා දෙවි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 480ක් දක්වා අපට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපට කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ මේ කල්පනාකරණය කරගන්න. මේ හුදෙක් අනවශ්‍ය නීතියක් රීතියක් දාලා පාලනය කිරීමෙන් ආර්ථිකයේ හැකලවීමක් සිද්ධ වෙනවා. ක්‍රියාමාර්ගයේ ආර්ථිකයේ හකුලවලා නවත්තලා උත්තර හොයන එක නෙමෙයි. ක්‍රියාත්මක වෙන ආර්ථිකයේ ඇතුළේ මේ කටයුත්ත කරන්න ඕනේ. ඔවුන්ගේ රුපියල වැඩිම අප්‍රමාණ වීම දැන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 65%ක් පවත්වාගෙන තියෙනවා. ඉන්දුනීසියාව ඔවුන්ගේ රටේ දේශීය මුදල ඉතිහාසයේ වැඩිම ආකාරයට අප්‍රමාණ වෙලා තියෙනවා. හැබැයි 7%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ කරුණ වලින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයට පිටින් තියෙන සාධකයක් නිසා විදේශ විනිමය ක්‍රියාත්මක වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ කියන කාරණය.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පාර්ලිමේන්තුවේදී පළ කළේ මෙවන් අදහසක්.
3: ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, අද වෙනකොට දැන් ඩොලර් එක ගිහිලා තියෙනවා නිල වශයෙන් බැලුවොත් 346කට 8කට. අපි දැක්කොත් එළියේ 355කට යන්නේ ඩොලර් එක. කට්ටක් ගාලා වෙනස් වෙනවා ඩොලර් එක. දැන් අපි අහන කැමති ඔබතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. දැන් ආනායන බාණ්ඩ ඔක්කොම මිල ඉහළ ගිහිලා තියෙන්නේ. අර්බුදයක් නැහැ කියලා. අර්බුදේ නැත්නම් මොකද? පාරට බෑලා බැලුවා නම් අර්බුදේ පේනවා.
1: අමාත්‍ය සුනිල් කුමාර ගම්ගේ මහතාද ආර්ථිකය ගැන කරුණු ඉදිරිපත් කළා.
4: ඉතින් අපි ආණ්ඩුව ගන්නකොට මේ විදේශ විනිමය ගැන කෑ ගහන කට්ටියක් දන්නවා. සෝරි, වාහන ආනයනය සම්පූර්ණයෙන් නවත්තලා තිබ්බේ. ඒ වගේම සමහර ආනයන භාණ්ඩත් ඒ වෙනකොට නවත්තලා තිබ්බේ. ණය ගෙවන එක සම්පූර්ණයෙන් නවත්තලා තිබ්බා යම් කිසි කොන්දේසි කීපයකට යටත්. එතකොට මෙන්න මේ අර අකුලවල වහලා හෙන ආර්ථික කළමනාකරණය කියලා දන්න මාර පොරවල් කියලා කරේ අපේ රට අකුලෝපයක ආර්ථිකය. අපි අකුලෝප ආර්ථිකය අපි දිගහැරලා මේ ආර්ථිකය අපි ස්ථාවර කරා. විදේශ රටවල් ජාත්‍යන්තර ආයතන පවා පිළිගන්නෝ මේ අවුරුද්ද ඇතුලේ අර බංකොලොත් ආර්ථිකය අපි තාවර කරා කියන්නේ. මේ විපක්ෂයේ කට්ටියට මේක චුට්ටක් තේරෙන්නේ නැහැ. විදේශ විනිමය උච්චාවචනය ආර්ථික අර්බුදයක් කියලා විග්‍රහ කරගෙනත් යනවා. දැන් ඒක තමයි අපෙන් බාහිර යුද්ධයක් තියෙනවා කියලා විපක්ෂයට අමතකයි. එතනින් එහා මොකක්වත් මතක නැහැ. ඒතොර දිට්වා ආපු එක ඒක අදාළම නැහැ. ඛනිජ තෙල් ආනයනය ජනවාරි වල ඉඳලා මේ වෙනකොට තිබුණට වඩා පස්ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඒතර අපිට මේකට ඩොලර් ඕන වෙනවා. දැන් ඒක අපිට වළක්වන්න පුළුවන්. විපක්ෂය මේක ඇතුලේ හංගන. දැන් මාර ප්‍රශ්නයක් මේක මේ වෙනකොට ඉවරයි ආණ්ඩුව. ඊළඟ මාසේ ඉවරයි. හීන දැක දැක

0: පුළුවන්.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දැක්වා.
0: කරුණාකරලා රජය වහාම ක්‍රියාත්මක වෙන පරිදි IMF සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වෙන. දැන් IMF ටාගට් එක තමයි අපේ සංචිත බිලියන 14.2ක් පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණා. ඉතින් මේ වගේ තත්වයක් තුළ අන්තිම මොහොතේ රට අමාරුව වැටුණයින් පස්සේ IMF එකට ගිහිල්ලා රටට අහිතකර ගිවිසුමකට ප්‍රවේශ වෙනවා වෙනුවට දැම්මම අනුප්‍රාප්තික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේක දේශපාලන යෝජනාවක් නෙවෙයි, මේක සංඛ්‍යාත්මක යෝජනාවක්.
1: නියෝජ්‍ය මාතේ රත්නගමගේ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ජනතාවගේ පාර්ශ්වයේ සිට කටයුතු කරන බවයි.
2: මේක 2026 වර්ෂයේ අපි ආරම්භයත් සමග අපිට දිට්ටා සුලිකුණාටුවෙන් අනතුරු අපිට මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වීමත් සමග අපේ ආර්ථිකයට බලපෑමක් ආවා. අපි නිහතමානී පිළිගන්න අපිතරක් නේ ලෝකේ අනෙක් රටවලත් මේ ප්‍රශ්නේ ඇති වුණා. සා අපි රජයක් වශයෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද? මැද පෙරදිග අර්බුද වෙනකොට සමුන්නාන්සල නම් හිටියේ බලේ ජනතාවට කියයි පටිතද කරගන්නේ කියලා. නමුත් බලේ හිටියේ ජාතික ජන බලවේග මතක තියාගන්න පටිතද කරගත්තේ අපි.
1: සිරගතව සිටි සිවනේෂතුරේ චන්ද්‍රකාන්තෙන් නොහොත් පිල්ලියන් බැලීමට තමන් බන්ධනාගාරට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා පවසනවා.
3: ඇත්තටම පිල්ලියන් හම්බෙන්න ගියාද?
4: ඔව්, පිල්ලියන්ව බලන්න මම ඉතින් බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙමෙයි ගියේ. බන්ධනාගාරයේ නීතියානුකූලව එළිය කිවිලි අස්සම් කළා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාරයේ දාරෙක් ළඟ හිටියා. ඉතින් මහජන මුදල් වියදම් කළා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලියන් බලන්න ගියාද කියලා අහන් ඉන්න නම් හරි අපරාධයක්. මහජන මුදල් අවභාවිතයක්. මාධ්‍ය අරගෙන ගියේ අය තනියෙන් හොරාට හැංගින හොරාට මේ බන්ධනාගාරයේ තාප්පෙන් පැනලා රෑ ගිහිල්ලා හම්බෙලා කතා කළා අය තාප්පෙන් පැනලා ගෙදර ආවේ නැහැ. අදලත් මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත් ඔහු මේ රටේ ක්‍රස්තවාදී අවසන් කරන මම දැක්ක පහුගිය දිනක සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාත් ඒ පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා. මේ යුද්ධය අවසන් කරන විශාල කැපවීමක් කරයි තියෙන්නේ. මේ කෙනෙක්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටින්නත් අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ.
1: පෙල්ලියන් හමුවීමට ගොස් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාම රාජපක්ෂ සාකච්ඡා කළේ කුමක්ද යන්නේ වහාම රටට හෙළි කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසන්නේ.
5: අපේ රටේ නීති ආධිපත්‍ය තහවුරු වෙමින් මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙමින් අපේ රටේ අපරාධකරුවන්ගේ දැඟලිල්ල, අපරාධකරුවන්ගේ කෑගැහිල්ල ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊයේ දවසේ උසාවියේදී ඒක එළිදරව් වුණාට පස්සේ අපි දැක්ක නාමල් මන්ත්‍රීතුමා ඒ අනිත් පැත්තේ හැරෙන තැපෑලට දානවා ඔව් මම හමු වුණා තමයි කියලා. හරිද? එතකොට දැන් අපි එහෙමනම් නාමල්ලාගේ වකීමක් තියෙනවා. විශේෂයෙන්ම පිල්ලයන් වගේ කෙනෙක් විශේෂයෙන්ම අත්තරංගුවට ගත්තට පස්සේ නාමල් ඒ වගේම මහින්ද ඒ වගේම බැසිල්ලා ගිහිල්ලා පිල්ලයන් එක සාකච්ඡා කරේ මොනවද කියන එක එළිදරව් කරන්න ඕනකම තියෙනවා. මේක උසාවිය වාර්තා වෙන තුරු එවැනි කරුණක් මේක ඉතිරි සමාජ ඉස්සරහා වාර්තා වෙලා තිබුණේ. ඒක නිසා පැහැදිලිව ගත්තොත් එimhe මේ අපරාධකරුවන් හැසිරෙන විදිය මේ රටේ ජනතාවට තේරෙමින් තියෙනවා. ඒක නිසා අපි හිතනවා නීති ආධිපත්‍යය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ තමයි අපේ රටේ අපරාධකරුව සහ දේශපාලන අපරාධකරුව අතිශය කලබල වෙලා තියෙන්නේ. ඒ නිසා නාමල් ට්විටර් දාලා හරියන්නේ නැහැ, එක්ස්පනිවිට දාලා හරියන්නේ නැහැ. වහාම දැන් ඒ සමාජයට එළිදරව් කරන්න ඕනකම තියෙනවා. මොනවද අපි පිල්ලියන් එක ගිහිලා කුටු කුටු කරලා කතා කරේ කියලා. යලි යලි තහවුරුමින් එනවා අපේ රටේ නීතියත් ඒ වගේම නිලධාරීත් ඒ ආයතන ස්වාධීන වැඩ කටයුතු කරන්න පටන් අරන් තියෙනවා කියලා. අපි හිතනවා බොහෝ දේවල් එළිදරව් වෙයි. ඉතින් ඒක නිසා අපරාධකරුවෝ තවත් කලබල වෙයි කියලා තමයි අපිට තියෙන නිසා ජනතාව අවදියෙන් ඉන්න. මොකද අපේ රටේ විපක්ෂය වතුර ටික නටනකම් කලබල වෙවි දඟල දඟලෙදී.
1: මේ අතර පාස්ක යුක්ති සටනේ සාමූහිකය මාධ්‍යම පවත්වමින් සඳහන් කළේ දැනට අධිකරණ හමුවේ හෙළිදරව් වන කරුණු අනුව මිලේච්ඡ පාස්ක ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රයක් බවට පැහැදිලි වෙන බවයි.
6: කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පේරිස් මහත්මයාගේ ඉදිරිපත් කිරීමෙන් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා මේ රටේ ඉතිහාසය පුරාම සිදුවී තිබෙන අසික්කිත දේශපාලන කුමන්ත්‍රණවල සම්බන්ධ වුණු අය, රාජපක්ෂවරුන්ගේ හස්තය ඊයේ එළිදැක්වුණු එබී වාර්තාව මුලින්දලාගට කියවද්දී අපිට පැහැදිලි වෙනවා. ඔවුන්ගේ සැබෑ නිරුවත බොහොම ලස්සනට දැන් එළියට පැමිණෙමින් තිබෙනවා. අපිට මේ බී වාර්තාවෙන් ඉදිරිපත් වුණු කරුණුත් එක්ක හමුදා බුද්ධිංශයේ අයගේ ක්‍රියාකාරීත්වය සහ පිල්ලයන්, කරුණාම්මාන් සහ රාජපක්ෂවරුන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් ලිහවෙන කාරණා තුළ ඉතාමත් පැහැදිලි. පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් සත්‍යය සොයාගන්නවා කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ පුරා සිදු වුණු විශාල ඝාතන සංස්කෘතියක් අපි නිරාවරණය කරමින් සිටිනවා කියන.
1: ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉලියාස් මහතා සඳහන් කළා. කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතියද ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වැඩ කරමු රට හදමු ලංකා කංජි තෙල් පොදු සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුව කොටිකාවතේදී පැවැත්වුණා. ඊට එක්ව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ තෙල් සංචිත වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි.
7: අපි දැන් අවුරුදු 50ක් 60ක් 70ක් පරණ අපේ සමහර ස්ටෝරේජ් ෆැසිලිටීස් තියෙනවා. ගොඩක් වෙලාවට එකක් දෙකක් තුනක් රිපයර් කරලා තිබ්බට ඒකට විශාල ප්‍රමාණයක් ව්‍යාපෘතිය පටන් අරන් තිබ්බේ නැහැ. ඒ වගේම අපේ නල පද්ධති තියෙනවා එක එක තැන්වල. නම් ඒ කිසි දෙයක් අවුරුදු ගානකින් හරියට රිපයර් වෙලා තිබ්බේ නැහැ. අලුත්ය පටන් අරන් තිබ්බේ නැහැ. අපි මේ සියලුම දේවල් විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපේ හිටපු ඇමතිතුමා වගේම සභාපති ඒ සියලු දෙනා මේවා දැක්කා. දැකලා අපිට අවශ්‍ය වුණා මේ අපේ කැපැසිටිස් ටික වැඩි කරගන්න. ඉතින් අපේ ව්‍යාපෘති පටන් අරන් කරන් යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නය දැන් ගත්තොත් අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණෙන් හතරක් පටන් අරන් දෙකක් ඉවර කරලා තියෙනවා. ඒ වගේම සපුගස් කන්ද තෙල් පීරි පහදුව රිෆයිනරිය පුළුල් කිරීමේ ව්‍යාපෘති අපිට බැරල් 50,000 දවසකට පුළුවන්. අපි ඒක ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතිය පටන් අරන් EOI කැඳවල විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ අවිල්ලලා ඇස්ති වෙලා ඉන්නවා. කොළඹ වරායේ කොළොන්නාව නව නල මාර්ගයේ ඒ වගේම කංකසන්තුරේ ඩිපෝට් එකේ දාරිදා වැඩි කරන ව්‍යාපෘතිය කොළොන්නාවගේ ටැංකි හය වගේ ගොඩාක් ව්‍යාපෘති අපි පටන් අරන් කරගෙන යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නය ආවේ. නැත්තම් කතාව අපිට මාසයකට මාසයකම ආරකට වගේ කාලයකට තමයි උඩරිම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ගබඩා කරත් මේව පාවිච්චි වෙන ටැංකි. ගබඩා කරලා අයින් කරලා තියෙන ටැංකි නෙමෙයි. පාවිච්චි කරලා අඩු වෙනකොට තමයි ඊළඟ නැවෙන් ගෙනල්ලා පුරව ගන්න වෙන්නේ. ඒතර අපිට බෆර් ස්ටොක් එකක් කොහෙත්ම තිබිලා නැහැ. එඳන් ඒක හදන ව්‍යාපෘති අපි පටන් අරන් දිනවා. අපි හිතනවා ඒක කරලා ඉවර වුණාට පස්සේ අපිට මීට වඩා යම් ස්ථායීතාවයකට එන්න පුළුවන් කියලා.
1: අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවිට් කූපර් මහත්මිය අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් කවුන්සලයේ 43 වන පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව දිට්ඨිව සුලකුණටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සහ දෙරට අතර බෙරිඳ මෙන්ම අපරණ කටයුතු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව ප්‍රවර්ධනයට දක්වන උනන්දුව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරියගේ ඇගීමට ලකුණා. මේ අතර අග්‍රාමාත්‍යවරිය සහ එක්සත් රාජධානියේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් මහත්මිය අතරද සාකච්ඡාවක් පැවැතුණා. ආයතනික හවුල්කාරිතය පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහතික කිරීම, සිසුන් සහ අධ්‍යාපනිකයින් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් රජය සම්පූර්ණයෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කළා. ඒශාල් අමාත්‍ය ඉටමාර් බෙන්වීර් විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ග්ලෝබල් සමුන් ෆෝටියා හීරැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරයයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල සහ සංවේදී පළ කරන බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා. බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව යහපැවැත්ම සහ ගෞරවය සහතික කළ යුතු වනවා. ඒ කඩනමින් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඒශාල් විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි විදේශ අමාත්‍යංශය පවසන්නේ. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාවට අඩු අවධානමක් පවතිනවා. කෙසේ වෙතත් ඒ ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය පාන්ත කරුණාපේ මහතා පෙන්වා දුන්නේ.
8: අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකනෝ බැලුවාම ඉතාම අඩු අවදානමක් තමයි ශ්‍රී ලංකාවට තියෙන මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා සහ බලපෑම සඳහා. එසේ වුණත් මේ සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්ව මූලික කරගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීමක් තිබුණා. එහිදී යම් යම් කාරණා ගැන විශේෂ සැලකිල්ලක් ගත්තා. පළවෙනි දේ තමයි ගුවන් තොටුපළ ආශ්‍රිතව නිරෝධානයකේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එහි තියෙන ආවේශන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි විදිහක සැකසිත රෝගියෙක් වාර්තා වුණොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෝවන රෝග විද්‍යායතනය අපි සකස් කරලා තියෙනවා. රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් විසින් ඒ අවශ්‍ය දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අපි නිරන්තරයෙන්ම ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරනවා දිනපතාම. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධව හුමාරු කරගන්නවා අදහස් නිසා මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම අනියත බියක් ඇති විය යුතු නැහැ.
1: විෂමත්‍යාවේ රටින් තුරන් කිරීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙළට මඩකලප ප්‍රදේශයේ ජනතාව ප්‍රසාදය පළ කළා. තරුණ පරපුර මත්රකුසාගෙන් ගලවා ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි ඔවුන් පවසන්නේ. රටම එකට ජාතික මෙහෙයුමේ මඩකලප දිස්ත්‍රික් වැඩසටහන මඩකලප වේප ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ ක්‍රියාමාර්ගොස්සේ විෂ මද්‍රව්‍ය පරාජය කිරීමට රජය ගන්නා උත්සාහය ප්‍රශංසනීය බවයි ජනතාව පවසන්නේ.
9: ඇත්තටම මේ රජය ගෙනෙන වැඩපිළිවෙල හොඳයි. විෂ මද්‍රව්‍ය නැති කරන්න ගන්න තියෙන පියවර ඇත්තටම හොඳයි. මෙහෙත් බස් රථතර වියදුරන් ගොඩ දෙනෙක් විෂ මද්‍රව්‍ය අරන් තමයි මේ බස් රථය ලබන්නේ. හැමතැනම තියෙනවා.
10: මේක හැමදිනාටම බලපාන කාරණයක්. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට තරුණ අපේ සහයෝගය ලබා දීමට අත්‍යවශ්‍යයි.
1: පදනම් මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙරට මහජන සෞඛ්‍ය අධ්‍යාපන සහ ආබාසහිත ප්‍රජාවගේ සුබ සාධන වැඩිදුණු කිරීම මුල් කරගනිමින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා කලාපීය සෞඛ්‍ය සමුලේ සභාපතිරයා වන නලින්ද ජයතිස්ස මහතා කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා මෙන්ම ක්‍රමවේද සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වෙසක් සතිය තුල විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා. දිවාරාත්‍රී ජංගම මුර සංචාර සහ පාමුර සංචාරය වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැදැවතුන්ගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමත් මූලික අරමුණක්. රථවාහන තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සැදැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත ලේදීමට පහසුකම් සැලසෙන බවයි පොලිසිය පවසන්නේ. වෙසක් උත්සව සමයේ පූජනීයත්වයට හානිදායක වන ආකාරයෙන් සහ සැදැවතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලිසියේ විශේෂ අවධානය යොමුවනවා. මෙරට පුද්ගලින්ගෙන් තුනෙන් එකකට අධිරුධිර පීඩනය පවතින බව සෞඛ්‍යංශ අවධාරණය කළා. පුද්ගල මරණවලින් 75%කටම හේතුව අධිරුධිර පීඩනය බවයි විශේෂඥ වෛද්‍ය ග්‍රිනි ආලප්පුරම මහත්මිය පෙන්වා දුන්නේ.
11: අධිරුධිර පීඩනය තියෙනවා කියන එක බොහෝ විට අපිට දැනෙන්නේ නැහැ. දන්නේම නැතුව අපේ ඒ සීමාවක් තියෙනවා. ඒ සීමාවට එහා ගිය ගමන් අපිට ආඝාතය, එහෙම නැත්නම් අපි කියන්නේ ස්ට්‍රෝක් එකක්, ඒ වගේ රෝග ඇවිල්ලා අකාලේ මිය යන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 35ට වැඩි නම් අපේ රුධිර පීඩනය අවම වශයෙන් මාස 6කට වරක් අවුරුද්දකට වරක් පරීක්ෂා කරගන්නව නම් මේක අපිට දැනගන්න පුළුවන් අපේ රුධිර පීඩනය වැඩිද මොකද වෙලා තියෙන්නේ කියලා. අදිරුදර පීඩනය කිව්වහම අපේ රටේ සාමාන්‍යයෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට අදිරුදර පීඩනය තියෙනවා. හෘද රෝග ආශ්‍රිතව ඇතිවන ආබාධ නිසා තමයි අපේ රටේ සියලුම මරණ වලින් 34%ක් සිද්ධ වෙන්නේ. 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට තියෙන අතරේ 63.9% සියයට ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ඊට අමතරව ප්‍රතිකාර ලබා ගන්නා අයගෙනුත් 39.1% රුධිර පීඩනය පාලනය වෙලා නැහැ. ඒකට හේතුව තමයි තමන් හරියට ප්‍රතිකාර පාවිච්චි කරන්නේ නැති එක. විශේෂයෙන් ලුණු අධික ආහාර ගන්න එක රුධිර පීඩනය වැඩි වෙන්න එක හේතුව. අපේ රටේ 54% ප්‍රමාණයක් විතර තමන්ට දෛනිකව අවශ්‍ය ලුණු ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් ලබා ගන්නවා.
1: පාකිස්තාන හමුදා ප්‍රධානීන් අසී මුනීර් ඉරානයේ සංචාර නිරත වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නවික්ද එම සංචාරයට එක්ව සිටිනවා. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානයේ කටයුතු කළා. රාජතාන්ත්‍රික මට්ටමින් ගැටලු විසඳා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. යෝජිත සරණ විරාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රතිචාරයේ සමාලෝචනය කරන බව ඉරානයේ සඳහන් කළා. පාකිස්තානයේ මැදිහත් වීමෙන් හුවමාරු පණිවිඩ පිළිබඳවද එහිදී අවධානය යොමු වනවා. නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඒ කණ්ඩායමට එරෙහි නිල නොමන පන්දු ආරවිස තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමත් වුණා. මොලිම පන්දුර පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩු 6ක් දෙවී ලකුණු 129ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහී ඉලක්කය වූ ලකුණු 132ක පන්දු වාර 19යි පන්දු 3කදී ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමත් වුණා. ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ වැටුණා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල 2015 කලාභවනයේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්. පාස්කු මහමලකරු හෙළිවෙද්දී තවතරතුරු රැසක් එළියට. ටෙකුනාමලිය තෙල්ටැකි දෙකක වැඩ අවසන්. ඉරානයට යන පාකිස්තාන හමුදාපති. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමෙමු හෙට පෙරවරු 9ට.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ක්‍රියාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳිය දහර සඳිය දහර
4: දකින ඇහෙන ගොඩක් දේවල් අතරේ අපි තීරණය කරනවා අපේ පැත්තේ අපේ දිහා අපේ කෝණයෙන් බලලා එහෙම නැත්නම් අපි ඉන්න තැන ඉඳන් බලලා මේක හරි හෝ වැරදි කියලා. හැබැයි අපි උත්සාහ කරනවාද අපි ඉන්න පැත්තට විරුද්ධ පැත්තෙන් අපි මේ හරි හෝ වැරදි කියලා තීරණය කරන දෙය සිද්ධිය චරිතය පේන්නේ දකින්න ලැබෙන්නේ කොහොමද කියලා බලන උත්සාහ කරනවාද? ඒ කියන්නේ අපිට පෙනෙන අපිට ඇහෙන දේවල් ඔස්සේ අපිම නිගමනය කරලා සමහර තීරණ වලට එළඹෙනවා. හැබැයි ගොඩක් කලාවට අනිත් පාර්ශවයෙන් මේ ගැන හොයලා බලුවාම සමහර විට අපි ගත්ත තීරණය වැරදින්නත් ඉඩ තියෙනවා.
5: ඔව්, හැමතිස්සෙම අපිට පේන දේවල්ම නෙමෙයි යථාර්ථය වෙන්නේ. මම ගොඩාක් ඉස්සර කාලෙකදී මොනිකා ආහා ඉස්කෝලේ යන කාලෙදී වැඩිමල් අයියා කෙනෙක් මෙන්න මේ කතාවට කිව්වා පේන දේම නෙමෙයි යථාර්ථය කියලා. සමහරවිට අපි හැමෝම පුරුදු වෙලා තියෙනවනේ දේවල් දිහා බලන්න සහය දේවල් කියවගන්න. ඒ අපේ කියවීම තියෙන ඒ දේවල් ගැන පොදු සමාජයේ ඇත්ත කතා, පොදු සමාජයේ විසින්ම පිළිගත්ත කතන්දරය තමයි අපි කියවගන්නේ. ඒ අයගේ අදහස තමයි අපි කියවීම වෙන්නේ. හැබැයි ඒකම නොවෙන්න පුළුවන් ඇත්ත කතාවක් වෙන්නේ. මොකද ඒ ඇත්ත කතාව හැමෝගෙම මතේ නෙවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දෙයක් හඳුනාගද්දි, දෙයක් ගැන කමෙන්ට් කරද්දි, දෙයක් පිළිගද්දි ඒ ඇත්ත කතාව මොකක්ද කියලා අපි බලන්න උත්සාහ කරන්නම ඕනේ. මොකද ඇත්තටම අපිට පේන්නේ යථාර්ථයම නොවෙන්න පුළුවන්. සමහරට පේන්න යථාර්ථය පේන්නත් පුළුවන්. හැබැයි අපි හුඟක් වෙලාවට අර්ථකථනය කරගන්නේ අපිට පේන දේ සහ අපේ අත්දැකීම් වල ස්වභාවය අනුව. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම හරිම දේ නොවෙන්නත් පුළුවන් කියන එක අපි මතක තියාගන්නම ඕනේ දෙයක්.

0: ආර සමක ලකනහගෙන ඔබ අද සඳදේ දහරමන වන අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: ඉතින් එහෙනම් අපි අදත් සූදානම් රැන් අවි වෙනකල් සඳදිය දහර සමග ඔබ ළඟ රැඳෙන්න ආචාර්ය හංසමාලා රිටිගහපොළ ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමිය අදත් සඳදිය දහර සමග ආදරෙන් එක් වෙනවා. අපි කිරිවිහෙරට යමු. දෙහිනම් අද ආරම්භයේදීම චන්දන ලේනාරච්චි මේ ගීතය ගායනා කරන්නේ. අපිට තියෙනවා මෙහෙම අතීතයක්, ඒ කියන්නේ මේ සිද්ධ ස්ථාන, එහෙම නැත්නම් මේක මේ ආගමික වශයෙන් ගත්තාම බෞද්ධම විතරක් නෙවෙයි අනෙකුත් ආගමික ස්ථානත් හරහා ගොඩනැගෙන විවිධාකාර මේ සම්බන්ධතා තියෙනවනේ, හමුවීම් තියෙනවානේ, මේ දේවල් එක්ක බැඳීම් ඇති වෙනවා, විවිධ සංස්කෘතිකමය සමාජමය සම්බන්ධතා ඇති වෙනවා. දැන් මේ ගීතයත් එක්ක අපිට හමු වෙන්නට පුළුවන් කිරි වෙහෙරට ඉහලින් දඟ කරන සඳවති.
1: ඔමුනිකා, මේ ගීතය ගැන කතා කරන්න ගත්තාම අපිට මේ ස්ථානය අමතක කරන්න බැහැනේ. මේ ස්ථානය අපි හැමෝගෙම ජීවිත කතාවලට සහ ඒ කියන්නේ අපි බෞද්ධයන් වීම නිසාත් අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙච්ච ස්ථාන, සුසුම ස්ථාන වලින් එකක් විදිහට සැලකෙන්නේ. ඉතින් ඒ දවස අතීතයේ දවසක මෙතනට බුදුරජාණන් වහන්සේ පැමිණ වැඩ සිටියා කියන ස්ථානය කිහිරිගසක් මුල තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ කිහිරි උයනේ කිහිරිගසක් මුල වැඩ සිටි තැන කිරිවන් පැහැයෙන් කරවන ලද ස්තූපය කිරි වෙහෙර විදිහටයි හඳුන්වනු ලබන්නේ. අන්න ඒ හින්දා තමයි ඒකට කිරි වෙහෙර කියලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ ස්ථානය තමයි අද අපේ මේ ගීත පෙළේ ප්‍රධානම අවධානය යොමු වෙච්ච ස්ථානය බවට පත් වෙන්නේ.
0: ගීත තුනක්ම තියෙනවා.
1: ගීත තුනක්ම අපි මේ තව තුනට වැඩිය ගොඩක් තියෙනවා. මෙතනදී අපි ගීත තුනක් එක්කලා කතා කරනවා. එතකොට මෙතනදී අර අපි හැමදාම සඳදිය දහර පටන් ගන්නා විදිහටම හඳත් සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ පළමු ගීතයේදී මේ පෙම්වත අරමුණු කරගන්න රූපකාත්වත් සඳයි සැබෑ සඳයි කියලා දෙකම තියෙනවා. ඔහු මෙතනදී ආමන්ත්‍රණය කරන්නේ කිරිවෙහෙරට ඉහලින් දඟ කරන සඳවතියට. උනාට ඒ සඳවතිය ඔහුගේ ඇත්තම ජීවිතයේ ඉන්න කෙනාත් එක්කලා සම්බන්ධ වෙනවා. ඒක නිසා මෙය අර මම මතක් වෙනවා පියංකාරගේ බඳුර ජයවීරගේ කවියක් තිබ්බනේ මේ පෙම්පිම්ම කියලා. සඳ මත ආම්ස්ට්‍රෝන් තැබුවේ දෙපයයි මා තැබුවේ දෙතොලයි කියලා කෙටි කවියක් ලියනවා ඔහු. ඒ කවිය තියෙන වැදගත්කම තමයි ඔහු මේ රූපකාත්වත් සඳයි සැබෑ සඳයි කියන දෙකම කියනවා. දැන් සඳට යන්නේ ප්‍රායෝගිකව ගිහිල්ලා සඳ තරණය කරන මිනිසා තමයි ආම්ස්ට්‍රෝන් වෙන්නේ. ඒක ඔහු කියන්නේ මානව වර්ගයාගේ විශාල පිම්මක්. ඒ සඳ කියන්නේ ඇත්ත සඳ. මේ තරුණයා කරන්නේ එතකොට සඳට රූපකයක් විදිහට සමාන කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි පෙම්වතියගේ මුණ. එතකොට ඒ රූපකාත්වස් සඳ හිමි කරගත්ත ඔහු අද දවසට වැඩිය එදා හාදු කියන ඒවා ටිකක් ගණන් ද වගේ හැමතැනම දෝර ගලන තරමට ගන්න පුළුවන් ඒව නෙමෙයි. නිසා ඒයට ඒ සඳහා තරුණයෙක්ට පෙළමෙන්නත් කල්යල් බලන්න ඕන. ඒක විශාල පිම්මක්. ඒක අර සඳ මත තරණ සඳ තරණය කරා වගේ පිම්මක්. ඒ පිම්ම ඔහු ගත්ත හින්දා ඒ ඔහු දෙතුල තබන්නේ අර රූපකාර්තවත් සඳ. ඒක මෙතනත් ඒ සඳම ගේනවා. ඉතින් මේ සැබෑ සඳ තමයි ඔහු දකින්නේ. ඒ අතර ඔහු කියන්නේ අද මගේ වෙලා මා ළඟ නවතින්න සඳවතී කියලා කියන්නේ අපිට පෙනෙන්නේ අහස ඉන්න සඳ වුණාට ඒ ව්‍යංගයේ තියෙන ඔහුගේ හිතගත් සඳ ගැන. ඉතින් ඒ නිසාම ඔහු කියනවා තිස්සෙම සිත දුරයයි ඇස් දෙකට නිදි නැති අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවතී කියන්න තරම් ඔහුගේ හිත මේ සඳවතිය හොරාගෙන ඉවරයි. ඉතින් ඒ අතරදී ඔහු කියනවා මල් පහන් පැලට අඩුවක් නැති කඳුළු වෙහිදිදි කොච්චර මල් තියලා වැඳලා ප්‍රාර්ථනා කරත් සමහර වෙලාවට විවාහය වගේ අතිශය බැරෑරුම් කාරණයකට දෙවි දේවතාවන්ටවත් උදව්පකාර කරන්න බැරි අවස්ථා එනවා. ඉතින් අර මල් පහන් පැලේ මල් තියන්න යන විදිහක් නැහැ නේ අයියේ වහිනකොට මේ එළියේ තියෙන පහන් පැලක්නේ. ඒ නිසාම ඔහු කියනවා සතර වරිගයම නැතුවත් අපට අප ඇති අද මගේ වෙලා මා ළඟ නවතින්න සඳවති. මෙන්න මේ අන්තර කොටසින් තමයි අපිට පැහැදිලි වෙන්නේ ඔහු මෙතෙක් මේ හැඟීම් කියලා තියෙන අහසේ ඉන්න සැබෑ සඳවතට නොවේ ඔහුගේ හිතගත් සඳවතියට කියන්නේ.

0: මේ දහරත් තුළින් පිය සශිකානි සංසලා ගානා කරන ගීතයක් අහන්න යන්නේ. මේ ගීතය ඇහෙද්දි මේ ගීතයට යකින් අපිට තවත් ගීතයක් ඇහෙනවා මං හිතන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව මල් විකුණන්න ඉන්න කාන්තාවන් ගැන, තරුණියන් ගැන, ළමයින් ගැන විවිධාකාර කතා අපි මේ අහලා තියෙනවා ගීත ඇතුලේ. මම හිතන්නේ එක ගීතනේ ගීත දෙකක් මතක් වෙනවා. එකක සම්පූර්ණයෙන්ම මේ ගීත තුළින් සැබෑ සමාජය තුළ ජීවත් වෙන මේ රැකියාවට යොමුලා ඉන්න අයගේ ජීවිතවල තියෙන කේදාන්තය ගැන තමයි කතා කරන්නේ මේ ගීත දෙකෙම. එකක් තමයි ඉන්ද්‍ර චෝපවලත් සිංහල ගායනා කරන අනේ අපිනුත් මල් ගන්න මල් කෙල්ලක් මං කියන ගීතය. ඒ වගේම අචරත්න ශ්‍රී විජේසිංහයන් ලිව්ව පණිත අමරදේවයන් ගායන සුදු නෙළුමකෝ සොරබොර වැවේ කියන ගීතය ඇතුළෙත් අපිට මේ රැකියාවත් එක්ක බැඳලා තියෙන කේදාන්තයේ තරම කොයි තරම්ද කියලා දැනෙනවා. ඉතින් ප්‍රේමය ආදරය වගේ කාරණාවලදීත් ඔවුන්ට සෙසු සමාජයේ ජීවත් වෙන කාන්තාවන්ට යුවතියන්ට තියෙන තරම් අයිතියක් තියෙනවද? තමන් හිතගත්ත කෙනාටම තමන්ගේ ආදරය පුද කරන්න හෝ විවාහයට එළඹෙන්න ඉඩ තියෙනවාද කියලා අපිට මේ සශිකාගේ හඬින් ගෑන ගීතයේදී දැනෙනවා බොහොම සංවේදීව. කලින් ගීතයේදී චන්දනගේ හඬින් අපිට ඇහුණේ කිරි වෙහෙරට ඉහළින් දඟ කරන සඳවති මේ ගීතයත්. කිරි වෙහෙරට මල් නෙලන ඇගේ මතකය ගැන.
1: ඔමනික කලින් ගීතයේදී කිරිවෙහෙරටත් ඉහළින් තියෙන සඳවතියක් ගැන තමයි කතා කරේ. එතකොට ඔහුට තියෙන කිරිවෙහෙරත් එක්ක තියෙන සබඳතාවය තියෙන්නේ ඒ සඳ කිරිවෙහෙරට උඩින් දිලෙනකොට ඔහුගේ මතකය රැගෙන එන්න තරම් ප්‍රබල කාන්තියක් ඒ හඳින් ඔහු දකින නිසා. මෙතන තියෙන්නේ ඒ කිරිවෙහෙරට මල් නෙලන කෙනෙක්. එතකොට මේ වෘත්තිකයා, මේ ශ්‍රමිකාව, මේ ශ්‍රමිකයාගේ ජීවිතය ගෙනියන්නේ මල් මත. මල් නැති වුණු දවසට ඔවුන්ගේ රැකියාව නැති වෙනවා. ඒ අතර තියෙන තව කතාවක් මේක කියනවා. ඒ තමයි මේ බඳු තරුණියන්ට, මේ වෘත්තිය යෙදෙන තරුණියන් දිහා හෙළන මිනිසුන්ගේ ඇස් කොයි වගේද, ඒ දිහා බලන මිනිසුන්ගේ ඇස් කොයි වගේද කියන එක. ඒ ඇස්වල ඇත්තටම ආදරය අහඟගෙන එන මිනිසුත් ඉන්න පුළුවන්. ඒ වගේම අර කලදුටු කල
0: වලහි ගන්න අයත්
1: ඉන්නවා. ඒ කියන්නේ මේ ගැහණු ළමයිව ගොඩාක් අය ඇත්තටම තමන්ගේ ඇස්වලින් පාවිච්චි කරලා නම් විතරක් කමක් නැහැ, ඊට වඩා දුරදිග ගිහිල්ලත්
0: නැවැටීම් වලට ලක්
1: කරනවා. ඒ අය බාල මහලු ලොකු කුඩා තනතුරු තානාන්තර කියන ඒවැයෙන් බේදයක් නැතිවම ඒ දේවල් සිද්ධ කරන තත්ත්වයක් අද උදා වෙලා තියෙන බව අපිට මේ එදිනෙදා පුවත්පත්වල ප්‍රවෘත්ති වලින් අපිට දකින්න හම්බෙනවා. මේකෙත් ඒකයි කියන්නේ. හැබැයි ඇයගේ හිතේ ඔහු ගැන තිබෙන ආදරය ගිනි අවුවට පිච්චි පිච්චි දෑස දෙපාකක් කියනකොට මල්වල තියෙන සුන්දර පව් අපි මලක් හෙට්ටු කරලා ගන්න එනකොට අපිට දැනෙන්නේ නැහැ ඕන්නේ මල් වෙනුවෙන් විඳපු වේදනාව කොයිතරම් තියෙනවද කියලා. ඒ මල්ලට ඒ වේදනාත්මකයකට පොඩි සැනසෙල්ලක් ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ රූපය. ඔහු එන්නේ ඒ ආකර්ෂණය නිසාම ඇයට පුළුවන්කමක් වෙන්නේ ඔහුට ලබා දෙන මල්වලට මිලක් දෙන්න. ඒ තරම්ම මේ පිරිමි නෙතට පුළුවන් වෙලා තිනෝ මේ ගැහණියව ආකර්ෂණය කරගන්නනේ. ඉතින් ගැහණු කොයිතරම් පවුද කියලා හිතනවනේ මොනිකා. ඒ වගේ වහන් වෙලා නඩෙන් නෙතින් කතා කරපු පළියටම මිලක් දෙන්න බැරි තරමට මේ ගැහණු සිත් ආදරයේ ඉස්සරහා කොයිතරම් අසරණ වෙනවද, රැවටීමට ලක් වෙනවද කියලා අපිට මේ ගීතයෙන් පැහැදිලි වෙනවා. එතනදී ඔහු කීයටවත් ඔහු මේ ඒ අවස්ථාවේදී තිබිච්ච සතමණය වෙන්නත් පුළුවන්. ඉතින් කොයි රටේද කියලා දන්නේ නැහැ. හැබැයි අය ඒ මතකය ඉතිරි කරගන්නවා. එයා සානුකම්පිකව කොටස වෙන්නේ මොනිකා අනේ මහත්තයෝ යලිත් ඇවිත් ගියොත් මේ පලාතේ. ඇත්තට එතකොට මගේ මේ මුළු හද මඩලම ඔයාගේ. ඉතින් මෙහෙම හිතන ගෑනු ළමයිට වැරදි කරන්න හිතන මිනිස්සු එකසරයක් නෙමේ දෙසරයක් හිතන්න. මොකද ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේම නැති කරනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ.

0: චාමර වීරසිංහ ගායන ගීතයක් අපි අහන්නේ ළඟට සඳදී දහර තුළ ඉන්න තවත් මල් කෙල්ලෙක් ගැන තමයි මේ ගීතය ඇතුලේ කියන්නේ. හැබැයි මේ පෙම්වතාට ටිකක් ජීවිත අවබෝධය තියෙනවා යථාර්ථය පිළිබඳව. සමාජයේ ආදරය කියලා පේන දේ ඇතුලේ තියෙන රැවටීම ගැන කලින් තමන් හිතගත්ත මල් කෙල්ලට ආදරවන්තියට මේ සන්නිවේදනය කරන්න තරම් හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියනවා ඇත්තේ මේ සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිතඉල්ලාවී කියලා. කලින් ගීතේදීත් අපි කිරිවෙහෙරට ගියේ, මේ ගීතේදීත් යන්න හදන්නේ කිරිවෙහෙරටම තමයි. කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සිතේ.
1: එතකොට මොනිකා, ඉස්සෙල්ලා අපි කලින් අහපු ගීතේ හිටපු තරුණියට, ඈත ඉඳන් පෙම් කරපු තරුණයා වගේ තමයි මේ ගීතේ ඉන්න තරුණයා. ඔහු දකිනවා මේ සිද්ධිය. ඒ නිසා ඔහු කියන්නේ මගේ සීදේ විශ්‍යාකාන්තාව වගේ ඉන්න ඔහුගේ හිතගත්ත තරුණියට කියන්නේ, මේ අර වහන් වෙලා නඩෙන් ඇවිත් නැතිින් කතා කරනවා වගේ පෙනිච්ච දෙවිවරු ඔබේ හිත මලක් වගේ හිත ඉල්ලීම් පිටිපස්සේ ලොකු ඛේදජනක යථාර්ථයක් තියෙන බව. ඒ හින්දායි කියන්නේ ඔබ රැවටෙන්න එපා ඔවුන්ගේ වචනවලට. ඔබේ ලස්සන ඇසිපිය යට අනාගතය පිළිබඳ මහා හීන කන්දක් තියෙන. මොකද ඔවුන් විඳින දුක් විඳින ජීවිතයක අර අය එන්නේ සිදාදීන්. එතකොට ඒ සුන්දරත්වයේ සුඛෝපභෝගී බව, ඒ තනතුරු තානාන්තරවලට, ඒ හීනෙට යන්න තියෙන ආසාව, මේ වගේ ගැමි තරුණියන්ගේ හිත්වල කොයිතරම් පොදිබැඳිලා තියෙනවද? ඒ නිසා ඔවුන්ට ලේසි ඒ හීන විකුණලා මේ අයව මිලදී ගන්න. ඒ හීන තමයි ඔවුන් මේ ලංසුවට තියන්නේ. ඒක මේ තරුණයා දකිනවා. එහෙනම්යි කියන්නේ, මල් විකට කාසිවලට නගරෙට හිත නොදෙන් දයාවී. දැන් අර තරුණිය, අපි කලින් ගීතේ අහපු තරුණිය මේකට කොයිතරම් මේ ඉස්සරහා බොළඳ වෙලා දිය වෙලා තියෙනවද කියලා අපිට තේරෙනවනේ. මහත්යෝ ආයේ කවදා හරි ඇවිත් ගියොත් මේ පලාත කියන තරමට කියන දෙවනි සැරයක් ආවොත් නම් මම ඔබේ වෙනවා කියන තරමට යනවා. ඒ ඔබේ වීම තුල මොනිකා, යාලා නොදෙන දෙයක් නැහැ. හැමදේම ඔවුන්ට දෙනවා. තමන් සතු සියල්ලම ඊට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ ඔවුන්ට සමාජයට මූණ දෙන්න පුළුවන් තියෙන සියල්ල නැති වෙනවා කියන සිතුවිල්ල ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසාමයි මේ ගීතයේදී කියන්නේ, මගේ හිත කිරි වෙහෙර වගේ සත්තයි පිවිතුරුයි පියාවි. මොකද මේ ගමේ වැල ගමේ කපුටන්ට කියපු කතාව වගේ දෙයක් තමයි කියන්නේ. නමුත් ඔවුන් මේ යථාර්ථය දන්නවා. එහෙනම් ඒ අය සැබෑ ආදරෙන් නෙමෙයි ඔවුන් මේ තරුණියන්ව හොයාගෙන එන්නේ කියන එක තමයි මේ තරුණයා මෙතනදී මතක් කරලා දෙන කතන්දරේ. හැබැයි ඇත්තටම මොනිකා, එක තමයි ඇත්තම කතාව.

0: අතර 7යි විනාඩි 29යි.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
5: පෑහේනවා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
7: සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Manaviya Preme Saundaryatmaka Viyamana Sanatiya Dahara
2: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන එන ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100ට 500 දක්වා දහරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: ලකන සඳදිය දහල සමගාතරෙන් ඔබ ද සඳදිය දහර අපි සුඳරු හමුවීම ශ්‍රජාවර්ධන ප්‍රවේශවවිතයාලේ සිංහල සහජන සනවිතන අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකචාර්ය අචාර්ය හංසමාලා රෙටිකහප්පොල. අපි සඳදිය දහර අද මුල්ම කොටසදි කිරි වෙහෙරට තමයි ගියේ. දැන් ඒ ගිහිල්ලා ඉන්නකොට අපිට මේ විරාමයට කලින් ඇහුණු ගීතේදී, චාමර ගැයූ ගීතේදී නිල් මානෙල් මලක් ගැන අහන්න ලැබුණානේ. නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියාවි කියලා. එතකොට මේ ගයන ගීතය ප්‍රියා සූර්යසේන, නිල් මානෙල් මල කිම මේ සරදම්.
1: කලින් ගීතේදී ඇගේ දෑස උපමා කරනවා නිල් මානෙල් මලකට. මේ ගීතෙත් ඇගේ දෙනුවන් තමයි නිල් මානෙල් මලට උපමා කරන්නේ. උතර මානෙල් මල් දෙකක් ඇස් දෙකේ පිපිලා තියෙනවා කියන එක නෙමෙයි මොනිකා. අර මානෙල් මල් පෙත්තේ තියෙන දිගටි හැඩය තමයි මේ දෑසේ දිගටි බවට. මේ දිගු දෑසක් තියෙන තරුණියක්. කලින් ගීතෙත් හිටියේ එබඳු තරුණියක්ම තමයි. එතකොට මේ පෙම්වතාව පාරවන්නේ ඇගේ දෑසේ හැඩය රැගත් නිල් මානෙල් මලක් දකින හැම මොහොතකම ඇයව සිහිපත් වෙන නිසා. ඒ මතකය, ඒ වේදනාව අමතක කරන්න ගන්න උත්සාහය නැති වෙනවා. ඔහු ආන්නේ එකයි නිල් මානෙල් මල කිම මේ සරදම්. මානෙල් මල ඔහුට සරදම් කරනවා කියලා තමයි ඔහුට හිතෙන්නේ. ඒතර මෙතන කෙලින්ම අපිට තරුණියක් ගේන්නේ නැහැ. ඒ වෙනුවට මේ මලත් එක්ක කරන ගනුදෙනුව තමයි තියෙන්නේ. හඹා ගොසින් ඇය දෙනුවන් මහනෙල. ඇගේ ඇස් දෙක තම ඇස් දෙක වෙනුවෙන් තමයි ඔහුගේ ප්‍රේමය ජනිත වෙන්නේ. සමහරවිට අපිත් හිතනවානේ මොනිකා, ඇයි ඔයා ආදරේ කරන්නේ කාටද කියලා. මොකටද ආදරේ කරන? මං යාගේ ඇස් දෙකට ආදරේ කරා, හිනාවට ආදරේ කරා, හොමම කියනවන එක එක ඒවා, උසට ආදරේ කරා, කොණ්ඩෙට ආදරේ කරා ඔය වශයෙන්. ඉතින් මෙතනදි මේ තරුණයා ඇත්තටම පෙම් කරලා තියෙන්නේ ඇගේ දෑසට. ඒ නිසා ඒ දෑස තමයි ඔහු නෙලා ගන්නෙ. ඇයම නෙමෙයි. ඒ වුණාට එහෙම නෙලා ගත්ත ඇගේ දෑස නැත්තං ඇය තවදුරටත් කියන ඔහු සන්තකය තුළ රැඳුන්නේ. ඔහුම නොදැනුවත්වම ඒ පැස, ඒ වාචනය ඔහු නෙලා ගත්ත මල දාගත්ත තැදේ පෙරලා ගිහිල්ලා. ඒ කියන්නේ ඔහු නොදැනුවත්වම මේ බැඳුම දිවිලා ගිහිල්ලා සමාප්ත වෙලා ඔහු දන්නේ නැහැ. එදා එතකොට අපිට දැන් මෙන්න මේ කොටසෙන් අපිට තේරෙනවා මේ විවාහයක් කියලා. එදා සුවඳ දුන් මගේ යහන් විල දැවි නැගේ යුග කෙලවර ගිනි හොල. එතකොට විවාහ පාප්ත වෙච්ච මේ තරුණිය මේ

සඳදියද හරතුලින් විශාරද දීපික ප්‍රදර්ශනය පිරිස් ගයන ගීතයක් මේ අහන්නේ මහජර සුනිල් ආරියරත්නගේ කීපපද ස්ටැන්ලි පිරිස් සංගීතවත් කරේ. කලින් ගීතයේදී ප්‍රියා සූර්යසේනගේ හඬින් අපිට අහුණා නෙමේ. අගේ හුදෙකලා මට දෙන දඬුවම් කියලා දෙන දඬුවම්. මේ

0: දුන්න දඬුවමක් ගැන කියන්නේ. සිත පෙලා දී දඬුවම්.
1: අමතක කරපු මතකයක් නැවත නැවත සිහිපත් වෙනවා නම් මොනවාම හරි එයා සම්බන්ධ සිදුවීමක් දැකීමෙන් විඳීමෙන් ඒක දඬුවමක්ම තමයි මොනිකා. ඉතින් දැන් ඒ දඬුවම තමයි කලින් ගීතේ තරුණයා ඒ දඬුවමට තමයි යටත් වුනේ. මේ තරුණියට වෙලා තියෙන්නේ ඒක දැනගෙනම ඇගේ හිත පෙලා දෙමින් දඬුවම් දෙනවා. ඒ දඬුවම් දෙන්නේ කොහොමද? කඩා ගෙලලු මල්දම්, ආදරයෙන් ගෙලේ දාපු මල්දම් කඩලා තමයි මේ දඬුවම දෙන්නේ. ඒ හැම දෙයක්ම ඇය දකින්න යාළේට කරපු සරදමක් වගේ. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇය මේ දැන් මේක ලියන්නේ පිරිමියෙක් කියලා දැන් කියන්නේ ගායිකාවක් නිසා අපිට ඇයගේ ප්‍රේමයක් විදිහට තමයි දැනෙන්නේ. ඇය මේ ප්‍රේමය තමන්ගේ ජීවිතේට මේ ප්‍රේම සම්බන්ධතාව ඇය ප්‍රාර්ථනා කළා පස්මහා බැලුම් බලලා හදාගත් එකක් නෙමෙයි. මේකට වග කියන්නනේ මල්සර. නොසිතූ මොහොතක මල් හීසරයක් විදලා තමයි ඇගේ සංසුන් හදවත කලබලලා තියෙන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් නිසා, ඒ ප්‍රේමයේ හැඟීම් හටගත්ත නිසා ඇය මොකද වෙලා තියෙන්නේ? කිවිදයක් වෙලා. ඒකයි කියන්නේ මට නම් පුදුමයි අකුරක් බැරි මට ඔබ පිළිගන්නු කවිකම. එතකොට මේ ඇගේ කවියෙහි උල්පත වෙලා තියෙන්නේ මේ ප්‍රේමය. එතකොට මේ ලියන්නේ මහාචාර්ය සුනිල් හරිරත්නයන් හින්දා ඔහුගේ ඔහුගේ කවිකමට ප්‍රේමය වෙච්ච තැනත්තිය ගැන වෙන්න ඇති මේ ලියලා තියෙන්නේ. ලොවට පෙනෙන්නට සිනාසුනත් අද වැළපේ හදවත තනිවම. දැන් අපි අහන, අපි දන්න බොහෝ කවියෝ ඉන්නවා, ගේයපද රචකයෝ ඉන්නවා. මේ අයගේ පන්හිඳෙන් බිහිවෙන බොහෝ නිර්මාණවලට හේතු වෙලා තියෙන්නේම ඔවුන්ගේ සිත පෙළපු තනිකම, වේදනාව, ආදරයෙන් පැරදීමේ ලද විරහව. අන්න ඒකට තමයි මේක කියන්නේ. මේ කවිකමේ අයිතිය තියෙන්නේ ඒ බඳු හැඟීමක් දුන් ඔවුන්ටම බව තමයි මේකින් කියවෙන්නේ.

0: අපි ඊළඟට අහන්න ලෑසි ආත්මා ලියනගේ ගායනා කරන ගීතයක්. ඔහුගේ ආදරණීය බිරිඳ දැන් ජීවතුන් අතර නැහැ, කුමාරි ලංකා මේ ගීතය රචනා කළේ. ආත්මා ලියනගේම තමයි සංගීතවත්කොට ගීතය ගායනා කරන්නේ. දැන් කලින් ගීතයේදී අපිට මේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී ගායනා කළ ගීතයේදී ඇහුණා මෙන්න මෙහෙම. අප ගැන දුක්ගී පළඳින්නට නම් කොමටද ඔබ දුන් කවිකම කියලා. දුක්ගී. දැන් මේ ගීතය ආරම්භ වෙන්නේම දුක්ගී පද ගයනු එපා මා බියස සොහොන් බිමේ.
1: ඔ කලින් ගීතයේදී කිව්වේ ඇයට කවිකම ලැබුණේ ඇයට ලැබුණ මේ ප්‍රේමය නිසා. නමුත් ඒ ප්‍රේමේ සතුටේ කිරුල දරන්න ඔවුන්ට පුළුවන් වෙලා නෑ. ඉතින් විරහව ගැන ලියන්න නම් මොකටද මේ කවිකම මට ලැබුණේ කියන ප්‍රශ්නය ඇයට තියෙනවා. මෙතනද කියන්නේ ඔහු මිය ගිහින් මිය ගියාට පස්සේ දුක්ගී ගෑන්න එන්න එපා. ජීවත් වෙලා ඉන්නකොට මේක කියන්න. අරක කියන්නේ විරහවේ දුක්ගී කියන්න ඕනේ, සතුටේ ගීතයි මේ කවිකමෙන් පබදින්න ඕනේ. මෙතනද කියන්නේ කියන සත්ගීයක් කියන්න ඕනේ, දුක්ගීත නෙමේ කියන්න ඕනේ. ජීවත් වෙලා ඉන්නකොට කියන්න ඕනේ සතුටු ගීත කියන්නේ නැතිව මැරුණට පස්සේ දුක්ගීත කියලා වැඩක් නෑ. මොකද ඒව මට ඇහෙන්නේ නැහැ. මට මතක් වුණා මොනිකා මෙතනදී මම සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර ගන්න කවියෙක්, ඉලක්ෂගේ කවියක්. බැලු බැලු තැනක රුව මාගේ පෙනෙනවද,
0: හැමතෙම හොරෙන් සුදු නෝනේ අඳනවද,
1: නිතරම නැතත් ඉඳ හිට කවි ලියනවද,
0: ලිය වෙන කවක් ගහන්නේ මම හොයනවද,
1: net බැමි ලපය සුදු මූනේ තියනවද,
0: මං වගේ තවත් අය ඒ දෙස බලනවද,
1: තනිමක යද්දි ඈතින් අඩි තියනවද,
0: මං මග බලන් ඇති කියලා හිතනවද,
1: පුන් සඳ රැට කඳු මුදුනින් එබෙනවද,
0: රුක් මල් සුවඳ පෙර මතකය ගෙනෙනවද,
1: අද්දර ඔයේ රැලි සුළඟින් නැගෙනවද,
0: ගින්දර උහලගෙන ඒ දෙස බලනවද,
1: රන් කඳ සොඳුර සුන්දර තැන් අමතකද,
0: කිංකිණි සලඹ පා පොඩි හා විරසකද,
1: මං ගැන තිබුණු ඉඩ හද ගැබ එහෙමමද,
0: මං වැරදීද නැතිනම් ඔබ සතුටින්ද.
1: ඒ නිසා මැරුණට පස්සේ මල් අරගෙන ඇවිල්ලවත් ඒ ශෝකාලාප ශෝක කතා ඔවුන් අගේන කතා කියලත් වැඩක් වෙන්නේ. කොච්චර කිව්වත් වැඩක් වෙන ඔවුන්ට වැහෙන්නේ. ජීවත් වෙන මිනිස්සුන්ට ආදරය දෙන්න, මල් දෙන්න, ඔබ කැමති හැම ප්‍රශංසාවක්ම ජීවත් වෙලා ඉන්න මොහොතේදී කරන්න. ඊට පස්සේ කොච්චර මොන දේ කළත් වැඩක් වෙන්නේ නැහැ.

0: රංජිත් දළු වත්තමගිතය ලියන්නේ තනු නිර්මාණය සංගීතය සහ ගායනය ඉන්ද්‍රජිත් දොළමුල්ලගෙන්. මේ කලින් ගීතයේදී ඔබ සෙනෙහස ගැන තමයි කියුවේ, මේ ගීතයේදී මගේ සෙනෙහස ගැන තමයි කියන්නේ.
1: කලින් ගීතයේදී කිව්වේ තනිවීමා දිවි සයුරේ හද පෙළෙනා ලසෝ දුකට ඔබ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නේ නැහැ. ඒ කියන්නේ ආදරේ තෙතමනයක් නැති මිනිස් පරුස්සේකුට ආදරේ ඉල්ල කෑ ගහලා කියද්දිත් එහෙම දෙයක් ඇයගෙන් ලැබුණා නම් ඔහු තවදුරටත් ජීවත් වෙන්න තිබුණා. ඒ කියන්නේ අඩුම තරේ පුංචි පිදුරු ගහක්වත් වගේ වෙනවනේ ජීවත් වෙන්න අරමුණක් බලාපොරොත්තුවක් වෙනවනේ. ඒ ආදරේ ඒක නැතුනොත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් අපිට ඒව හිතෙන්නේ නැහනේ. අපි හුඟාත් දේවල් බලාපොරොත්තු වෙන තැන් වෙනස්නේ. අපි ආදරේ කියලා මහලකොටි කිව්වට මොනිකා අත්‍තරම ආදරේ කියන එකට අපි දෙන්නේ අඩුලන්ස් වකීටි හෙලින් ධනය කීර්තිය තත්ත්වය නම් වුණාම පවුලේ ගෞරවය පෙනුම අපේ ස්වාධීනත්වය අපේ කැමැත්ත මේ ඔක්කොම බලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම බලනකොට මෙන්න මේ ආදරය වගේ දේවල් ඉල්ලනකොට දෙන්න ඕනෙද කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බඳු තත්ත්වයක හිටපු කෙනෙක් තමයි ඒ මියදිලා තියෙන්නේ. මෙතනදි කියන්නේ ඔබ මගේ සෙනෙහස යදින සෙනෙහ. ඔබේ සෙනෙහස පිදුවේ නැහැ, පිදුවා නම් මෙහෙම මම මියෙන්නේ නැහැ කියලාපු තරුණේ, ඒ වගේ තරුණයෙක්ගේ, ඒක තරුණයෙක්නේ, තව තරුණයෙක්ගේ සෙනෙහස යදිනව ගෑනු ළමයා. ඉස්සෙල් එකේ සෙනෙහස යදිලා තියෙන තරුණයා දීලා නැහැනේ. දැන් මෙතනදී ගෑනු ළමයා සෙනෙහස ඉල්ලා සිටිද්දී ඔහුට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ඔහුට අර පස්සෙන් එනකොට ඒක ගානක් නැහැනේ. පස්සෙන් ඉන්න ඇතුළට පස්සේ ඇයි දන්නේ මෙයා දැන් එන්නේ නැත්තේ කියලා මතකවන්නේ. ඒක ගෑනු පිරිමි ඔක්කොටම පොදු දෙයක් වගේ. ඉතින් ඒ හින්දා දැන් මේ තරුණයාට පස්සේ තමයි ඇයව ඕන වෙන්නේ. හැබැයි ඒ වෙනකොට ඇය සෙකන්ඩ් ඔප්ෂන් එකක් හොයාගෙන ගිහිල්ලා. ඉතින් එක් මාර හැම් කතාවටත් කියනවනේ මූදු ඉන්න එක මාළුවද කියලා. ඉතින් තව මාළුවෙක් හම්බුනාම මූදු ගිහිල්ලා ඇය. ඊට පස්සේ ඔහුගේ ජීවිතයට ඇතුළු වෙච්ච ඛේද වාචකයේ තමයි මේ ගීතේ පුරාම කියන්නේ එදා ඉඳන් ඔහු ඒ ප්‍රේමයේ වෙනුවෙන් දුක් වෙනවා. මොනික සමහර වෙලාවට සමහර අවස්ථාවන් අපිට දෙවරක් ඉන්නේ නැහැ. ප්‍රේමය වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, වෙනත් මොකක් හෝ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව විතරයි ඒ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවන් ගැන අපි ඇත්තටම සිහිබුද්ධියෙන් විමසා බලන්නම ඕන. මොකද ඊට පස්සේ අපි කොච්චර කෑ ගැහුවත්, ඇඬුවත්, අපි කොච්චර දක්ෂයි කිව්වත් අපිව පිළිගන්න ලෝකයක් ලෑස්ති වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්නම ඕනේ.

0: දරුයාත්මක වියමන සඳ දියදහර
1: සඳ දියදහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතිකලතරයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කර ගන්න. ජොතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සේනෙට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ලකන සඳදිය දහර සමගාදරය නොව සඳදිය දහර දෙවැනි පැටවන අපි අද ඇවිත්තයෙන්නේ ශ්‍රජාවර්තන ප්‍රවිශ්වවිද්‍යාලය සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමලා රිටිගහපොළ ගෞරවනීය සහභාගිත්වය අදත් සඳදිය දහර වෙනුවෙන් ගලප ගන්න සසඳ ගන්න උත්සාහ කරමින් යන මේ ගමනේ අපිත් මේ උත්සාහ කරන්නේ එහෙම සම්බන්ධයක් හදන්න ගීත ඔස්සේ. ඉතින් විරාමයෙන් පස්සේ කියන දෙවැනි පැයේ පළවෙනි ගීතය අපි අහන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින්. දුම්රේ ගමනක් අතරතුරදී කියන්නේ මේ බදුල්ලේ එතුමා සේවය කළ පාසලට සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කළ පාසලට යන අතරතුරදී මේ ගීතය නිර්මාණය වුණු වගේ තනුව නිර්මාණය වූ වගේ තමයි අපි අහලා තියෙන්නේ. මේ ගීතය සිහිල් සුලං රැල්ලක අප පාකරන ගීතයක්. දැන් අර මේ කලින් පැයේ අවසාන ගීතේ ඉන්ද්‍රජිත් දොළමුල්ලගේ හඬින් අපි අහද්දී ඔබේ සුවඳ මා සොයා දුනුදා කියලා ඇහුණානේ මේ ගීතේදීත් සිහිල් සුරං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ කියලා ඔබව තමයි මතක් කරන්නේ. සාපේක්ෂ
1: ඔව් මොනිකා, දැන් මේක නිකන් පොඩි ෆැන්ටසියක් වගේ. ගලින් පරිසරයේ සුන්දරත්වයත් ඇතුලේ කුණාටුවක් නෙමේ, දිට්ටුව වගේ කුණාටුවක් නෙමේ ආවේ, ගස්කල් පෙරලගෙන හිතට රිද්දන එකක් නෙමේ සිහිල් සුලං රැල්ලක් එන්නේ. ඒකෙත් එන්නේ හිත ප්‍රමුදිත කරන ඔබේ සුවඳ. එතන මේ සුවඳ කියන එක මොනිකා ටිකක් අමාරුයි නේ දැනුම් ගන්න. මොකද අපි ඇත්තටම අපේ සුවඳ අපිට දැනෙන්න දෙන්නේ නැහැ නේ, අපි වෙන වෙන සුවඳවල වලින් අපි වහගෙන තියෙනවානේ. අනිත් අතට අපේ සුවඳ කියලා දැනෙන දහදිය සුවඳට මිනිස්සු කැමතිත් නැහැ. දාඩිය ගඳයි කියලානේ කියන්නේ. ඉතින් දහදිය සුවඳ කියන එක අයිති වෙන්නේ එක්තරා පන්තියකට විතරයි. අනිත් පන්තියේ දහදිය සුවඳ නසා ගන්න ඕනතරම්
0: සුවඳවල ආරෝපණය කරගන්න
1: තියෙනවා. ඒවා වෙනුවෙන් විශාල මිලක් වියදම් කරන්න වෙනවා. ඒ වගේම ඒ සුවඳ හදන්නත් විවිධාකාර පරිශ්‍රණ මට්ටමේ විවිධ සතුන් ගහකොළ ආදියත් යනවා, නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි අපිට මේ අපි අමතක කරන දේ තමයි මනුෂ්‍යත්වයේ සුවඳ. මේ මනුෂ්‍යත්වයේ සුවඳ ඇතුලේ තියෙන හැඟීම අපිට මේ ගීතේ චුට්ටක් දැනෙනවා මොනිකා. මොකද ඒ මනුෂ්‍යත්වයේ සුවඳ එක්ක එකතු වෙලා එන අනිද්දේ තමයි ආදරයේ සිනිඳු පහස. මේක ප්‍රේම ගීතයක් විදිහට ලඟ කරන්න ඇතුණත් මොනිකා අපිට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට සතෙක් විදිහට ඕන පුංචි සත්තු පවා මේ ආදරයේ සිනිඳු පහසට ඇත්තටම සංවේදී වෙනවා. දැන් මම මේ පහුගිය දවසක ගිහිල්ලා පොඩි දුර බැහැරක ගිහින් එන අවස්ථාවේදී තේ එකක් පොන්න නතර කරපු තැනක බල්ලෙක් හිටියා. කනවාටු බල්ලෙක්, කුෂ්ඨ රෝගය ඇදලා ඇඟේ මවිලක් නැතුව බලාගෙන ඉන්නවා. ඊපස්සේ අපේ අම්මත් කිව්වා මොන හරි අරන් දෙන්න කියලා. පාර මේ මිලාදිකා එතනය එනවත් මං එතනින් දැමට බයයි. සමහර තැන්වලදී එහෙම සත්තුන්ට කෑම දුන්නට පස්සේ ඒගොල්ලන්ගේ ස්ටේටස් වලට ගැලපෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ සත්තුන් එලවල දානවනේ. ඒ නිසා මම කිව්වා කාටවත් කියන්න බෑ, මට අර බල්ලට දෙන්න ඕනේ මොනවද ගන්න පුළුවන් කියලා. මොදිකුල දීලා තිනවනේ. ඊපස්සේ යාම කිව්වා මට රෝල් එකක් කරන් දෙන්න කියලා. අනේ හොඳට කෑව ඒක අරගෙන මෙන්න මාර්ගෙන කාලා තිබුණා. ඉතින් මට හරි දුකයි. දැන් මං අර කොල්ලන්ගේ අර නම ගහපු කොලේ හැමතැනම දාන්නේ කවුල් හින්දා මම ඒක ගන්න යනකොට අර බල්ලා නටන්න ගත්ත මගේ ඉස්සරහා. එතකොට මේ කියන ඒ පහස, ඒ සිනිඳු පහසක් ලැබුණේ ඒ හැඟීම, ඒ කියන්නේ වාචික සංනිවේදනය යන්නේ තිබේ. ඔහු දැක්කේ මගෙන් ඒ මං කරපු ක්‍රියාවෙන් ආදරේ හඳුනාගත්තා. නමුත් ඒ ආදරණීය හැඟීම තමයි මේ කියන්නේ. සුදු වෙලි කතරේ පිපුණු මල වගේ ලෝතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා
0: කතර දෙවුල
1: මේ කාන්තාරයක් වෙලා ඉන්නේ මිනිස්සු විතරක් සතා සීපාව මේ අපි හැමෝම අපේ ජීවිතවල අපිට ඕනෑතරම් මිලදී ගන්න අපි ක්‍රේශක්තිය හොරකම් කරලා හරි තමන් මහන්සි වෙලා හරි මොන ආකාරයෙන් හරි මුදල් ලොපේලා තියෙනවා නිකන් ලබාගෙන හරි බොරු කරලා. සමහර අය බොරු කරලා ගන්නවනේ නිකන් දෙනවා නම් අපේ මිනිසුන්ට වෙන දෙයක් නැහැ. නිකන් ගන්නමයි මහන්සි වෙනවා කියන එක ගැන හිතන්නේවත් නැහැ. ඉතින් නිකන්ම ගන්නවා. එතකොට ඒ උන්ට නිකන් ඒ මුදල ලබා දෙන්න තව මිනිස්සු මහන්සි වෙලා බදු ගෙවෙනවා කියන එක ඒගොල්ලන්ට මතක නැහැ. නමුත් ඒ නිකන් ගන්න මුදලිනුත් යහපත් දෙයක් කරනවාද කියන හැඟීමකුත් තියෙනවා මොනිකා. එහෙම වෙන්නේ නැහැනේ. එහෙම තියෙද්දි ඒ කාන්තාරවලට නැති ආදරේ, මොකද ඒ ආදරේට ඒ කාන්තාරවලට ආදරේ තෙතමනේ දැනුණාන ඕන අනිකාගෙන මීට වැඩිය සංවේදී වෙනවා. ඒ සංවේදී වීම සිදු නොවන්නෙම ඕන එක දන්නේ නැති නිසා. ඉතින් මේ එකයි කියන්නේ මේ ප්‍රේමය වගේ තැනකදීත් ඒ කාන්තාරයේ දෙවුලක් වෙනකොට ඇත්තටම මිනිස්සු මේ දේවල් කතා කරවලට අපි ආකර්ෂණය වෙනවනේ. සමහර චරිතවල කියන සමහරයි කියන දේවල් අපි අහන්ගෙන යන්නේ ඇයි? අපි මෙතෙක් අහලා තිබ්බට අපි නොදැනුණු දේවල් දැනෙන විදිහට කියන හින්දා. අපේ තුර අර වෙනම ඥානාලෝකයක් ඇති කරන නිසා. ඒ ආකල්පමේ වෙනස තමයි අවශ්‍ය වෙන්නේ. ආකල්පමේ වෙනසේ මනුෂ්‍යත්වයේ හැඟීම තමයි අර කාන්තාරයේ දිවිලෝකයක් බවට පත් කරන්නේ. සීත හිමවුවේ කඳුකට අතරේ සෙනෙහස දිය දහලා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමාසුවේ පෙතුවේ. මේ අමාසුවේ උත්පාද කරගන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඒකට අවදි කරගන්න ඕනේ ඇත්තටම මනුස්සකමේ හැඟීමමයි මොනිකා. ඒ ආදරේ තමයි මේක.

0: ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කළ ගීතයන් පස්ස අප යනවා මේ යුග ගීතයකට. අභිවර්ධන බාලසූරිය සමගින් අනිරංජල සරෝජනී මේ ගීතය ගායනා කරන්නේ. මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් අපි සමහරෙන් දැන් මං පෝස්ට් එකක් දැක්කා FB එකේ, මේ ආදරය ගැන කතා කරද්දී දැන් අපිට කෙනෙක් දිහා බලලා කැමති වෙන්න පුළුවන්. කියන්නේ පුද්ගලික රූපයට ආකර්ෂණය වෙන්න පුළුවන් ඒක ආදරය. ඇයි මං එයාට ආදරය කරන්න කියලා කිව්වහම මේ එයා මට හැමදේම ජීවිතේ ලබා දෙනවා ඒ ධනය බලය නිසා වෙන්න පුළුවන් ඒ ආදරය ඇති වෙන්නේ. ඊට පස්සේ තව කෙනෙක් කියන්න පුළුවන් එයාගේ සමාජ තත්ත්වයට මම හරි කැමති, ඒක නිසා මං එයාව ආදරය කරන්න තෝරගත්තා කියලා. තවත් කෙනෙකුට කියන්න පුළුවන් මම දන්නේ ඇයි මං එයාට ආදරේ කියන එක මට හිතා ගන්න බෑ කියලා. ඉතින් ඒ පෝස්ට් එකට අනුව මේ අන්තිම පිරිසට ලබා දුන්න කියන ආදරය කරන්නේ ඔහුට හෝ ඇයට ඇයි කියලා වුවම නිශ්චිතව හිතා ගන්න බැරි නම් එතන තියෙන ආදරය කියලා. ඒ කියන්නේ ආකර්ෂණයවත් මිල මුදල් යාන වාහන තනතුරු නිල නම්බුනාම තත්ත්වය පවත්වා ගැනීම කියන අරමුණු වලින් තොරව ඇත්තටම ආදර කරන්නේ මේ වෙලාවට කියලා කිව්වා. ඉතින් ඇයි අපි විතරක් ආදරයට හේතු ඔබට කියන්නේ කියලා තමයි මේ ගීතෙන් අපිට ඇහෙන්නේ. කලින් ගීතයේදී කිව්වනේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලෝතුරු රස ගංගා කියලා. මේ ගීතය පිපෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නේ.
1: අපි හැමෝම මේ සබහා දහමට අයිති අයනේ. ගස්වැල් මේ හැම සතා සීපාව අපි සත්තුනේ. එතකොට මේ සබහා දහමේ නියමයන්ට අපිත් යටත්. එතකොට අනිත් දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියන එකට හේතු නැත්තම් අපේ ජීවිතවල සිද්ධ වෙන දේවල් වලට විතරක් හේතු හොයන එක තේරුමක් නැහැ කියන එක තමයි කියන්නේ. ඒකදී මෙතනදී ආදරයට හේතු අපි කියන්නේ ඇයි කියලා අහන්නේ. මල් පිපෙන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. පිපෙනවා. ඉතින් ඇයි පිපුණාම පරවෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. සමහර මල් උදේට පිපෙනවා, සමහර මල් හවසට පිපෙනවා. සමහර ඒවා රෑ දෙකට හරියට පිපෙනවා. ඒක තමයි සබදාහමේ නියමෙ. ඒ මලට හිමි සුවඳක්, වේලාවක්, කලාවක්, වර්ණය හා ඒකට නියම වෙච්ච ක්‍රමවේදිකුත් තියෙනවා. ඒවා කවුද හැදුවේ, කොහොමද වුනේ කියන්න දන්නේ නැහැ. ඒ නියමයේ ඒ වාට ක්‍රියාත්මක වෙනකොට කූඹිය බිත්තර ලක්ෂ ගාණක් දානවා. අලියොන්ට ඇත්තුන්ට සමහර වෙලාවට අංචුකට මේක පැටියයි. තේ දෙකේ වෙනස මොකද්ද කියන එක ඇයි එහෙම අපි නම් හැකියයි ඒක හරිය සාධාරණයි ආට එක ඇයි අපිට දුන්නේ නැත්තේ ඒ ටික කියලා අපි මිනිස්සු විදියට අහනවනේ. ඉතින් ඒ වුණාට එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි මේ නියතය වෙලා තියෙන්නේ. ඒ නිසාමයි මේ දෙදෙන අහන්නේ ඇයි අපෙන් විතරක් අපි මෙහෙම ආදර අපි අතර අප දෙදෙනේ ආදරෙන් බැඳුනා කියන එකට ඒකට හේතු කියන්නේ හේතුවක් කියන්න ඕනේ.
0: ඔව් ඒ කියන්නේ අර සමහරවිට අහනවානේ මේ ඔයාලා දෙන්න මැරි කරේ මේ ප්‍රපෝසල් එකකින්ද නැත්නම් FIA එකකින්ද? ප්‍රපෝසල් එකකින්. ප්‍රපෝසල් එකකින්. එතකොට ඇයි ඔයා මෙයාට කැමති වුනේ එහෙම කියලා අහනවා. ඉතින් දැන් ඕක මහ පුදුමාකාර ප්‍රශ්නයක්. ඉතින් අයියෝ කැමති වුණේ කියන එක මම හිතන්නේ ඒක හදවතින් පිළිතුරු ලබා දෙන ප්‍රශ්නයක් මිස හදවතින් දැනන දේ කටින් කියන්න පුළුවන්කමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ කතාව හරි සාධාරණයි. ඇයි අපි විතරක් ආදරයට හේතු උඹට කියන්නේ?
1: ඕ දැන් ආදරණීය හැඟීමක් ඇති වුණාම අපේ හදවත දක්වන ප්‍රතික්‍රියා ගේපද රචනයේ දැන් කීපයක සඳහන් වෙනවා. ආදරයයි සුවඳට ප්‍රතිවිදහා පිපෙන්නේ. එනේ ප්‍රතික්‍රියාව. ඒ ආදරේ දැනනම තමයි අපි ඒකට අපේ රියැක්ෂන් එක අපේ ප්‍රතික්‍රියාව හින්දා අපි ඒ වෙනුවෙන් බලන් ඉන්නවා, ලස්සන වෙනවා. මොකද වගේ හෙලියක් කිව්වා, "අය ආදරය නැතුනම මම දැන් කාට පෙන්න දඳින්නේ?" කියලා හෙව්වා. මාත් කල්පනා කළා ඒකත් ඇත්ත. මොකද ඇය ඒ සියල්ල කළා තියෙන්නේ ප්‍රේමයෙන් වෙන්නේ. ඉතින් මේකෙද ආදරයයි සීතල දැතින් පිරිමදින්නේ. ඒ කියන්නේ ඕන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ආදරේ හින්දා. ඉතින් ඒ නිසා මේ සැනසුම් සුසුමක් ලබා දෙන හැඟීමක් වෙද්දී ඒ හැඟීම දැනෙන එකක් මිසක් විඳින එකක් මිසක් ඒ හැඟීම මේ වගේ කියලා වෙන් කරලා කොටු ගහලා ඉරි ගහලා තක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආදරය දැනෙන විඳින දෙයක් මිසක් හේතු කරුණු කාරණා පැහැදිලි කරවන දෙයක් නෙමෙයි.

0: රවි සේවර්ධන මිගිතලයන්නේ අචරෝහණ විරසිංහන්ගේ සංගීතය සුනිල් විරසිංහන් ගීතය ගායනා කරන්නේ. දැන් කලින් ගීතයේදී ගසටම හිතුණු දාක මල් පිපෙනවා මිසක කවුරුද මල් ගෙනවෙත් තුරු සිරසේ පළඳවන්නේ කියලා කිව්වනේ. මල් පිපෙනවා මේ ගීතයේදී කියන්නේ දැන් මල් පිපෙනවා කියලා කිව්වහම ඒක මිශ්‍ර ක්‍රියාවක්, මේ ing form එකෙන් තියෙන එකක් නේ. දැන් මේ මොහොතේ වෙන දෙයක් නේ. මල් පිපිලා කිව්වම ඒක අතීතයක්. මේ මල් පිපිලා තියෙන අතීතයක් ගැන එදා වගේ දේවල් ගැන අද සිහිපත් කිරීමක්. මල් පිපිලා එදා වගේම බලන්න මැණිකේ.
1: ඔය දැන් මල පිපෙනවා මිස කවුරුත් මල් ගෙනල්ලා තියන්නේ නැහැනේ. මල් පිපීම තමයි ගහක තියෙන දේ.
2: ගහක්
1: පළදරනවා කියන එකනේ කියන්නේ මල් පිපීමත් එක්කලා. මිනිසුත් පළදරනවා. ඒ නිසා දරුවෝ ඉපදෙනවා. ඒ දරුවෝ වැඩි වියටපත් වෙනවා. ඒ දරුවන්ගේ ජීවිතවලට යනවා. ඒ වගේම කාලයක් අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා. අනේ අතාරත්තේ තමයි මොනික දෙවෙනි ගීතේදී කියන්නේ. අපි දැන් අහන්න යන ගීතේ කියන්නේ මල් පිපිලා එදා වගේම බලන්න මැණිකේ බඹරුව ඇදෙනවා සුවඳට සතර දිගන්තේ. ඉතින් මල් පිපෙනවා, ඒ මල් පිපුණාම මේ මල පිපෙන තැන පණිවිඩ මොකද මේ නිවුස් එකක් දාලා ආද මේ අහවල් වත්තේ මල පිපිලා තිනවා කියන්නේ නෑ. එහෙම කියන ඒවා අහලත් නෙමේ බඹරුවෙන්නේ මලේ සුවඳටනේ. ලස්සන ගෑනු ළමෙක් ඉන්නකොට සියලුම තරුණයෝ ඒ ගෑල්ලමයට ආකර්ෂණය වෙලා දැනගෙන යනවා. ඒක නිසාම මේ කියන පිරිමියා ඒ යුගේ පහු කරලා. ඉතින් එදා වගේමයි අදත් මේක වෙනවා. තරහ නොගින සාදු සාදු කියන්න මැණිකේ කියලා ඔහු කියන්නේ. මේ දේට අපි මේ සබාධමේ පැවතින පාඩම අපි දැනගන්න ඕන, අපි ඒකට ගරු කරන්න ඕන. ඒකමයි වෙන්නේ. එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි. එදා අපි පෙම්වත් සඳ දැක්කා, අද නෑ. දැන් ඒකනේ සමහර දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ප්‍රේමයක පැටලෙනකොට, ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙනකොට ඒක මාව ගන්න දරා ගන්න බැරි වෙනවනේ. ඔවුන්ට අමතකයි ඕන්නේ වගේ යුගයක් පහු කරා කියලා. ඕන්නේ ප්‍රේමයේ සුවඳ වින්දා. ඒකේ සතුට හෝ දුක හෝ වැරදීම වෙනම කතාවක්. නමුත් ඒ චමත්කාරය ඕන්නේ ද වින්දානේ.
0: අර සමහර තැන්වලදී මේ කතාවට කියනවානේ, හොපූ අපේ කාලේ නම් ඔහොම නෑ. එහෙම කිය හැමදේම එහෙම නෑ.
1: මෙහෙමයි, ඒ කොච්චර දේවල් උඩත් වැරදිලා හරිගස්ස ගන්න වෙනවා. සමස්ත ජීවිතේ වැරද නොවරද්දවා ගන්න උපදෙස් දීම හෝ ළඟින් සිටීමේ බලාගෙන ඉන්නවා මිස ඕන සම්පූර්ණේ වලකම ඔවුන්ගේ අධ්‍යක්ීම දන්නේම නැහැ. ඔවුන් මේ ප්‍රේමයේ අධ්‍යක්ීම විඳින්න ඕන. ඒ කියන්නේ අපේ සමාජයේ තියන්නේ ආනේ පළවෙනිට යාළු වෙච්ච කෙනාම කසාද බඳින්න ඕනි කියලා. නෙමෙයි, එහෙම නෙමෙයි. තමන්ට ගැළපෙන කෙනා හොයාගන්න එක වැරද්දක් නෙමෙයි. එයා පළවෙනියද දහවෙනියද කියන්න දන්නේ නැහැ.
0: සහනිත් අතට දැන් එහෙම නොගැලපෙන තැන කරඳිලා ඉන්නකොට ඒක දරාගෙනම ඉන්න ඕනේ කියලා කියන මතය නේද? ස්වාධීනව ඒක වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් තීරණයක් ගන්න තියෙන, දැන් එහෙම තීරණයක් ගන්න අවශ්‍ය වුණත් සමාජයේ දකින්න දෙය නිසා යා එහෙම හැමදේම දරාගෙන හිටියා කියලා අර ක්‍රෙඩිට් එකක් ලැබීම බලාපොරොත්තු වෙන සමහරලාට සමහර දේවල් දරා ගන්නවා. අපි ඒ කියන්නේ අපි ජීවත් වෙනට වඩා කරන්නේ අපි ජීවත් වෙනවා කියලා ලෝකෙට රටට පේන්න උත්සාහ කරන, ඒ කියන්නේ හරියටම ගත්තොත් රංගපෑමක්.
1: ඔය කියන්නේ සමාජයට ඕන විදිහට තමන්ගේ ජීවිතේ රාමු කරලා කොටු ගහලා රවුම් කරගන්න හදන්න එපා. ඔබට ඕන විදිහේ නිදහස් හැඩතලයකට ජීවිතේ හදාගන්න. ඒකට සමාජයේ මොනවා කිව්වත් අපිට කමක් නැහැ. මොකද ටික දවසකට පස්සේ සමාජයත් ඒක අනුගමනය කරහවි. නමුත් මේ ගිරින්දම මේ තාත්තා නැත්නම් මේ ගෘහ මූලිකයාට මේ ස්වාමි පුරුෂයාට ඒ පිළිබඳ හොඳ දැක්මක් තියෙනවා. ඒකයි ඔහු කියන්නේ මේ රවි සිරිවර්ධනගේ වචන. ඉතින් එදා අපිට පෙම්වත් සඳ අද දරුවන්ටයි. මේක තේරුම් ගන්න ඕනේ. එදා අපිට පෙම්වත් වුණා, ඒ හඳ දැන් දෙන්නේ දරුවන්ටයි. ඒ නිසා අදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ තරහ නොගන්ටයි. මේ තරහ නොගැනීම අවශ්‍යයි. දැනීම එකයිනේ. එදා අපේ හීන මාලිග මෙදා උන් තනාගත් සඳ කඩා නොලන්ටයි. අන්න ඒක මතක තියාගන්න. ඒ අයත් මේ ජීවිතය විඳින්නම ඕන.

0: සඳදිය ධාරතුරින් අපි අහන්නේ ළඟට කරුණාරත්න දේවුල්ගෙන ගයන ගීතයක්. මේ ගීතය ලියන්නේ සුරම්‍ය මාපිටිය නන්දසෙන කටුවාවල සංගීතවත් කළේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ආදරෙන් නමේ සුරම්‍ය අක්ක මේ දවස්වල අසනීපෙන් ඉන්නවා. නිර්මාණ වේදිනියක් විදිහට අපිට විඳින්න නිර්මාණ කරනාවක් තිලනකල ඇයට ඉක්මන් සුව නිදුක් නිරෝගී භාවය ආදරෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ගීතය අහන්න කලින්. ඉතින් කලින් ගීතයේදී පෙම් කවියක් ගැන කිව්වනේ. එතකොට මේ ගීතයේදීත් කියන්නේ පෙම් කවියක් ගැන තමයි. හැබැයි පෙම් කවක්. පෙම් කවක් ලියුණු ඔබ සිතාසේ එ මකා දමා ගිය හැටි රහසේ.
1: කලින් ගීතයේදී ගලා හැලෙන නිල් ඇලදොල පෙම් කවියක් වෙයි කියලා කිව්වේ ඒ ප්‍රේමයේ ප්‍රහාෂයේ සුන්දරත්වයෙන්ද අවට පරිසරයම ඔවුන්ට තමන්ගේ ප්‍රේමය උද්දීපනය කරන දේවල් විදිහට දැනෙන නිසා. එවනෝ ප්‍රේම කවියක් නුඹේ සිත්තහසේ ඔහු ලිව්වා කියලා කියනවා. හැබැයි ඇය ඒක මකලා දාගිහිල්ලා. ඒ කියන්නේ කලාත්මක ආකාරයෙන් කියන මේ ප්‍රේම සම්බන්ධතාව බිඳ දබල ඇය ගිහිල්ලා. ඒ ප්‍රේම කතන්දරේම ඔහුට නිකන් පුරාවතක් වගේ නැවත නැවතත් මතක් කරන කවදාකවත් නිමානවන පුරාණෝක්තියක් බවට පත් වෙලා. ඒ පුරාණෝක්තිය පුරාවත, ඒ කියන්නේ වංශ කතාවක් වගේ ඔහුගේ හිතේ පබෙඳෙන මේ කතාව නිමා කරගන්නට ඔහුට පුළුවන් කමක් නැහැ. කෙලින්ම කියනවා නම් ඔහුට මේ ප්‍රේමය අමතක කරන්න බෑ. ඒක තමයි මේ වෙනත් වචන වලින් කියන්නේ. මේ එකම කතන්දරේ විවිධ ගේයපද රචක රචිකාවෝ විවිධාකාරයෙන් කියලා තියෙනවා මේ එවැනි අවස්ථාව. හැබැයි මෙතන දෙකක් කියන, නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්. යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තානම්. ඔබට යන්නම ඕනේ නම් මට ඉන්න කියන්න බෑ. යන්න හිතෙන්නේ එතන ඉන්න පුළුවන් වාතාවරණයක් නැති හින්දා, මොකක් හරි හේතුවක් හින්දා, මොකක් හරි නොගලපීම හින්දා යන්නම හිතරෝන. ඉතින් මට නවත්ත ගන්න බෑ. හින්දා ඔහු අවසරය දෙනවා. අන්න ඒකත් වැදගත්. මොකද අපි කොච්චර අල්ලගෙන හිටියත් වැඩක් නෑ. අල්ලගෙන ඉඳීමෙන් ලැබෙන දෙපාර්ශ්වයටම වේදනාවක් නම් ඊට වැඩිය හොඳයි යන්න දෙන එක. එතකොට ඒ නිදහස් වෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු කොන්දේසියක් දානවා. හැබැයි ආයෙවත් එන්න කියලා හිතුනොත් එන්න එපා
0: තානම්.
1: මම දොර වහලා තියෙන්නේ. ඉතින් සමහර අය හිතනවා මේ අර නිකන් සුපර් මාකට් එකක් වගේ යනවා එනවා යනවා එනවා කොයි වෙලෙත් යන්න එන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ඉතින් ඒ හින්දා සමහර හිත්වලට ඒ රිදුම් දරා ගන්න බැරිව අවසානයේ තීරණයක් ගත්තට පස්සේ නැවතත් එහි දොරටු විවර වෙන්නේ නැහැ කොච්චර ඕන වුණත්. එහින්දා ඔබට ලැබෙන සැනසීම සතුට මහා මෙරක් විදිහට පරිස්සම් කරගන්න. අපේ ජීවිතය හෙට උදා වෙනකොට අපි ඇස්සැරිලා ජීවත් වෙලා ඉඳීද කියලා අපිවත් තාම

0: තරය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සෞන්දර්යාත්මක වියමන සනතිය දහර සනතිය දහර
1: සඳවිය දහර සමග ලකනහගෙන ඔපෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතකලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගේ රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්වෙන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

සඳදිය දහර සමගාදරෙන බලක්කන හගෙන අද සඳදිය දහර අපේ සුඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙඩ්ඩි ගහපොළ සමග අපි සඳදිය දහර අවසන අධිරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. විරාමයට කලින් අපි අහෝ ගීතයේදී කරුණාරත් දෙවුල්ගණේගේ හඳින් අපිට ඇහුණනේ සඳ එළිය ගැන, සඳ එළිය පොළවටයි හිමි වූයේ සඳ අහසේ රැඳුනාට රත්තරනේ කියලා. දැන් මේ ගීතයත් සඳ එළිය ගැන

0: කතා කරන්නේ. මේ කතා කරන්නේ සීතල සඳෙලි පීතන සුවඳ මලේ විශාරද ගුණදාස කපුගේ ගීතය ගයන්නේ.
1: දැන් අපි හිතුවට හඳ අහසට අයිති වුණාට එළිය අයිති පොළවටනේ. මොකද එළියෙන් අහස ආලෝකමත් වෙනවට වඩා ඒ වටිනාකම තියෙන පොළවට. ඉතින් ඒ නිසා ඔහු කිව්ව ඒකයි, ඔබ කොහේ හිටියත් ඔබේ ලැබිච්ච ආදරේ කාන්තේ තම මට අයිති කියන එක. එහෙම තියදි තමයි මේ පෙම්වතාගෙන කියන්නේ. ඔහු බඹරු එන්නේ උදේවිල්ල හන්දෑවට වැඩේ ඉවර කරලා ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන සත්තු ජාතියා. එහෙම කෙනාට එහෙම කෙනෙක් ආදරේ කරන්නේ සඳෙලියේ පීදුණු සුවඳ මලක. ඒ සුවඳ මලේ නෑමුල් සුවය තමයි පතන්නේ. මොකද බඹරු එන්නේ නෑ නේ මල් වලට. එතකොට ඒවා නොඉඳුල් මල්. ඉස්සරමනේ මතකයි තාත්තා ඉන්න කාලේ තාත්තත් එක්ක මායි මල්ලි රෑ 12 වෙනකන් ඇහැරන් ඉන්න කඩපුල් මල් පිපෙනකන්. ඊට පස්සේ කඩපුල් මල් එලාගෙන අපි බුදුහාමුදුරන්ට තාත්තා කියලා තියෙනවා මොනිකා, ඒ කඩපුල් පූජ කරපුවම තරුණ වෙනවා කියලා. ඇයි ඒකට හේතුව ඒ මල් වලට බඹරු එන්නේ නැහැ කියලා. ඉතින් සුවඳ මලක් කඩපුල් මල. ඉතින් මල් පිපෙනවා බලන්ගෙනට පුදුම සතුටක් දැනෙනවා. මෙන්න මේ ඒ වගේ මලක සුවය පතුපු බඹරෙක් ගැන තමයි මේ කියන්නේ. බඹරා කිව්වම වචනාර්ථයෙන් අපිට තියෙන්නේ නිකන්
0: දඟකාරකමක් නේද, වගකීම් කියලා හිතපාවය.
1: එහෙම බඹරා වගේ දේවල්. මට මේ වෙලේ මතක් වුණා විකුම් ජිතේන්ද්‍රගේ කවියක්. විකුම් කියන්නේ දක්ෂ කවියෙක්. ඒ වගේම ඔහු ප්‍රකට වෙලා තිනවා මනරම් පිටුවැසුම් නිර්මාණකරුවෙක් විදිහට. ඔහු ලියන්නේම අලු පාට මොහොතක බර්ග්මානීය සිටිවිල්ලක් කියලා. මේ බර්ග්මාන් ගැන තමයි මේ කියන්නේ. ඒ ඔහුගේ චිත්‍රපට ගැන සුරෙන් තමයි ඔහු මේ කවිය නිර්මාණය කරලා තියෙන්නේ. නොරගන්න නොඹ දෙන්න මට මුහුණ සමීපව,
0: කෙමෙන් කෙමෙන් අති සමීපව,
1: විධාරණය වනුව නොඹ නොව නොඹ තුල හිඳින නොඹ,
0: අවරගිර මන්දාලෝකය සෙවනැලි රටා අඳිනු ඇත, නොඹ මතුපිට හැඩය මත,
1: ඇතුලාන්තයෙන් පැනනගෙන අසබඩ
0: ජීවන වෙරලබඩ මා තැනූ නිවහන,
1: සවන්පත් විවර කළ මුහුදු ගොස වෙත,
0: හැඟුම් සහ කෙඳිරිලි රට ආලේප බිතු මත,
1: එපැහෙන්ම විල්ලුද හැරෙනතුරු අලුවට,
0: මරණය සමකාදිනා දාම් සෙල්ලම් මත,
1: ඕ අලු පැහැය ඇරඹුමද අවසනද,
0: මත්මාන කැලෑ මිදිරස.
1: මරණයත් එක්ක කෙතෙන මේ ජීවිතේ තත්ත්වය තමයි ඔහු මේ කියන්නේ. ඔහු කියන්න හදන්නේ මගේ මට සමීපව ඔබේ මුහුණ දෙන්න කියලා. ඔබ සංගවාගෙන ඉන්න ජීවිතේ මට පේන්නේ නැහැ. අතර රාගයේ සෙවණැලි ඒ කවිය පුරාම තියෙනවා. ඉතින් මේ බඹරත් ඒ හැඟීම් සමුදායෙම්ම මේ සුන්දරණීය ජීවිතයේ පිළිබඳ රසාලිප්ත හැඟීම් අතර ඉන්නවා. හැබැයි මරණය ළඟ තියාගෙන ඉන්න කොටසක් අපි හැමෝම. ඉතින් ඔහු ඉල්ලන්නේ ඔහු මේ නොලැබෙන දෙයක් වෙනුවෙන් ඔහු මේ විඳින වේදනාව දැකලා තමයි මේ කතානායකයා කියන්නේ. රැහ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැඟ බඹරු නුඹ නාඩන්. ඔබ දකින්නේ මේ රාත්‍රී සිහිනෙන් දැක්ක දෙයක්. ඔබට මේක සැබෑවක් කරගන්න බෑ. හිඳ ඔබ අඬල වැඩක් නෑ. හැබැයි ඔහු සඳුළු තලාවේ මුනින් තලාවී ඈත බලාගෙන කඳුසලට මේක මේ සමහර විට ජීවිතේ සෙල්ලක්කාරයෙක් වෙච්ච තරුණයෙකු සැබෑ ආදරයක් විඳලා. ඒ ආදරය හැබැයි ඔහුට යථාර්ථයක් කරගන්න බැරි එකක් කියලා අපිට තියෙන්නේ. පරසතු මල් මකරන්ද සුවඳ බැඳ මමරු නුඹ නාඩ. ඔව් අන්නේ වචනේ ඇතුලේදී අර ඒකේ ඔපොසිට් එක අපිට හම්බෙනු නෑමුල් සුවය පැතු. ඒ වගේ කෙනකින් නෑමුල් සුවයක් ඉල්ලන්නේ බෑ. එතකොට ඔහු මේ හොයා යන ආදරය අර මත්මාන කැලෑ මිදි රසක තියෙන ඇරඹුමද අවසනද කියලා හොයන්න බැරි මරණය සමග අදින දාම් සෙල්ලම් මතක් වගේ. ඒ වෙනුවෙන් අඬලා වැඩක් නෑ. මේක ඔබ හිතන තරම් යථාර්ථයක් කරගන්න පුළුවන් හැඟීමක ප්‍රේමයක් නෙවෙයි කියන එකයි කියන්නේ.

0: සඳ දිය දහර තුළින් අපි ඊළඟට අහන්නේ චිත්‍රපට ගීතයක් ගමිනි ෆොන්සේකා නිර්මාණය කළ පරසතු මල් චිත්‍රපටයේ මේ ගීතය අචර සුජාත අත්තනායක ගායනා කරන්නේ. කලින් ගීතයේදී පරසතු මල් ගැන මතක් කළා. ඉතින් මේ ගීතයේ ආරම්භයේ ඉඳන් අපිට කියනවා පරසතු මල් ගැන. පරවුණු මල් වල සුවඳ අතීතේ පරසතු මල් ළඟ විසිර ගියාවේ.
1: මොනිකා, මේ ගීතය කියද්දිමට මතක් වෙන්නේ මේ මගේ විශ්වවිද්‍යාලය කාලේ. මම පළවෙනි වසරේ ඉඳිද්දි තමයි නලමුදු සුවඳට මගේ ගීතයක් මම ලියපු ගේ පද රචනාවක් යොමු කළා. දැන් ඒ නලමුදු සුවඳේ විදිහ තමයි පළවෙනි අඩ යන්නේ ගෑල් ළමයි 10කුයි පිරිමි ළමයි 10කුයි ඉන්න ගායක ගායිකාන් විදිහට. ඕන හැමෝම ගීත දෙකක් ගයන්න ඕනේ. එකක් ජනප්‍රිය සින්දුවක්, එකක් එහිම තරගයක් විදිහට ගේ පද රචනා තරගයෙන් ඡායග්‍රහණය කරන ගීත 10ක්. නේ ගෑල් ළමයි 5යි පිරිමි ළමයි 5යි. ගීත 10ක් සංගීතවත් කළා අලුතෙන් ගයන්න ඕනේ. මල් ලියපු ගේ පද රචනාව ගයන්නට හිටපු මේ යෙහෙළිය තමයි දිනේෂ් අසුදර්ශනී. ඇය ගැයුවේ මේ ගීතය. ඒ නිසා මට මේ ගීතේ මේ ඇහෙට තිබෙත් පොඩි සුජාත අත්තනායකයන්ගේ කටහඬ හිමින්කන් සිහින් කටහඬක්. ඉතින් මට මේ ගීතේ මතක් වුණා. මේකෙදිත් මේ චිත්‍රපටිය ඔබට මතක නම් ඇයට සිද්ධ වෙනවා හාමු මහත්තයාට දාව දරුවෙක් ලබාගෙන වත්තිමුරකාරය සමග විවාහ ප්‍රාප්ත වන්නට. ඒ නිසා ඇය කියන්නේ දුවට මවක මිස පියෙකු කොහෙන්ද. මොකද ඇය පරසතු මලා, පරවුණු මලා. හැබැයි ඒ පරසතු මලේ ඊළඟ අනුප්‍රාප්තිකය විදිහට ඇයට ලැබිලා තින්නේ දුව. නිසා මේ දුවටත් මේ ජීවිතයමද කියන හැඟීම ඇයට තියෙනවා. හෙළිය මැදින් හෙට දවස උදාවේ ඇගේ දුවගේ කැකුළු සිනාව මැදිනු ඇය දකින්න. මේ වගේ දුවරු ඉන්න අම්මාවරු අදටත් ඉන්නවා මොනිකා. සමහර අම්මාවරුන්ට තමන්ගේ දුවලා විකුණුවා කියන හැඟීම, විකුණුවා කියන කතන්දරෙත් අහන්න වෙනවා. සමහර අම්මාවරුන්ට දරුවන් විකිනෙනකම් බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ දුවරුන්ගේ ජීවිතවල ඛේදවාචක මොනවද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න වෙනවා. එකයි ඇය කියන්නේ අතට වලලු මම කොහෙන්ද ගේන්නේ, පයට ගිගිරි මම කොහෙන්ද ගේන්නේ, මට මේ මුකුත්ම ගෙන්නන්න පුළුවන් ආර්ථික ශක්තියක් නැහැ. අන්න එහෙම ආර්ථික ශක්තියක් නැතිවෙච්ච මිනිස්සුන්ට අවසානයේදී දරුවන් පවා විකුණන්න වෙනවා මොනිකා, ජීවත් වෙන්න. මොකද ජීවත් වෙන්න එපේ. දාවල ගෙවිලා අඳුර ගලනවා, ඈත ලොවට නිදි දැස පියනවා, හීතල පාළුව හියුඩු පිපෙනවා. දැන් මේ ජීවිතේ ගලාගෙන යනවා, නවත්තන්න බෑ. අපිට මෙතන අනේ දැන් අපිට අමාරුයි, එහෙනම් පොඩ්ඩක් නවත්තලා දෙන්න කියන්න බෑ. ඒ අතරින් දුව දොරට වඩින එකත් අපිට නවත්තන්න බෑ. ඒ අතර අම්මා කෙනෙක්ගේ සිතුවිලි අපි මේ ගීතේ පුරාම දකිනවා. මේ වගේ අම්මාවරු ඉන්නවා, අම්මාවරුන්ගේ දිනේ පහු වුණේ මේ නොබෝදා. එනිසා ඒ අම්මාවරුන් ගැන මීට වඩා ආදරේ හිතන්න කාලයක් එළඹිලා කියලා මට හිතෙනවා.

0: කුලරත්න ආරියවංශයන්ගේ ගී පද සංගීතවත් කරනවා සහ ගායනවා ග්‍රේෂණ ආනන්ද නීලා වික්‍රමසිංහ සමග. කලින් ගීතයේදී ඈත ලොවට අපි ගියා, දැන් අපි ඈත දුරකට යන්නේ.
1: ඔව්, දැන් මේ කියන්නේ දෙන්නම ඉස්සෙල්ලම කියන මේ පෙමඟ ඈත දුරකටයි දැස පහවෙලා යන්නේ. ඔවුන් මේ පවතින සමාජයේ තියෙන තත්ත්වය අනුව ඔවුන්ගේ ආදරය යථාර්ථයක් කරගන්න ඒ ආදරේ විඳින්න බෑ කියන තීරණේ ඉන්නවා. එහිත තමයි ඔවුන් පාළුලුවක් හොයාගෙන යන්නේ, ඈත දුරකට දැස පහ කරගෙන යන්නේ. ඔවුන්ට ඕන වෙන්නේ ගොළු වෙලා ඔහේ තනිවෙන්න. සමහරට ප්‍රේමයේ වචන වලින්ම ප්‍රකාශ කරන්නේ, ප්‍රේමයේ කතා කරන්නේ දැස් වලින්, ස්පර්ශයන්ගේ හැඟීම් වලින්. ඒ අපිට නොදැනෙන ඒ සංනිවේදනය තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. මේ ප්‍රේමේ පටන් ගන්න පාසල ප්‍රේමයා, ඒ නිසාම ඒ ප්‍රේමේ පට අර හේතු කියන්නේ මාන්නේතු දෑලේ විලිලා මේ පෑම දහසේ. ඒ මදහසේ තමයි ඔවුන්ගේ ආදරය ආරම්භ කරන්න හේතුවක් වෙන්නේ. හින්ද ඔවුන්ට ඇයි ආදරයට අපි හේතු කියන්නේ කියන කතාව ඔවුන්ටත් කියන්න පුළුවන්. ජීවිත කාලෙම යාවෙලා හිටියත් ඔවුන්ට ඒ සිහිනේ උදා වී කවදා හෝ මේ භවයේදී ළඟා වෙන්න තමයි, ඔක්කේම වෙන්න තමයි, ඇයගේම වෙන්න තමයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව. හැබැයි ඒක යථාර්ථයක් කරගන්න පුළුවන් වේද කියන සැකය ඔවුන්ට තියෙන බව අපිට ස්ථායි කොටසින්ම තේරෙනවා. මොකද ඔවුන් ගොළු වෙලා තනි වෙන්න ඈත දුරක පාළුලවක් හොයාගෙන යන්නේ ඒ ප්‍රේමය විඳින්න බාධාවක් මේ සමාජයේ තියෙන නිසා. ඉතින් සඳ දිය දහරින් ඒ සමාජයට ඒ ආදරයටයි අපි පාර කියන්නේ මේ ගීතාන්විත අත්දැකීම් ඔස්සේ.
0: අපි එහෙනම් ඈත දුරකට සුන්දර ලෝකයකට ඔබට මේ රාත්‍රියේදී ගමන් කරන්නට හැකි වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කළ සමුගන් හදන් නැවත සොඳුරු දවසක සොඳුරු සවකදී හමුවන බලාපොරොත්තුවත් එක්ක
2: රංජන් පුෂ්පකුමාර සමගින් මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුබ

0: දකින්න.
1: සන්තතිය දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579.

0: සිතනිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බන පතෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලක් හඬින්. අනුෂ්ක රසංචිත සෙල්වා නිර්මාණයක්.
1: බොනේ ඔලේ දුමාවේ ඉතින් ආවිතරයි එනවා කියලා කවර මං හිතුවේ නෑ උඹ එයි කියලා. මුටි කාලා නැගිට ගන්න බැරි වින්න උඹගේ මූණ පොඩ්ඩක් බලලා නාසය තුනක්.
0: පටිගෙතල
1: මෙයාට පස්සේ තමයි නිදහසේ කොන්න රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුනේ. කොණි කටි.
2: එයාලා පස්සේ කයයි අයියා ගන්නකෝ.
1: උඹ මේසේ තලින් පන්නවද?
2: උපාලිත් කලින්ම ගෑවා අයියා ගන්න.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පටිගෙතල.

0: අයිබෝවන් ඔබට ඔබේ ජීවිතය දිනන්න ඕනෑ තරම් ක්‍රමතියෙනවා. ඒ අතරින් පුංචි රුපියල් 40ක ලොතරැයියකින් ඔබට ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට දිනන්න පුළුවන් හොඳම තැන මෙතන. මේ ආරම්භ කරන්නේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ධනය. හැම දවසකදීම රටට වැඩිපුර වාසනාවන්තයින් බිහි කරන අපි ඊයේ දවසේදී වාසනාවන්තයින් ප්‍රථම ත්‍යාගලාභීන් කීප දෙනෙකුට රුපියල් 1,95,00,000 වටිනාකමකින් යුතු චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කළා නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී. මේ අවස්ථාවට නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී නීතිඥ ගයන් ඉන්දික මහතා, නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතාංජි ජාන්සා මහත්මිය, එතෙකම ජාතික උතුරයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ අලෙවි නියෝජිතයන් සහභාගී වුණා. ඉතින් අද දවසේ NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හරා අමරසේකර මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චමිලා කරුණාතිලක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී UBCK ධර්මපාල මහතා අද දවසේ අපිත් සමගින් සම්බන්ධ වෙනවා. පැය භාගයක් ඇතුළත ලොතරැයි වර්ග 8කින් අදත් වාසනාව උදා කරනවා. එහෙමනම් මුලින්ම අතට ගන්න NLB ජය. හැමදාම කොච්චර හම්බ කරත් මදි කියලා හිතන නිසාම අතට සල්ලි වෙනුවෙන් අදත් NLB ජය 464 වෙනි දිනු මැදි මෙවරය අපි ආරම්භ කරනවා. එහෙමනම් අපි දැන් යමු වෙනවා දිනු මැදීමට. හොඳයි, එහෙමනම් අපි දැන් බලමු NLB ජයෙන් ඔබට ජය ලැබෙන්නේ කොහොමද කියලා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E, ජයග්‍රහී අංක 1.54. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 105 ජයග්‍රහකින් 179 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 4,560 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් දැන් කියන්නම් අද වාසනාවේ තොරතුරු.
1: Winning English letters E numbers are 1057.
0: අද NLB ජය ලොතරැයියෙන් රුපියල් 105 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා LP ලියන පතිරණ රන්න සහ RMC නිශ්ශංක දඹුල්ල. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තයින් 74,865 දෙනෙකු අතරේ රුපියල් 69,70,000 මුදලක් අපි බෙදා දුන්නා. තව තැගි වැඩිවුඩු නියත ධනයෝග හඳහනෙන් අදත් ඔබ වාසනාවන්තය කරන්න අපි සූදානම් 1,505 වෙනි වතාවට. ඔබේ අතේ තියෙන හඳහන ලොතරැයියත් එක්ක අද දවසේ ගැලපෙන්න ඕන ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ජයග්‍රාහී ලග්න සංකේතය මීන. එහෙමනම් මීළඟට අපි තෝරගන්නවා ඔබට වාසනාව උදා කරන ජයග්‍රාහී අංක 4. මුල්ම ජයග්‍රාහී අංකය අංක 17. මීළඟ ජයග්‍රාහී අංකය අංක 46. මීළඟට වාසනාව උදා කරනවා අංක 12. හඳහනේ අද අවසන් ජයග්‍රහී අංකය අංක 18.
2: නාංගාවදුම් හෘදීමාන වෙච්ච ලක්කම් 18.
0: ක්‍රීඩා අරමුදල හා සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපද්ද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 94 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද හඳහනේ වාසනාව ගැන.
1: Winning zodiac signs is Pisces, winning numbers are 17, 46, 12 and 18.
0: අදහන්හනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභීක අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා පන්නිපිටිය ES ප්‍රියංගිකා. එයා අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 137,811 දෙනෙකු අතරේ රුපියල් 92,35,600 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනෙන් ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 35,111,134. ගොවි දෑත් ශක්තිමත් කරන ගමන් ඔබේ දෑතට වාසනාව උදා කරන සත් දිනම ජයනියත ගොවිසිත මේ ආරම්භ කරන්නේ 4,438 වෙනි දිනු මැදිමේ වාරය. එහෙමනම් අපි දැන් තෝරගන්නවා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4. මුලින්ම අපි තෝරගන්නේ ගොවිසිතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර. අද ඔබට වාසනාව ගේනවා Y ඉංග්‍රීසි අක්ෂරය. 120 ප්‍රථම තෑගි රුපියල් 250,000 තෑගි ඇතුළු සෙසු තෑගි ඔබට හිමි කර දෙන ජයග්‍රහී අංක 4යි දැන් අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 24. මිළඟ ජයග්‍රහී අංකය අංක 77. මිළඟට වාසනාව ගේනවා අංක 37. ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය අංක 50. කෘෂි කර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිතලතරයින් මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා.
1: Winning English letters Y, winning numbers are 24, 77, 37 and 50.
0: අද රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් ගොවිසෙතෙන් අපි බිහි කරනවා වාසනාවන්ත උත්තරේපත අලෙවි කරනවා පිටකොටේ අජිත් අල්හකෝන්. ඒත් එක්කම රුපියල් 210,000 වාසනාවන්තයින් 3 දෙනෙකුත් බිහිනා උත්තරේපත අලෙවි කරනවා අජන්තා කුමාරි අහංගම, DMR දිසානායක වියලුව, කේ ප්‍රතාස් චාවකච්චේරිය. ඒ අනුව දවසේ ගොවිසෙතේ සමස්ත වාසනාවන්තයින් 122,905 දෙනෙකු අතරේ රුපියල් 1,01,27,320ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට දවසේ අනිවාර්යෙන් ගොවිසෙතෙන් ඔබට දිනා ගන්න පුළුවන් පිරිතාගේ වටිනාකම රුපියල් 6,33,86,042,460. පුරුදු විදිහටම අදත් මතක් කරනවා සුබ දවසක් අලුත් වුණු පහසු වුණු ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න. ඒත් එක්කම ජයග්‍රහී අංක තුනට රුපියල් 50,000 ත්‍යාගී එක්ක ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ත්‍යාගීත් සෙසු ත්‍යාගීත් ඔබට දැන් සුබ දවසක් තුලින් දිනා ගන්න පුළුවන්. එහෙමනම් දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. 312 වෙනි දින මැදිම ආරම්භ කරන්න අපිට අවසරයි. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ඔබට වාසනාව ගෙන සුබ ලග්නය ධනු. ඊළඟට ජයග්‍රහී සුබ අංක 3යි අපි තෝරගන්නේ. මුලින්ම අංක 38. ඊළඟට අංක 53. ඊළඟ ජයග්‍රහී අංකය අංක 51. රුපියල් 25,000 තෑගි ඔබට දිනා දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 5023. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 180 දෙනෙක් බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද දවසේ වාසනාව ගැන.
1: Winning zodiac sign is Sagittarius. Winning numbers are 38, 53 and 51.
0: අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් ලක්ෂ 5 ජයග්‍රාහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ප්‍රේමදාස ජයසිංහ අම්පාර, ලලිත් අලුත්ගේ බිබිල, EMT ගයන් පුෂ්පක හාලි ඇල. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රාහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රාහකින් 41 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 109,618 දෙනෙකු අතරේ රුපියල් 1,05,20,360ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ ජීවිතය දිනවන්න තවත් ලොතරැයි වර්ග 4කින් දැන් සූදානමින් ඉන්නවා අචලස්සමගේ ඩේමියන්.
1: මීළඟට මෙගා පවර්.
3: කවදත් ලොතර ඉතිහාසයේ වෙනස් කළේ NLB. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අතර දැවැන්ත සුපිරිතෑගි දෙකක් දුන් එකම ලොතරැය NLB මෙගා පවර්. ඔන්න අපි සෝදානම් මේ වාර්තා යලිත් අලුත් කරන්න. ඔබ සෝදානම් වෙන්නේ රුපියල් කෝටි 26කට වඩා වැඩි මෙගා සුපිරිතෑගිය දිනා ගන්න. කවුරු දිනා ගන්න කැමති දැවැන්ත සුපිරිතෑගි තුනක් තියෙන ඔබට දිනා ගන්න. ඒ අතුරෙන් ග්‍රෑන්ඩ් සුපිරිතෑගි ලෙස ඔබට පුළුවන් ඔබ වැය කළ පුංචි රුපියල් 40ට මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න. වසනාවන්ත 2544 වන වතාවටයි ඔබේ හීන සැබෑ කරන්න අපි සූදානම් වෙන්නේ මෙගා පවර් දිනුම් වාරයේ. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. X ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට පාසනාව ගෙනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 20. රුපියල් 26,75,00,000ට වඩා වැඩියෙන් තියෙනවා මෙගා සුපිරි ත්‍යාගය. අද ඉංග්‍රීසි අක්ෂරයේ සුපිරි අංකය සහ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගල්පගෙන මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන්. අංක 33 පළමු ජයග්‍රහී අංකය. අංක 56 දෙවෙනි ඔබට වාසනාව ගෙනාවේ. අංක 66 තුන්වන ජයග්‍රහී අංකය. මෙන්න අද තිරනාත්මක අවසාන අංකය. අංක 11 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේකබ්බද අරමුදලට ඍජුම දායක වන මෙගා පවලතරයෙන් අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභීන් 3 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් බිහි කරලා අවසන්. බලමු එහෙනම් අද වසනාව ගැන. බොහොම ස්තුතියි.
4: Today Mega Power's winning English letter is X. Super number is 20 and the winning numbers are 33, 56,
3: අඛණ්ඩව තහවුරු කළ ලොතරැයි කතා දෙකක් නෑ මෙගා පව. හෙට මෙගා සුපිරිතයාගේ ඔබේ රුපියල් 26,89,29,444ක් හෙට පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. හිතවත්කම් මනින්න සාධක නැති වුණත් ඔබට තියෙන ආදරේ අපේ හිතේ මනින්න අපිට පුළුවන් ඔබට රුපියල් කෝටි ගණන මුදල් තෑගි ලබා දෙමින් අද වැයකලි පුංචි රුපියල් 40යි නේද රුපියල් කෝටි 12කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබට දෙන්න අපි සූදානම්. ජාතික මහදන සම්පත් දන් නිධානය වසනවන්ත 2226 වන මේ දිනුම් වාරේ රුපියල් 12,28,00,000කට වඩා වැඩි සුපිරිත්‍යාගය දිනා ගන්න මුලින්ම ඉංග්‍රීසි අක්ෂරේ ගලප ගන්න ඕනේ. අද ඉංග්‍රීසි අක්ෂරේ L. අපි දැන් තෝරන්නේ වසනවන්ත අංක 4. අංක 17 පළමු අංකය. අංක 47 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. තුන්වන ජයග්‍රාහී අංකයේ අංක 40 වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය කුමක් වෙයිද? අංක 42 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 22 දෙනෙක් දෙලක්ෂපතියන් 298 දෙනෙක් ඔබ අතරට එකතු කළා. බලමුනේ අද වසනාව ගැන බොහොම ස්තුතියි.
4: Today, Dhananidhane's winning English letter is L and the winning numbers are 17, 47, 40 and number 42.
3: Rupay Lakshya Dekha Begin, Hathar Adenik Dinagathe Lathre, Patalipi Kalame, Alivin Yojitein, G. Sunil Balasmola, W. Chandrapala Mahava, J. M. Pushpakanthi Naival Saha, Nirasha Nisansala, Kalutare, Vasana Vanta Adinu Varin, Api Vasana Vantein, Anu Pandahas Ekase Daha Adenik Athare, Rupay Panas Navalakshya Hetta Hathar Dahas, Navase Hetta Kamudalak Vedaduna. Ketika Aliak Tule, Rupay Koti Daha Tunaka කොටි 9ක රුපියල් කෝටි 8ක දවැන්ත සුපිරිතයාගේ ඔබට ලබා දුන් ලොතරැය්‍ය ධන නිධානය හෙට සුපිරිතයාගේ රුපියල් 12 කෝටි 30,73,411,728ක්. ඩේමියන් ලොතරැයියක් ගැන කෙනෙක්ගේ හිතේ තියෙන දුරම හොඳම විශ්වාසය තමයි මහජන සම්පත. ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත කියන්නේ ඒකනේ. 6,196 වන වතාවටත් ඔබව දිනවන්න අපි සෝදානම්. මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් එහෙනම් අපි යනවා දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරිතයාගේ දිනා ගන්න පුළුවන් මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ Q. ජයග්‍රාහී අංක 0.9615. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාග ලාභින් 8 දෙනෙක්. රුපියල් 125 ප්‍රථම ත්‍යාග ලාභින් 152 දෙනෙක් ලක්ෂපතියන් 2728 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියන්නේ මහජන සම්පත ඔබේ වාසනාව ගැන.
4: Today Mahajana Sampata's winning English letter is Q and the winning numbers are 096150.
3: Rupelaksha 25 ka pratham tyagayak oba dinagatte vasana wadala tarepata obata alivikale niyagama aliviniyojita eke dharmasiri jayanka 5k mulasita agatat agasita mulata nivaridiva galapagena rupelakshya bagin 23 denek dinagatta elatarepata alivikala me aliviniyojitein RMP Mahindaratna Mathale UHC Vaidyaratna Mathara HGU Pushpakumara Walasmulla Nimal Kumara Kolambapura Hala HDSS කුමාරි වැල්ලවාය දිනේෂා දිරුක්ෂි නුගගලයාය පියසිරි රාමවික්‍රම පින්නදුව ජයන්ති විරකෝන් සඳරාවල සිසිර ජයකොඩි මාදම්පේ ජෝඩ් නිශාන්ත විජය කටුපොත IPW ඉලංගරත්න ගණේගොඩ PH චන්ද්‍රපාල බලංගොඩ රුවන් සිසිරකාන්ත ඇඹිලිපිටිය P විජේන්ද්‍රන් පාරදීපුර TFDN කොටිකාවත්ත නන්දන වික්‍රමසිංහ මුල්ලිපොතාන රාජිත ප්‍රසාද් ඕස්හිල් HM ජේද සොයිසා වවුනියාව පත්මසිරි පීරිස් මාරවිල ඇර්නස්ට් ඇන්තනි වැලිවේරිය නීල් ජයසිංහ කෑග වසන්ත චතුරානි ගලපිට මඩ සහ FH නිමල් මැල් සිරිපුර වසරවන්තීන් අද රටපුරාම 259,924 දෙනෙක් අතර රුපියල් 2,13,27,680ක මුදලක් මහජන සම්පත 6,196 වන දිනුම් වාරයෙන් බෙදා දුන්නා අපි. එහෙනම් අමතක නොකර හෙටත් මිලදී ගන්න මහජන සම්පතක් මෙන්න සුපිරිත්‍යාගය 2,853,348ක්. අද විදමට අද මුදල්තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනව ගෙනව දිනුම් වාරය 771 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතෙන් මුදල්තෑගි ඔබ අදත් දිනා ගන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රාහී අංක 615. අද සම්පත ඩ්‍රෝ 771. Today's English letter is Q and the winning numbers are 6150. අදෘපිය 250,000 බැගින් වසනවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලෙවි කළා. මේ අලෙවි නියෝජිතයින් නාලක පීරිස් ගම්පොල සරත් කුමාර නික වැරටිය. අද සම්පතෙන් රුපියල් 50,000 බැගින් අද වසනවන්තින් 48 දෙනෙක් දිනාගත්තා. සමස්ත වසනවන්තීන් අතර අපි අද රුපියල් 1,14,75,840ක මුදලක් බෙදා දුන්නා. රටටත් ඔබටත් වාසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය අද වසනවන්තීන් 9,39,265 දෙනෙක් අතර රුපියල් 8,36,53,080ක මුදලක් බෙදා දුන්නා. අපි එහෙනම් අදට සමුගන්නවා. අද වගේමයි හෙටත්. ජීවිතේ සිහිනයට
4: වසනාවේ ආශිර්වාදය.
3: NLB

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසි භාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

පත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ආනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

දෙදෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුර්වි සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉස්රායෙලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ